0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ලේසි පහසු එක්වන් පළල් මාවත්වල ගමන් කරන්න තමයි බහුතරයක් දෙනා කැමති. අපහසු වංගු පල්ලම් කඳු සහිත දුෂ්කර උණු කැපවීමක් වෙහසක් දරලා ගමන් කරන්නට ඕන පටු මාවතක ගමන් කරන්න කැමති අපි අතරෙන් ටික දෙනයි. හැබැයි ඒ අය තමයි මේ ලෝකේ වටිනාම මිනිස්සු. සරල රේඛීය මාවතක දකින්නට නොලැබෙන, අත්විඳීමට නොලැබෙන අත්දැකීම්, ඉගෙනුම් අවස්ථා දරාගැනීමේ හැකියාවන් මේ දුෂ්කර මාවත්වල ගමන් කරන අයට ලැබෙන බෝනස් එකක් වගේ දෙයක්. අපේ ජීවිතවලටත් මේ සංකල්පයම ගලප ගන්න පුළුවන්. හැමදාම ප්‍රශ්න නොහිතපු දේවල්ම තමයි සිද්ධ වෙන්නේ කියලා අහේතුකව හේතු මවාගෙන කනස්සල්ලට පත්වෙන ඔබට ඒ ප්‍රශ්න ඇතුළෙම තියෙන ඔබේ විඥානය අවදි කරවීමේ, ප්‍රඥාව වැඩිීමේ, අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය පිළිබඳව කවදාවත් හිතලා තියෙනවද? ගල්පර මතින් බිදි බිදි හරි වෙරළ කරාම එන මුහුදු රැලක් ගලක හැප්පුණා, රිදුණා කියලා තමන්ගේ ගමන් මඟ වෙනස් කරලා යමින් සිටි ගමන් මඟ නවත්තන්නේ නැහැ. අවසාන ඉලක්කය වෙන වෙරළ කරාම ඇදී යනවා. ඒ නිසා මේ ජීවිතයේදී එක්පන් ප්‍රතිහාරයන් බලාපොරොත්තු වෙන්න එපා. ස්ථිර සහනශීලී මානසික සුවය වඩවන ප්‍රහර්ෂයක් ඇති කරගන්න නම් දුෂ්කර මාවත්වල උනත් රෝසමල් පාවඩයක් තියෙනවයි කියලා හිතාගෙන ඉලක්ක සහගතව නොනවත්වාම ගමන් කරන්න. ඔව්, ඒ ඔබ ගමන් කරන්නේ ජයග්‍රහණයේ මාවතේ බව විශ්වාස කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලා උදේ 6යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොමදින් දේසල්.
2: සම
4: දෙත්තා. ගතිගත් දෙත්තා.

0: අයිබෝවන් සුබම සුබ උදෑසනක්. අද ජූනි මාසේ 24 වෙනිදා බදාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. සුප්‍රකට ජපන් කෙටි කතාකරුවෙක් වන යුනෙස්කෝ අකුතගාවා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. ජීවිතය හරියට ගිනි පෙට්ටියක් වගේ, බැරෑරුම් ලෙස සැලකීම විහිළුවක්, හැබැයි නොසලකෙලිමත් වීම භයානකයි කියලා. ගිනි පෙට්ටියක් ගැන හරි බැරෑරුම් විදිහට හිතන එකේ තේරුමක් නෑ තමයි. හැබැයි නොසලකෙලිමත්ව භාවිතා කළොත් ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. ජීවිතය ගැනත් ලොකුවට හිතන්න ඕනේ නැහැ. හැබැයි නොසලකෙලිමත්ව කටයුතු කළොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩවි සහ ලක්හන ප්‍රවෘත්ති අංශයේ ගිනේද නවතම තොරතුරු ලක්හන මාර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අපි අවධානය යොමු කරන්නේ. අධිකරණය ගැන විවාදයක් ඉල්ලා විපක්ෂයේ මැති සබේ යකා නටයි. දයාසිරි අජිත් සෙන්කෝලේ උස්සන්න හදයි, මැති සබේ වැඩ තාවකාලිකව අත්හිටුවයි කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. සියලුම පුවත්පතද ඡායාරූප සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. මැති සබේ විවාදයක් ඉල්ලා විපක්ෂය නගති ഘോഷා. දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් ඡායාරූප සහිතව තොරතුරු සටහන් කරනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ එපා, සජිත් සහ හර්ෂ කියති විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියා අපට හිතෙන්නේ නැහැ. ඇමති බිමල් රත්නායක මෙහෙම කියනවා කියලත් සඳහන් වෙනවා. අපි ඉල්ලන්නේ ස්ථාවර නියෝග යටතේ ඒකට සභානායකගේ අවසර ඕනේ නැහැ. දයාසිරි ජයසේකර මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා කියලයි දිවයින පුවත්පතද වාර්තා කරන්නේ. විනාඩි 10කට සභාවත් හිටුවයි රනිල් ධර්මසේනයි අද දිවයිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන. අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන් විනිසුරු පුරප්පාඩු විපක්ෂයේ විරෝධයෙන් මැති සබය රත් වෙයි. දයාසිරි සෙන්කෝලේට අතතියයි කතානායක සභාව විනාඩි 10කට කල් තබයි කියලයි අද මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරන්න කලින් ඩේලි නිවුස් පුවත්පතේ සටහනට අවධානය යොමු කරලයිමු. House disrupted by opposition's sudden request for debate on judicial vacancy. Speaker turns down urgent debate. For the more detail, a letter signed by opposition members requesting an urgent parliamentary debate was handed over to Speaker Dr. Jagat Vikramaratne in Parliament yesterday morning. The opposition has pointed out in its letter that Parliament should intervene to immediately find solution to the structural issues that have arisen in the judiciary. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරන්න අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පතට සරණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න ගෙනෙන වාර්තාවට මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම්කාරී තත්වය මැද දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් සෙන්කෝලේ අසලට පැමිණ එය රැගෙන යෑමට උත්සාහ දරන අයුරු ඊයේ දක්නට ලැබුණා. වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා, සහකාර වේත්‍රධාරී සහ පාර්ලිමේන්තු ආරක්ෂාව භාරව සිටින අනිකුත් නිලධාරීන් ඔවුන් වැළැක්වීමට දැඩි පරිශ්‍රමයක් දරන අයුරුද දැකගත හැකි වුණු බවයි සඳහන් වෙන්නේ. මේ උණුසුම්කාරී තත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සිදු වුණා. හදිසි විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කතානායකවරයා ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා එකඟ විය නොහැකි බවයි. අවශ්‍ය නම් අදාළ කරුණු සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කිරීමට එකඟ බවද ඔහු සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දිගින් දිගටම අදහස් දක්වන්නට වූ අතර එහිදී මෙම උණුසුම්කාරී තත්වය හටගැණුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබ මැදට පැමිණ විරෝධය දක්වන්නට වූ අතර එම විරෝධය අතරතුර දීම දිනට නියමිත විවාදය ආරම්භ කරන ලෙස කතානායකවරයා උපදෙස් ලබා දුන්නා කියලයි මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. එතකම අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙනවා විනිසුරුවරුන් පත් කිරීමට සියල්ල සූදානම්. සෙංකෝලේ උස්සලා ගිහිල්ලත් නඩුව අහන වේගය අඩු කරන්නේ නැහැ. අධිකරණ ඇමති මෙහෙම කියනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන්. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරුවලට. අද සුජිත් හේවාජෝලිගේ සහ අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන එන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ සෙංකෝලේ උස්සගෙන ගිහිල්ලත් නඩු අහන වේගය අඩු කරන්නේ නැතයි පැවසූ අමාත්‍යවරයා, මෙතුමලාගේ කාලයේ වගේ ජනාධිපතිට අගමැතිට ගොට්ටල්ලන අය ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ක්‍රමයක් මේ රජයේ යටතේ ක්‍රියාත්මක නොවන බවත් සඳහන් කළා. ඔහු මෙසේ සඳහන් කළේ එකතු කළාගේ මත පනත් කෙටුම් පත විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482 ඇල ඉරක් 0.9 සහ අංක 2487 ඇල ඉරක් 0.2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පරකරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන සහ අපනයන පනත යටතේ අංක 2487 ඇල ඉරක් 29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පිළිබඳ විවාදයේදී කියලයි අද තොරතුරු සටහන් වෙන්නේ. තවත් දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතටයි නැවතත් අවධානය. ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීම ඥානසාර හිමි මාස 9ක් හිරේට රුපියල් 1500ක දඩයක් අභියාචනය ඉවත දමයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත මේ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ. මහාධිකරණය සිරදඬුවම ස්ථිර කරයි කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් උත් අද සේලුම් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. ඇපෑල ඉවතට ඥානසාර හිමිට සිර දඬුවම් ස්ථිර කරයි කියලයි අද දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරන්නේ. High Court upholds prison sentence on Venerable Ñānasāra Thera. Magistrate's Court sentences him for insulting Islam. For the more detail, the Colombo High Court yesterday upheld the sentence imposed on Bodubala Sena General Secretary Venerable Galagudathe Ñānasāra Thera by the Colombo Magistrate's Court for insulting Islam, making a statement at a media conference held in Colombo in 2016. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සටහන් කරනවා චන්දන ජයවීරයි වාර්තාව අරගෙන එන්නේ. ස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම මගින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙලීමේ චෝදනාවට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලද මාස 9ක සිර දඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය ඊයේ තහවුරු කළා. එම සිර දඬුවමින් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම මේ දිගින් දිගටම බරපතල තත්ත්වයකට පත්වෙන ඩෙංගු පිළිබඳව අද පුවත්පත් ගණනාවක තොරතුරු සටහන් වෙනවා. දිවයින පුවත්පත සටහන් කරන ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු අධි අවදානම් කලාප වෙයි රෝහල් පිරිලා එක ඇඳේ ඩෙංගු රෝගීන් දෙන්නෙක් හෝ 3 දෙනෙක් ඉන්නවා කියලායි සඳහන් වෙන්නේ. දිනමින පුවත්පත සඳහන් කරනවා ඩෙංගු මර්ධනයට දූමායනය කෙරේ කියලා. අපේ දිගින් දිගටම ලකන්න මෝර්නින් නිවුස් ඇලට් තුලින් මේ පිළිබඳව ඔබට දැනුවත් කළා. අද ලකන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු. ඩෙංගු රෝගයේ යම් පාලනයක් මේ වන විට පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රෝග ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය සඳහා ජනතාවද දායක විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස මොකක්ද කියලා.
1: 24 25 26 බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් තුනෙත් මේ ඩෙංගු මර්ධන වැඩසටහන අඛණ්ඩව දියත් කරන්න කියලා අපේ ජනතාවට ඉල්ලා සිටිනවා. රජය ආයතනවල මේකට අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තිබෙන්නේ. මේකට ආරක්ෂක හමුදාව සම්බන්ධ කරගන්නවා, පරිසර පොලිසිය සම්බන්ධ වෙලා කලින් සිදු කරන ලද අනතුරු ඇඟවීම් සහ උපදෙස් අවවාද නොතකා ඩෙංගු බෝවන ස්ථාන පැවැත්වීමට ඉඩකඩ ලබා දෙන අයට විරුද්ධව තදින් නීති ක්‍රියාත්මක කරනවා. මේ ආදී කටයුතු වලින් තමයි මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකට තිබෙන විසඳුම් බවට පත් වෙන්නේම තමන්ගේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමම තමයි. ඒකට අපි අඛණ්ඩව මැදිහත් වෙමු. මීට කලින් අපිට දිනකට රෝගීන් 500 600 700 වාර්තා වෙමින් තිබුණා. පෙරේද දවසේදී රෝගීන් 300 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන දිනකට මේ ආදී හැටියට මේකේ යම් පාලනයක් ඇති වෙමින් පවතුනවා. හැබැයි පාලනය ඇති වෙනවා කියලා කියන්නේ තමන්ගේ ග්‍රහණය ලිහිල් කරගන්න කියන එක නෙවෙයි. අනිවාර්ය වශයෙන්ම මේ පිරිසිදු කිරීම කටයුතු වලට දායක වෙන්න අපේ මැදිහත් වීම අඛණ්ඩව සිදුවෙනකොට රෝගීන් වාර්තාවෙම අඩු කරගන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ තමන් මේ තබපු ග්‍රහණය තමන් තබපු බර අඩු කරගන්න නෙවෙයි.
0: ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බැලව දෙ 6 විනාඩි 12යි.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: ලක්කන රේඩියෝ ITN

0: FM 93.7 Lakhanda Radio ITN
1: Lakhanda Morning News වලට අහගෙන ඉන්න වෙලාව 6:16යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත

0: WITN රටට වග කියන රේඩියෝ Morning News Alert.
1: වෙලාව 6:18 ඔබ නැවතත් ලක්කන්නේ Morning News Alert සමගින් අපි සෝදානම් දින මින පුහත්පත්ට අවධානය යොමු කරන්න. රජයේ පාසල්වල එක වසරට ළමයින් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය. අද චමීරැල්ල දිනයයි දින මිනිට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පත අවධානය යොමු කරන තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. New circular on grade 1 students' admission to government schools to ensure equal access, maintaining transparency and minimize irregularities. For the more detail, the government has approved a proposal to issue a new circular regarding the admission of students to grade 1 in government schools. Effective from 2027, Cabinet spokesman, Health and Mass Media Minister Dr. Nalinda Jayathisa said. අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු සටහන් කරනවා. වැඩිදුර තොරතුරු විදිහට ලබන වසරේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ විනිවිද භාවය තහවුරු කිරීම සඳහා මෙම නව චක්‍රලේඛය සකස් කරන අතර අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරි මෙනිවේ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ නව ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනය සඳහා සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීමයි. එමෙන්ම පාසල් වලට ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතාවම කරමින් උපරිම විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම මෙමගින් සකස් කරනවා කියලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මෙම නව චක්‍රලේඛය සකස් කිරීමේදී ආයතන කිහිපයක සහ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා සැලකිලිට ගනිමින් තිබීම විශේෂත්වයක් කියලයි අද දින මින පුවත්පතේ සටහන. එතෙක්ම අද මේ රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු ලිහන්න කොමිෂන් සභාවක් ජනාධිපති විසින් පත් කරයි කියලා චමින්ද සිල්වා දිවයිනට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් කරන්න කියලා අපි අවධානය යොමු කරමු. President establishes new salaries and pension commission. Sustainable solutions for public sector salary and pension issues. For the more detail, President Anil Kumar Dissanayake has established a salary and pension commission chaired by a retired Minister Secretary Ashok Peris with the primary objective of providing solution to exciting issues regarding the salaries and pensions of public sector employees and pensioners. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන දිවයින පුවත්පතේ රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු निराකරණය කිරීම සඳහා සමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පිහිටු වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කරන ලෙසට විවිධ ශ්‍රේෂ්ඨවලින් ඉල්ලීමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කෙසේ වෙතත් විශ්‍රාම යාමේ කාලය පිළිබඳව ආණ්ඩුවක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි අවධානය යොමු කරමු එතුමන්ගේ සඳහනට.
2: පද්ධතිය විසින් නඩු තීන්දුව ලබා දෙමින් පවතිනවා. විපක්ෂයේ වැඩි කලබලය තිබෙන්නේ අධිකරණයේ පුරප්පා නොපිරීම ගැන නෙවෙයි, ඔය යටින් තිබෙන කලබලය තියෙන්නේ දැන් දිනපතා නඩු ඇහෙනවා, නඩුවල තීන්දුව ලබා දෙනවා, නැත්නම් නඩු දින ප්‍රකාශයට පත් කළා තියෙනවා. ලැබුණු තීන්දුව වලින් ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගමින් පවතිනවා. ඒ සියල්ල විසින් මේ අය කලබලයක් ඇති කරනවා. ඒකට පාර්ලිමේන්තුව මාධ්‍ය සාකච්ඡාව උපයෝග කරගන්න බව පේනවා. ඔක තමයි ඇත්ත කතාව. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශ්වවිද්‍යාල පැත්තෙන් ඇතුළු විවිධ ශේෂ වලින් ඉල්ලීමක් පවතිනවා මේ විශ්‍රාම යන වයස වැඩි කිරීම සඳහා. ඉතින් එහෙම ඉල්ලීමක් එක වෙලාවක ඇවිල්ලා තමයි අවුරුදු 60 තිබුණු විශ්‍රාම වයස් සීමාව වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට දන්ත වෛද්‍යවරුන්ට 63 දක්වා වැඩි කළේ. ඒතර මම දන්නවා මේ වෙලාවේ සමහර ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට කතා බහක් තිබෙනවා මේ 63 අවුරුදු 65 කරගන්න පුළුවන්ද කියන එක. නමුත් තවමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ.
1: 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ පැවැත්වුණා. බදු පනතේ සිදු වූ වෙනස්කම් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනාගත ඉලක්ක පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ පිළිබඳව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මෙලෙසින් කරුණු පැහැදිලි කළා. අපි හලා බලමු එතුමිය කොයි ආකාරයටද මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන්නේ කියලා.
3: රජයේ මගින් වරින් වර සිදු කරපු ප්‍රතිපත්තිමය තීරණ මත වෙන බදු ප්‍රතිපත්තිමය තීරණ වලට අමතරව දැනට විශාල වශයෙන් ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙත් අපි විශේෂ වෙනස්කම් සිදු කරගෙන යනවා. බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට අපි කටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා. මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ බිලියන 2401ක දැවැත්ත ආදායම් ඉලක්කයක් කරා යන්න තියෙනවා. පුද්ගල ආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් බදු ගෙවන්නන් දැන් අපි ලියාපදිංචි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සමාගමුත් 1,30,000ක ප්‍රමාණයක් දැනට රෙජිස්ටර් කරලා තියෙනවා බදු ගෙවීම සඳහා. මේ සියලු කටයුතු වලින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ ආදායම් ඉලක්කය සාධාරණාකාරයේ අය කර ගැනීමේ කටයුතු කරගන්න.
1: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජක කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා.
4: පුද්ගලයෙකුට ව්‍යවස්ථාපිතව 3 අංකයේ ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් එයා යම්කිසි බැංකුවක මූල්‍යායතනයක බැංකු ගිණුමක් ආරම්භ කරනවා නම් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්නවා නම් මොටර් වාහනයක් ලියාපදිංචි කිරීම හෝ අලුත් කිරීම කරනවා දැනටත් ලියාපදිංචි සඳහා 3 අංකය ඒ නිසා ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රියාමාර්ගය ඔස්සේ මේ අවශ්‍යතාව සඳහා 3 අංකය ඉදිරිපත් කිරීම මේ පනතත් එක්කම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා පහසුකම් සැපයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ආයතන වලට ඍජුව 3 අංකය අදාළ සේවය ලබා ගන්න කෙනාගෙන් තොරව පහසුවෙන් බලා ගන්නට සත්‍යාපනය කරගන්නට අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මේ දවස්වල අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒ අවශ්‍යතා සැකසීම සිද්ධ වුණාට පසුව මේ සම්බන්ධයෙන් අදාළ ආයතන වලට උපදෙස් ලබා දෙන්න බලාපොරොත්තු
0: වෙනවා.
1: වෙලාව 10:25.

0: ලවද හයයි විනාඩි 28 ඔබ නැවතත් ලක්කන්ඩ මෝනිං නිවස් සලට් සමගින් අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පත රද දිනමින පුවත්පතේ සටහන් වෙනවා පාස්කුදා ප්‍රහාරයේ මහනඩුවේ තීරණාත්මක තීන්දුවක්. චන්දන ජයවිරයි අද වාර්තාව අරගෙන එන්නේ. අතුල් පිටුවල වැඩිදුර තොරතුරු සටහන් කළා තියෙනවා දීර්ඝ විස්තරයක් සමගින් අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයට. නෞෆ මෞලවේගේ කට උත්තරය ස්වේච්ඡාවෙන් දුන් බව තහවුරුයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විතිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාගවන මහනඩුවේ පළමුවැනි චෝදිතයවන සහරාන්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නෞෆ මෞලවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබෙනවා. මහාධිකරණ විනිසුරුවන් වන රාමනාදන් කන්නන්, සුජීව නිශාංක යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ විනියෝගය ලබා දුන්නා කියලයි මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන බවට පත්වුණේ. වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසිදු කරන්න හිටපු ඇමති සරණ යොදවයි. රන්මලි සෝමසිරි අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන දිනමින පුවත්පතට බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා කියලයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර භූමිය ඇති පුස්තකාලය, ලේඛනාගාරය ආදී කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු වලට යොදා ගන්නා බවද එම ආරංචි මාර්ග තහවුරු කළා. එසේම හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමග ඉතහාස සුහදශීලීව කටයුතු කරන බවයි අද වැඩිදුර විස්තර විදිහට දිනමින පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. නොමැකෙන තීන්තවලින් ඡන්දදායකයා සලකුණු කිරීමේ නීතිය ඉවතට. ශාම්නුවන් ගණේවත්තයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පතට අපේ අවධානය යොමු කරමු. අතුල් පිටුවලට අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. අතුල් පිටුවල මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා අපි අවධානය යොමු කරමු. මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතා කර ඡන්දදායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව අදාළ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙරට මැතිවරණය සඳහා වන නෛතික විධිවිධාන යටතේ 2004 වර්ෂයේ සිට පවත්වන ලද මැතිවරණ සහ ඡන්ද විමසීම්වලදී ඡන්දය සලකුණු කිරීම සඳහා වැවෙන ඡන්දදායකයෙකු වලංගු හැඳුනුම් පතක් සහ ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර එම සියලු ඡන්දදායකින් නොමැකෙන තීන්ත භාවිතා කිරීම මගින් උචිත ලකුණෙන් සලකුණු කිරීමද අනිවාර්ය වේ කියලයි සඳහන් වෙන්නේ. එම කාර්යයන් විත්වේන්ම අපේක්ෂා කරනුයේ ඡන්දදායකයෙකු එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමයි. එකම අපේක්ෂාවක් බුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීමට සිදුවීම තුළින් ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබන රාජකාරීවල කාර්යක්ෂමතාවයට බාධාවක් වන බැවින් සහ රජයට යමතර වියදමක් දැරීමට සිදුවන බැවින් මෙලෙසින් තීරණය කර තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් තවත් බොහොමයක් තොරතුරු අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. රැඳි සිටින කියලා ආරාධනා කරන FM 93.5 FM 93.7 ලකඩ මෝනින් නිවුස් ඇලර්ට් එක ලකඩ මෝනින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බලා උදේ 6 විනාඩි 33යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

මෙලොවදහය විනාඩි 34 එපිසෝඩ 9 දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදල නද ලොතරැයි පත්‍රවල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 23 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6227 වෙනි ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ. Queuing

අක්ෂර වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර වෙනකොට ජයග්‍රහී අංක අංක 2 අංක 8 අංක 6 අංක 5 අංක 7 සහ අවසානයේට අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4469 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා එල් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 13 අංක 32 අංක 59 සහ අවසානයේට අංක 80. එතෙක්ම මෙගා පව 2575 වන ජයග්‍රහ දිනුම් වාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහී සුපිරි අංකය අංක 14 වෙනකොට ජයග්‍රහී අනිකුත් අංක සටහන් වෙනවා. අංක 11 අංක 35 අංක 45 සහ අවසානයේට අංක 49. දන නිධානය 2257 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ අයි ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 17 අංක 27 අංක 33 සහ අවසානයේට අංක 43යි. දන නිධානය 2257 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ. හඳහන 1536 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදී ගත හඳහන උතරයි පැත්තේ සටහන් වෙලා තියෙන්නේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට ඍෂභ ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 17 අංක 20 අංක 26 සහ අවසානයේට අංක 56. අද සම්පත 802 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා Q ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6 අංක 5 අංක 7 සහ අවසානයේට අංක 2 විදිහට. NLB ජය 495 වන ජයග්‍රහ දිනුම් වාරය ඊයේ දවසේදී ක්‍රියාත්මක වුණේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සෙඩ් ඉංග්‍රීසි අක්ෂර විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහ අංක අංක 4 අංක 4 අංක 5 සහ අවසානයේට අංක 2යි ජයග්‍රහ අංක බවට පත් වුණේ. සුබ දවසක්. 343 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහ අංක අංක 22 අංක 62 සහ අවසානයේට අංක 66. එතෙක්ම සුබ දවසක්. 343 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 4824 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා. එතෙක්ම ලක්කන මොණින් නිවසලට හගෙන ඉන්න වෙලාව උදේ 6:36යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

පෙලවදේ 6යි විනාඩි 42 පිසෝදානම් අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණානා වැකියට අවධානය යොමු කරන්න. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීම හැකියාවක් පවතිනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකළු පොලිස් දිස්ත්‍රික්කවලත් ස්ථාන සල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතක මද දිවයින පුවත්පතේ සටහන් වන හෙට සිට වැසි වැඩි වෙයි. චමින්ද සිල්වායි අද වාර්තාව අරගෙන එන්නේ. කල්පිටිය සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවයක් පවතිනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. සුළඟේ වේගයේ විටින් විට රළු විය හැකි නිසා දීවරයින් සහ නාවික ප්‍රජාවේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කළේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50 සිට 60 දක්වා වැඩි විය හැකි බවත් එම නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. නිරිත දිග මෝසම් තත්ත්ව හේතුවෙන් බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවීම හැකියාවක් පවතිනවා. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් 25 26 සහ 27 යන දිනවල ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පතේ සටහන. එල්නිනෝට මුහුණ දීමට ඇමති කමිටුවක්. ශාම්නුවන් ගණේවත්තයි අද දිවයිනට වාර්තාව ගෙනෙන්නේ. එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය කමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ආපදා අවධානම අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි කෘෂිකර්ම පශු සම්පත් සහ ඉඩම් වාරිමාර්ග අමාත්‍ය කේඩි ලාල්කාන්ත වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න හොරයි සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා සහ සමෝපාකාශ සංවර්ධන අමාත්‍ය වසන්ත සම්මරසිංහ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත ඇමති මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට සහාය වීම සඳහා නිලධාරී කමිටුවක්ද පත් කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සටහන් කරන්නේ. මේ වසරට ලබා දුන් බදු ආදායම් ඉලක්කයෙන් 50%ක් දැනටම සපුරා අවසන්. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කරලා තිබුණා. ශාම්නුවන් ගණේවත් අය දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කරමින් බදු ගෙවිය යුතු සෑම පුද්ගලයෙකුගේම සාධාරණ ලෙස බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටින බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා. අපි මේ පිළිබඳව ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලිනුත් ඔබට තොරතුරු අරගෙන ආවා. කළුතර හෝටලයකදී 10,10,000ක් අල්ලස් ගනින්දී ඇල්ලූ IP රිමාන්ඩ්. අද චාරුපත් සහිතවයි AJA අබේනායක දිවයිනට තොරතුරු අරගෙන එන්නේ. කළුතර උතුර හෝටලයකදී ₹10,10,000 අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් ඇයි අලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් පොලිස් පරීක්ෂකවරයා ලබන තුන්වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේෂාත් ලහිරු සිල්වා මහතා ඊයේ නියෝග කළා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ත්‍රිරෝද රථයට ගිනි තබා බදුරලියේ තරුණියක් කොල්ලු පිටියේදී දුම්රියට පණි. ගායන් කුමාර් වීරසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. චාරුපත් සමගින් දිනමින පුවත්පතේ අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනු. ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු සටහන් කරලා තිබෙනවා. කොල්ලු පිටියේ සමුද්‍ර මාවතේ දහවනේ වෙමින් තිබූ ත්‍රිරෝද රථයක්
බගතලේ පාර මුහුදු මාවත හන්දිය අසල නතර කර ඒ රියදුරු ත්‍රිරෝද රථයට ගිනි තබා අසල දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු දුම්රියකට පැන සිය දිවි නසාගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙම සිදුවීම ඊයේ පෙරවරු 9ට පමණ සිදුව ඇති බව කොළුපිටිය පොලිසිය සඳහන් කරනවා. හෝසේ දිවි නසාගෙන ඇත්තේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙන දුම්රියකට පැනයි කියලයි සඳහන් වෙන්නේ. ඒදී දුම්රිය ගැටි බලපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇති අතර ඔහු මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බවයි අද චෛරුපත් සමගින් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තමයි අද දවසේදී පත්තරවල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි මේ විරාමයෙන් අනතුරුව ඔබ වෙත විදෙස් පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් මොනවාද කියලා තොරතුරු ගෙනෙන බලාපොරොත්තු රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: වෙලාව දෙහය විනාඩි 52යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Duck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: Morning News Alert.
3: වෙලාව 6:53 අපි සෝදානම් විදිස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
4: Around the world.
3: විදස්තරතුරු පිළිබඳව සාකච්ඡා කරන අද අපත් සමග සම්බන්ධ වෙන ලක්කන් ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ ආයුබෝවන්.
5: ආයුබෝවන් මේකලා.
3: චන්දන මහත්මයා දැන් අද පුවත්පත් ගණනාවක් සටහන් කළා තියෙනවා ඇමරිකා ඉරාන සාම කතා පළදරයි. ඉරානයේ තෙල් සම්බාධක දින 60කට ඉවත් කරයි කියලා. කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු?
5: ඔව් දැන් අතන මේ අර සැලසුම ක්‍රියාත්මක වෙන්නේ දින 60කට මුලින් අත්සන් කරපු ඒ සැලසුමට අනුව තමයි මේ ඉදිරි ක්‍රියාමාර්ග වලට එළඹෙන්නේ. සමකතා පළදරයි කියන කාරණෙත් එක්ක ඔය ඇමරිකාව විසින් යම් යම් සම්බාධක ලිහිල් කිරීමේ පිළිවෙතක් අනුගමනය කරලා තියෙනත් එක්කම මේ සැලසුමේ එමෙතන යෝජනාවේ තවත් අදියරක් තමයි හෝමුස් ආශ්‍රිතව හිරවලා ඉන්න නාවිකයන් 11,000ක් ගලවා ගැනීම. කියන්නේ පෙබ්‍රවාරි 28 වෙනිදා ඇති වෙච්ච තත්ත්වයත් එක්ක හෝමුස් කලාපේ 11,000ක් පමණ නාවිකයන් හිරවලා ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් ජගත් සංවිධානයේ මෙදහත් වීමෙන් ඔවුන්ව පිටත් කර හැරීමේ ක්‍රියාමාර්ගවල නිරතලා ඉන්න මේකත් මේ අවබෝධතා ගිවසුමට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතරතුර ජනාධිපති ට්‍රම්ප්ගේ යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කො යුද්ධය කරනවද එහෙම නැත්නම් නවත්වනවද කියන කාරණේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා වන යෝජනාවක් සිනට් සභාව සම්මත කළා. මේ පළවෙනි වතාවට තමයි සිනට් සභාව එහෙම යෝජනාවක් සම්මත කළේ ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. දැන් රිපබ්ලිකන් පාලනයට තමයි සිනට් සභාව තියෙන්නේ මේ ජනාධිපතිවරයාගේ පක්ෂය. කොහොම වෙතත් ඔවුන් යෝජනාවක් සම්මත කරලා තියෙනවා 50-48 විදිහට එක සම්මත වුණා. දැන් මීට කලින් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයත් මේ විදිහම යෝජනාවක් සම්මත කළා. 215-208 විදිහට තමයි එක සම්මත වුණේ. එතකොට දැන් ජනාධිපතිවරයාට මෙතනදි සිද්ධ වෙනවා මේගොල්ලන්ගේ අදහස් විමසන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්මත වුණත් බලයක් නීතිමය තත්ත්වයක් මෙතන නැහැ. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පුළුවන් තමන්ගේ බලය යොදවලා නිෂේධ බලය යොදවන්න විට එරෙහිව. කොහොම වුණත් 1973 වසරෙන් පස්සේ තමයි මේ විදිහට යුද බලතල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙන යෝජනාවක් මණ්ඩල දෙකම සම්මත කරලා තියෙන එකට හේතුව ඇමරිකාව තුළින් පවා මේ යුද්ධයට එරෙහිව මහජන විරෝධයක් මතුවීම කියන කාරණේ පදනම් කරගෙන දැන් පක්ෂ දෙකම මේ සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ ඒකාබද්ධ වැඩපිළිවෙලකට එළඹෙන තත්ත්වයක් තමයි පෙනී යන්නේ. කොහොම වුණත් මේ යුද්ධය නතර කිරීම වඩා වැදගත් වෙනවා. මොකද ඒක ලෝකයට සහ ලෝක සාමිත්තාම වැදගත් වෙනවා. මේ වෙද්දී සම්බ සාකච්ඡා විවිධ පාර්ශ්වවල විවිධ මතවාද වලින් ඔබට ගිහිල්ලා තියෙන ඉරානයත් පවසනවා අපි මේ වෙද්දී උපක්‍රමික වශයෙන් කටයුතු කරන බව. ඒ වගේම උපජනාධිපතිවරයා ඇමරිකා උපජනාධිපතිවරයා විවිධ අදහස් පළ කරලා තිනවා. වෙතත් ඉතාම ඉක්මනින් මේ තියෙන තත්ත්වය සමතේටපත් වීම ලෝකයේ සාමයට ඉතාම වැදගත් වෙනවා.
3: ওই විදිහට තමයි විදේශ තොරතුරු පිළිබඳව සටහන් වෙන්නේ. බෙහෙවින්ම ස්තුතියි ඔබට අපත් සමග විදේශ තොරතුරු විශේෂයෙන් සඳහා සම්බන්ධ වීම ගැන. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට.
6: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
3: අද සඳහන් වෙලා තියෙන කොදෙව් නැගියන පිළ පළමු එක් දින සටන දෙනයි. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා නැගියන ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් කඩලු දෙකක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දියා කොදෙව් නැගියන කණ්ඩායම සමත් වී තිබෙනවා. මේ සමග තරග තුනකින් සමන්විත එක් දින තරගාවලිය 1.0ක් ලෙසින් පෙරමුණ ගැනීමට කොදෙව් ක්‍රීඩකින් සමත් වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. එතකම අද සඳහන් කරලා තියෙනවා ලියනල් මෙසේ සම්බන්ධයෙන් දඩුවම් පහරක් අසාර්ථක වූ මෙසේගෙන් වාර්තා ගත ගෝල දිත්වයක්. ඔස්ට්‍රියාව සමග පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ තරගයේදී පහසුවෙන් ගෝල වාර්තා කිරීමට තිබූ දඩුවම් පහරක් මැගහැරී ගියද ඉන්පසු යලිසිය සුපුරුදු රිද්මයට පැමිණි ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනල් මෙසි විශිෂ්ට ගෝල දිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට දායක වුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. හදමයි ද ක්‍රීඩා පුවත් විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු පාත්‍රවල කාටූන්ස් වලට.
6: කාටූන්ස්
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනයට අවධානය යොමු කරමු මුලින්ම. එල් නිනෝ කියන්නේ වහින එකක්ද පායන එකක්ද සජිත්ගෙන් ඇහුවනම් හරියටම කියයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. අපේ දෙවයින පුවත්පතට අවධානය යොම් කරමද දෙවයින පුවත්පතේ ජයලත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙහෙමයි කියන්නේ. එජාපය සමග එකතු වෙන්නේ තනතුරු ලාභ බලාගෙන නෙමෙයි කියලා සජිත් කියන්නේ. ගිය නුවණ කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේව තමයි දවසේදී පත්‍රවල කාටුන්ස් විදියට සමහන් වෙලා තියෙන්නේ. හෙටත් දැසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්හඬ මානින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්න. ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම පුත්පිනි මේකලා.
7: අකුරු අතර පුවත් සොයන පත්තරේ
8: සහයෝගීතා අනුග්‍රහය
9: කොටු දෙකක්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177479
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අදසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලේ.

ගුඩ් මෝර්නින් සුබදාසන කද උදේ 7යි විනාඩි 6 වෙලාව තව දවසක් අපි මුණ ගැහෙනවා මේ ජූනි මාසයේ 24 වෙනිදා අද බදාදා දවසක්. එතකොට අද දවස මම හොයාට මේ මෙන්න මෙහෙම තැනකින් පටන් ගන්න හිතුවා. මම උදාහරණ ගන්නවා චරිත දෙකක්. එක්කෙනෙක් තමයි කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්. අනිත් එක්කෙනා තමයි මිස්ටර් බීන්. හරි. මේ දෙන්නව කොහොමද අපි එක තැනක තියලා කතා කරන්න කියලා කල්පනා කරා නම් මම කියන්නම්, සාමාන්‍යයෙන් කවුරුත් නොහිතනම පැත්තකින් මේ දෙන්න දිහා බලන්න අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ කියන තැනදී. ඒ කියන්නේ මොකද්ද? අපි අහලා තියෙනවානේ ඕනම කෙනෙකුට තියෙනවනේ IQ ලෙවල් එකක්. දැන් අයින්ස්ටයින් මහත්තයාගේ IQ ලෙවල් එක ගත්තොත් 160ක් විතර. ඊට පස්සේ එතකොට අපේ මිස්ටර් බීන්ගේ IQ ලෙවල් එක ගත්තොත් එහෙම, කියන්නේ රොවන් එඩ්කින්සන්ගේ IQ ලෙවල් එක ගත්තොත් එහෙම, එයා ඇවිල්ලා සුපිරි කැරක්ටර් එකක්. ඔයා හිතන්නේ නැති අර 160ක් වෙච්ච IQ ලෙවල් එක අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ, මෙයාගේ 178ක්. එතකොට ඔයා පුදුම වෙයි, ඈ මිස්ටර් බීන්ගේ මිස්ටර් බීන් චරිතයට පණ දෙන එක්කෙනාගේ IQ ලෙවල් එක එයාට වැඩිය වෙනස්ද කියලා. ඔව්. එතකොට අයින්ස්ටයින් මහත්තයාට වැඩිය ඉහළ IQ ලෙවල් එකක් තියෙනවා, එයාගේ 178යි. එතකොට මෙයාගේ මේ IQ ලෙවල් එක පාවිච්චි කළා මෙයා හදනවානේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියලා කියන්නේ එපිසෝඩ් එකක් විනාඩි 25යි, අවුරුදු 35කට කලින්, ඒ කියන්නේ 1990 වගේ වසරකදී මෙයා හදනවා ලස්සන එපිසෝඩ්, ඉතාම එපිසෝඩ් 15ක, ඉතාම සීමිත නේද ලස්සන වැඩක්, ලස්සන කන්ටෙන්ට් එකක්. ඒකට පාවිච්චි වෙන්නේ මෙයාගේ මේ IQ ලෙවල් එක 178ක් වෙච්ච මොළය. ඉතින් අවුරුදු 35කට එහා පැත්තේ හදපු මිස්ටර් බීන් කතාමාලාව අදටත් ඔයා මම බලනවා. මේ දැන් ගිහලා YouTube එකේ බැලුවත් ඔයා බලනවා. ඔයා දන්නවද රටවල් 190ක ලංකාවේ වගේම මේක බැලුවා. අදටත් අවුරුදු 35 යනකම් මේක ජනප්‍රියයි. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ. මේක මේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද කියලා කියනවා නම්, එයා එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එයා හැම එකකටම පාවිච්චි කරේ එයාගේ ඉරියව්වන්, ඒ කියන්නේ ඉරියව්ම විතරයි. එතකොට ඔයාලට තේරෙනවද එයා කොච්චර මොළයක් තිබ්බ කෙනෙක්ද කියලා? සරලවම කියනවා නම් එයාට ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදන්න ප්‍රධාන වශයෙන් ඉවහල් වුණේ එයාට මේ යුනිවර්සල් කනෙක්ට් කියන එක, ලෝකය එක්ක සම්බන්ධ වීම කියන කාරණාවේදී එයා හැම වෙලෙම පාවිච්චි කරා එක භාෂාවක්, එහෙම නැත්නම් එක ලැංග්වේජ් එකක් විතරක් කරා නම් සමහර විට එයාට මේ තරම් ජනප්‍රියත්වයක් නොලැබෙන්න තිබුණා. එයා ඒ නිසා තමයි කිසිම වචනයක්, කිසිම අකුරක් පාවිච්චි නොකරේ. ඊට පස්සේ එක වචනයක්වත් කතා නොකර මෙයාගේ මේ කන්ටෙන්ට් එකේ කිසිම සබ්ටයිටල් එකක්වත් නැහැ. ඔයා දැකලා ඇති. සබ්ටයිටල් එකක්වත් නැහැ. කිසිම ට්‍රාන්ස්ලේෂන් එකක් නැහැ. මේව බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ හිම එකක්. එතකොට එයා ලෝකෙත් එක්කම කනෙක්ට් වෙන්න මාර ලේසි දෙයක් පාවිච්චි කරා. ඊට පස්සේ ගත්තොත් එහෙම එයාගේ මේ ලයිෆ් එකේම හරිම සිම්පල් තව එකක් තියෙනවා. මෙයාගේ කන්ටෙන්ට් හරිම සිම්පල්. හරිම ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ කන්ටෙන්ට් තමයි මෙයා ක්‍රියේට් කරේ. එතකොට මිස්ටර් බීන් කතාවේ කිසිම දෙයක් තියෙනවද ඔයාලට හරිම සංකීර්ණ මාර විදියට හිතලා තේරුම් ගන්න ඕනේ? එහෙම එකක් නැහැ. ඉතින් මෙයා ඇත්තටම ඩ්‍රයිව් කරන්නේ ඉමෝෂන්ස් එකක් එක්ක, ඉමෝෂන් එක්ක. ඉතින් ඒ නිසා තමයි මෙයා මේ කියන තැනටපත් වෙන්නේ. ඒ නිසා ඔයාට ඕනේ නම් ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් වෙන්න, ඔයාට ඕනේ නම් හැමෝම කතා වෙන, හැමෝම ආදරය කරන චරිතයක් වෙන්න, ඔයාටත් මෙන්න මේ කියන දේවල් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඔයා කොහොමද යුනිවර්සල් මිනිස්සෙක් වෙන්නේ කියන එක. සමහර විට ඔයාට එහෙම අයිඩියා එකක් ඇති, ඔයා ඒක කරනවා ඇති මේ වෙනකොට, එහෙම කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මං උදේ පාන්දර මතක් කරේ මේ IQ ලෙවල් එක කියන එක කොච්චර දුරට මිනිස්සෙක් කොච්චර දුරක් අරගෙන යනවද කියන එක. ඒ නිසා හැමෝටම තියෙනවා IQ ලෙවල් එකක්. ඔයාට තියෙනවා, මට තියෙනවා. ඉතින් මේක හරියාකාරව පාවිච්චි කරන මිනිස්සු ගැන ලෝකෙම කතා කරනවා. ලෝකෙම අපි කියන්නේ පොරක් වෙනවා, චරිතයක් වෙනවා. හරි, අපි හැමනම් මේ සින්දුවක් අහලා යාවේ නේද? අපි මේ පැය තුන මාත් එක්ක ඉන්න කියලා වට මතක් කරනවා. අපිත් එක්ක ඉන්න විජේ නිෂ්පාදන කැමරස් කරන්න. අදත් වාට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. විජේ නිෂ්පාදන කියලා කියන්නේ දැන් ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්. ලෝකෙ කොහේ ගියත් ලංකාවේ කුළුබඩු රසයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක හරියට තේරුම් ගත්තා විජේ නිෂ්පාදන. ඒ නිසා ඕනම සුපර් මාකට් එකකදී, ලෝකෙ ඕනම රටකදී වාට දැන් විජේ නිෂ්පාදන ගන්න පුළුවන්.

0: උදේ 7යි විනාඩි 17යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ෙම මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

7:18 වෙලාව ගුඩ් මෝර්නින් සුබෝදෑසනක් මේ මම කියනවා පොඩි අංක ටිකක් ඒ ටික චුට්ටක් කන් දෙක හොඳට ඇරලා අවධානය දීලා අහගන්න ඔයා දන්නවද මේ වෙනකොට 2026 වසරේ හහා අයියෝ ඔයා ඔය ඩෙන්ගු ගැනද කියන්න යන්නේ කියලා කවුරු හරි මාව එහෙම මං කියන එක එහෙම නිකන් හාස්‍යයට ලක් කරන්න උත්සාහ කරමින් මේ කතාව අහනවා නම් කමක් නෑ හුවේ නැති වුණාට හැබැයි ඩෙන්ගු අවදානම නිසා ඔබ ඩෙන්ගු රෝගියෙක් වුණ දවසක හොස්පිටල් එකක ඇඳක ඉඳලා ඔයාට මතක් වී මේ කවුරුවත් කියපු දේවල් ගණන් ගත්තේ නැති නිසා තමයි අද මට මෙහෙම උනේ කියලා. දැන් ඔයා දන්නවද 2026 වසරේ ගත වෙච්ච කාලය තුල ඩෙන්ගු රෝගීන් 47,530ක් 47,530ක් මේ මාස 6ට හරි වාර්තා වෙලා තියෙනවා. මරණ ගණන 29ක් ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය සඳුදා වෙනකොට එහෙම නැත්නම් අඟහරුවාද පාන්දර වෙනකොට අලුත් වාර්තාවක් දානවා ජූනි මාසයේට පමණක් ඩෙන්ගු රෝගීන් 13,689ක් වාර්තා වෙලා තියෙනවා කියලා. එතකොට සමස්ත ඩෙන්ගු රෝගීන්ගෙන් 51%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනකොට බස්නාහිර අපිට ආඩම්බර වෙන්න පුළුවන්ද මිත්‍රවරුනි? මෑණි අඬන්නෝනේ මේ වහලා. දකුණු පළාතෙන් 116ක් ඩෙන්ගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 112ක් මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ නිකුත් කරපු අලුත්ම දත්තයන්ට අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙන්ගු රෝගීන් 9,983ක් ගම්පහින් 8,809ක් මාතර දිස්ත්‍රික්කයෙන් 3,446ක් ඉතින් මේක ලොකු කරදරයක් ලොකු විනාශයක් නෙවෙයිද? දැන් අපි කුණු කඳු ගොඩ ගහලා තියෙන ඔයා ඔයාගේ වත්ත එහෙම නැත්නම් ඔයාගේ මිදුල ඔයාගේ අවට පරිසරේ හරි ලස්සනට තියාගෙන හිටියට ඔය ගේට්ටු ඇරලා එළිය බලන්නකො ඔයා එන ඔයා එන මහා පාර දිගේ අයිනේ කොච්චරනම් මේ කියන අවදානම් සහගත තැන් තියෙනවද කියලා. සමහර විට ඔයා ගෙදර කුණු බෑග් එක අරගෙන ගිහිල්ලා දාන්නේ එහාවත්තරනේ. ඒ නිසා එහාවත්ත මේ වෙලාවේ ඩෙන්ගු මදුරට නේද? පාරාදීසයක්. හැබැයි ඔයාගේ වත්ත හරියට තියන් ඉන්න. ඔයා හිතනවා ඩෙන්ගු මදුරුවා ඉන්නේ අල්ලපුවත් ඉන්නේ අහා. ආවුලන්නේ. ආගම්මක් නේ කියලා හිම ඉන්න පුළුවන් නම් මේ සංඛ්‍යා දත්ත එහෙම නම් ඇත්ත තත්ත්වේ වෙනස් වෙන්න තිබුණා. දැන් ওই ගාල්ල පැත්තේ සෑහෙන්න ওই සමාජ මාධ්‍යවල හිම ගියා ඇලවල් වල කුණු පාවෙනවා. ඉතින් මේ අදාළ පළාත් පාලන ආයතන හරියාකාරව මේව සම්බන්ධව හොයා බලනවාද? එතකොට නගර සභා හරියාකාරව ක්‍රියාත්මක වෙනවද? නගර සභාවේ මහත්තයාට ඇවිල්ලා ඔයාගේ ගෙදර මිදුල වත්ත සුද්ධ කරලා දෙන්න බෑ. අපි මේක කරගන්න ඕනේ. එතකොට මහජනතාව විදිහට අපේ වගකීමක් තියෙනවා. අපි අවට පරිසරය ගැන පිරිසිදු කිරීම ගැන නේද හැමතිස්සෙම අවධානයෙන් ඉන්න. ඉතින් මේ ආණ්ඩුව කරනකම් බලන් ඉන්න එක නෙමෙයි අපි හැම වෙලෙම මතක් කරන්නේ. උදේට ඔයාගේ දත්තික මැදලා මූණ ඕදලා ඔෆිස් එකට යවන්නම් බලාත් මාල් ආයතනෙ ඉන්නේ නෑනේ. ඒකව හරියට කරනවනේ. කාට හරි එහෙම කියන්න පුළුවන්. ඔව් ඇත්ත. අපි අපේ දේවල් අපි පිරිසිදු වීම කියන එක අපි පෞද්ගලිකව අපේ පිරිසිදුකම ගැන හිතනවා නම් ඇයි අපිට බැරි අනිත් දේවල් ගැනත් හිතන්න? වාට වෙලාවක් නැතුව ඇති සමහර විට. වයි තරම් කාල මේ කාර්ය බහුල ඇති නේ. ඒ නිසා වෙන්නේ නැති මේ කියන தത്വෙට අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් දැන් මේ අධි අවදානම් කලාප කීපයක් ගැන දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ආයෙ මතක් කරනවා. අර සමහර ඒවා තියෙනවා අර කාටද නේද කාටදර වීණා වයනවා වගේ කියලා කියන්නේ. ඉතින් එහෙමත් තියෙනවා. කොච්චර කිව්වත් සමහර විට අපි මේව කනකට ගන්නෑ. වැඩක් නෑ අපිට. අපි ඉන්න ওই පර්චස් 10 ඇතුලේ හරි ලස්සනට අපි ඉන්න ওই ප්‍රශ්නයක් නෑ. හින්දා කාටවත් ඒ ගැන හොයන්න වද වෙන්න ඕමනාවක් නෑ. PHI මහත්තයා එහෙම නැත්නම් ඩෙන්ගු මර්ධන නිලධාරීන් එනකොට සමහර විට ගෙදර ගේට්ටුවේ ඉබ්බදාලා කොහේ හරි යනවා. මොකද මේ වෙලාවේ ඒ අය ආවොත් එහෙම ලොකු දඩයක් ගහනවානේ. නීති ක්‍රියාත්මක කරනවානේ. ඔබ ගැලවෙයි PHI මහත්තයාගෙන්. හැබැයි මදුරුවගෙන් ගැලවෙන්න පුළුවන් වුණොත් අපි හෙට හම්බෙලා කතා කරමු කියලා තමයි කියන්න තියෙන්නේ. හෙට වෙනකන් ඔයා ජීවත් වෙන්න නම් ඔයාද පරිස්සම් වෙන්න ඕනේ. අන්න ඒ නිසායි මතක් කරේ ඩෙන්ගු අවදානම අවම කරගන්න නෙමෙයි කෙලින්ම මේක ඉවරම කරන්න ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය දෙන්න.

හතයි විනාඩි 27 වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට ඉන්නේ අද දවසේ තවා ගන්න ඕනේ මහජන සම්පතක් ඇයිවා මහජන සම්පතක් ගන්න ඕනේ කියලා කියන්න මේ අවුරුද්දේ මේ වෙනකොට කෝටිපතිය 23 දෙනෙක් ඉතින් තෝරලා ඉවරයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් කමක් තියෙනවා 24 වෙනියා 25 වෙනියා 26 වෙනියා මේ අවුරුද්දේ කීයක් කියලා කෝටිපතිය තෝරයිද. ඉතින් ඒ නිසා හැබැයි මෙහෙමයි ඉතින් ඒක ඔයා අතටපත් වෙන්න නම් ඔයා රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඕනේ. ඔයා ටිකට් එකක් ගත්තේ නැත්නම් කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයට කෝටිපතියෙක් කරන්න බෑනේ. අඬගහලා මේ පාන යනකොට මෙහෙන්න ඔයා කෝටිපතියෙක් එහෙම කරන්න බෑනේ. ඒ නිසා චුට්ටක් මතක තියාගන්න ඔයා යම්කිසි කැපකිරීමක් කරොත් තමයි පෙරලා වාට ඊට වැඩිය නේද සුපිරි පන්නේ හොඳ දවසක් ඇති වෙන්නේ. හරි මම මේ කිව්වේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයා වියදම් කරන රුපියල් 40ට නිකන් ටිකට් එකක් කරන් එතනින් එහාට ඒක ඉවර වෙන්නේ නැහැ. හරි ඔයා රුපියල් 40ක් වියදම් කරනවා කියලා කියන්නේ තව ගොඩාක් වැඩ කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ රුපියල් 40 පාවිච්චි කළා. අර මුදල් රසකට දායකත්වය දෙනවා. දැන් ඔයාට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දැන් ඔයා හිතන්න රජයේ ඒකාබද්ධ අර මුදල ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය රණවිරු සේවා අර මුදල සමාජ සේවා අර මුදල ක්‍රීඩා අර මුදල ශ්‍රම වාසනා අර මුදල ඒ වගේම ජාතික වකුගඩු අර මුදල ඊට පස්සේ ඔය වගේ සෑහෙන දායකත්වයක් දෙන තැන් තියෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ නොමිලදී ගන්න පුංචි ලොතරැයි පදකින් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඔයාටත් රටටත් නේද කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාගය හිමි කර දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. හරි එහෙමනම් දැන් බලමු ඊයේ ඔයා ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික. ඔයා ඊයේ ගත්ත ටිකට් වර්ග විදියට ගත්තොත් මෙහෙමනේ සුබ දවසක්.

සිත ගත්තනං එල් ලක්ෂරය දෙක අංක 13 අංක 32 අංක 59 සහ අංක 80 ජයග්‍රහය අංක බවට පත් වෙනවා. මෙගා පවර් ගත්තනං ටී අක්ෂරය දෙක අංක 14 තමයි ප්‍රසාද අංකය. බලන්න විශේෂිත අංකය ප්‍රසාද අංකය 14. ඊට පස්සේ ජයංක අංක 11 අංක 35 අංක 45 සහ අංක 49. ධන නිදානය ගත්තනං අයි අක්ෂරය දෙක අංක 17 අංක 27 අංක 33 සහ අංක 43. ඒ වගේම වෘෂභ ලග්නය සමග හඳහන ලොතරැයි දවසේ දිනුම් මැද්ද වෘෂභ ලග්නයේ ජයග්‍රහය ලග්නයේ වෙද්දී අංක 17 අංක 20 අංක 26 සහ අංක 56. අද සම්පත ගත්තනම් අංක 7 අංක 2 අංක 5 අංක 7 අංක 2 අංක 6 අංක 5 අංක 7 අංක 2 Q අකුර තියෙන්න ඕනේ ටිකට් එකේ අන්තිමට. ජය ගත්තනම් කියලා කිව්වේ ජය ලොතරැයි ගත්තනම් ඉස දක්ෂරයත් එක්ක අංක 4 අංක 4 අංක 5 අංක 2 ජයග්‍රහය අංක බවට පත් වුණා. අවසාන වශයෙන් මගේ අතේ තියෙනවා සුබ දවසක් ප්‍රතිඵලය බලන්න. වෘෂික ලග්නයේ ජයග්‍රහය අංක බවට පත් වුණා 22 62 66. මේක තමයි ඒ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල බවට පත් වුණේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය හද දවසෙත් ඔයාලට මතක් කරනවා ගන්න ටිකට් එකක් හෙට කෝටිපතියෙක් වෙන්න.

හතයි විනාඩි 38 වෙලාව අපි ඉක්මනට ලස්සන පොඩි කතාවකට යනවා. මට ඊට කලින් වඩ කියන්න ඕනේ පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි ක්‍රිමිරාජ නිෂ්මාතන ගැන. ක්‍රිමිරාජ කියලා කිව්වම ඔයා දන්නවා චූටි කාලේ වඩ මතකද? වඩ පොඩ්ඩක් නිකන් බඩ නිව්වා වෙනකොට අම්මට කියනවා අම්මේ මට බඩ රිදෙනවා අම්මේ අමාරු. හරි රයිට් හරි. ඒතකොට අම්මා ඉක්මනට කරන්නේ අම්මා වෙන්න පුළුවන් ආච්චි වෙන්න පුළුවන් ඉක්මනටම හරියට දුවලා ගියා. ළඟ තියෙනවනේ දැන් වගේ නෙමෙයි ඉතින් අපි මේ හාලහල පහල නේද පොඩි කඩෙන් ටික් කාලා ගිහිල්ලා ගේන දේවල් කොච්චරද අන්න ඒ වගේ ගියා මෙහෙම ගියා ගෙනාව දෙහි ගෙඩියක පොඩ්ඩක් භාගයක් විතර කපලා ඔය අර අඬු කෝප්ප කියලා කියන්නේ චූටි කෝප්ප එකට දැම්මා. ඒකට අර මොනවද මන්දම් පොඩි මෙහෙම කරල් දෙකක් දනන් දැම්මා මෙහෙම මෙහෙම කරා. ආ මේක බොන්න කියලා දුන්නා. ඊට පස්සේ පැයක් එකමාරක් යනකොට හරිම සුවපහසුවක් දැනෙනවා. අර කියපු අපහසුතාවය මග හරින්න දීපු හොඳම එකක් තමයි ක්‍රිමිරාජ කරල් තමයි ඒ විදිහට අපිට ඒ කාලේ ඉඳලා නේද. දැන් මේක අවුරුදු 77ක් එහා පැත්තට යත හැකිනේ. අවුරුදු 77ක ඉඳලා ක්‍රිමිරාජ නිෂ්පාදන අපි භාවිතා කරනවා. බාම් එක ගන්නවා. ඊට පස්සේ සමහර විට කැස්සට බොන පැණිය බොනවා. ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. ක්‍රිමිරාජ නිවසින් ගෙන නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා වට පුළුවන් කමක් තියෙනවා නම් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන විශ්වාසය ආයේ තහවුරු කරලා තියෙනවා අවුරුදු 77ක්. තවදුරටත් ඒ නිෂ්පාදනවල ගුණාත්මක බව අඩු කරන්නේ නැතුව නේද ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන මේ නිෂ්පාදන ගැන විශ්වාසය තියන්න පුළුවන් කමක් තියෙනවා. ළඟම තියෙන ඔය ෆාමසිවල ඒ වගේම ඔය අපි කියන සිංහල බෙහෙත් බඩු කඩවල ඕන තැනක දැන් ක්‍රිමිරාජ නිෂ්පාදන තියෙනවා. හරි. ඒ නිසා චුට්ටක් මතක් කරේ ඔයාලට ක්‍රිමිරාජ කරල් සහ ගුලි ඒ කියන්නේ ඔය ලදරු පණු රෝග වගේ වට එහෙම නියම විසඳුම. හරි. එතකොට මම මේ ඒකට මතක් කරා වගේම ඉක්මනටම ඔයාලට මේ හර්මන් කියවනේ ලස්සන පොඩි කතාවක් කියනවා කියලා. මේක ඇවිල්ලා එක්තරා කාලෙක චීනේ සුන්දර පොඩි ගමක සිද්ධ වෙච්ච කතාවක් කියලයි මේ කතාව ලියන්න පටන් ගන්නෙ. මේක චීනයේ විතරක් නෙමෙයි අපි හිතමු කොහේ හරි රටක ඈත ලස්සන සුන්දර පිටිසර ගමක සිද්ධවීමක් කියලා. එතනින් අපි මේ කතාවට එමුකෝ. එතකොට දැන් මේක ඉන්නවා වයෝවෘද්ධ කාන්තාවක්, ටිකක් වයසක කාන්තාවක්. ඉතින් යාට යාගේ සැමියා පුතුන් දෙන්න මේ ඔක්කොම එක මුණුබුරාලා බිරින්දෑවරු එක බොහොම සතුටින් ජීවත් වෙනවා. හරි. මෙයාගේ ගෙදර ලොකු කරදරයක් තිබුණා. මීයන්ගෙන් කරදරේ. සාමාන්‍යයෙන් ඔය අපේ ගෙවල්වල තියෙන ඉඳලා හිටලා දසවදයක් දෙනවනේ නේද? සපත්තුවක් සරපුවක් තියාගන්න බෑ, නුන් කැල්ලක් තියාගන්න බෑ, දරුවගේ පොත්පත් ටික වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ කියන තත්වයේම තමයි මෙයාගේ ගෙදරත් තිබුණේ. කෑමක් බීමක් වුණත්. ඉතින් මේ කරදරේ ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් මෙයා ගෙදර ඇවිල්ලා ඔය පූසෙක්වත් ඇතිකරන්න හිතුවේ නෑ. මෙයා එච්චර පූසන්ට කැමතිත් නෑ. හරි. බල්ලු පූසන්ට කැමති නෑනේ සමහරු. ඉතින් මෙයා කැමති නෑ. කොහොම හරි මෙයා නගරයට ගිය වෙලාවේ මෙයාට හම්බෙනවා ඔය මීයන්ට තියන්න පුළුවන් බේත් පැකට් එකක්. හරි. පිදුමුණියම් මී පාසණක් වගේ එකක්. මෙයා ගත්තා. මෙයා එක සල්ලි දීලා ගත්තා. අරගෙන ගෙතර ගෙනල්ලා මේක කෑමවලට මිශ්‍ර කරලා පොඩි මොනහරි පාන් කෑල්ලකට මොනහරි දාලා තියලා තිබ්බ ඔය මීයෝ ඉන්න තැන්වල. හරි. හැබැයි මේ පැකට් එක විවෘත කරන වෙලාවේ අවාසනාවකට වටේ වගේ මේ ඔය කියන ඔය මීයන්ට විෂ වෙන කුඩු යම් ප්‍රමාණයක් මෙයා එතන වැඩ කර කර හිටපු තැන පහල තිබ්බ හාල් මල්ලට වැටුණා. හරි. ඉතින් මෙයාට ඒක ගැන එච්චර අවබෝධයක් තිබෙත් නැහැ. හැබැයි මෙයා වැටුණා දැක්ක වුණත් අර අපි සමහරවල් අපි කියන කමක් නැහැ මේක හොදලා ගන්නවා එහෙම කියලා. හාල් ටික අපරාධිනේ. හාල් කිලෝ 4-5ක් විසි කරන්න බෑනේ. ආ හොඳට හොදලා ගත්තම හරි. අන්න ඒ වගේ දැන් මීයන්ට සැර වුණාට සමහරවිට අපිට මේක මේ වෙන එකක් නෑ. එහෙම කියලා හාල් හොදලා අරගෙන ගෙදර ආයෙත් කෑම ටික හදලා දුන්නා. ඉතින් ටික වෙලාවකට පස්සේ ගෙදර ඉන්න එක එක්කෙනා එක එක විදියට සිහි විකල් වෙලා සමහරු කලන්ත දාලා වැටිලා ඕමම එක එක විදියට හැසිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලන් රෝහලට අරගෙන ගියා. අවදි වුණේ මේගොල්ලෝ රෝහලේදී. සහල් සේදීමෙන් විෂ ඉවත් වෙලා නැහැ කියලා මෙයා තේරුම් ගත්තා. සියලු දෙනාම මේ කියන අර විෂ ශරීරගත වෙලා තිබ්බා කියලා වෛද්‍යවරු මෙයාට තහවුරු කළා. හැබැයි අවසානයේ මෙයාගේ සැමියා සහ මෙයාගේ ගෙදරම හිටපු මෙයාගේ කවුද සහෝදරයා ජීවිතක්ෂයට පත් වුණා. හරි. ඉතින් මෙයා ගෙදරාව හරිම දුකින් ඇවිල්ලා මෙයා හිතුවා මේ අර ගෙදර ඉතුරු වෙලා තියෙන හාල් ටික දැන් විසි කරන්න ඕනි කියලා. ඒත් මෙයාට හරි ලෝභයි. මෙයා හිතුවා මෙහෙම කරනවා විසි කරන එකේ මම මේ ටික ගෙදර ඉන්න කුකුල්ලුන්ට කන්න දානවා කියලා. ඊට පස්සේ
කුකුල්ලුන්ට මේක කන්න දැම්ම. මේ විදිහටම කුකුල්ලුන්ටත් මේක විෂ වුණා. ඊට පස්සේ කොහොම හරි අර විසවලා මැරුණු කුකුල්ලු ටික මෙයාට විසි කරන්න ලෝභ හිතුණා. මෙයා හිතුවා නෑ කමන්නෑ, මේක හොඳට හොදලා අරගෙන මේ ඔය දැන් මහත්තයාගේ දානි දවසට නේද, මහත්තයා මැරලා හත් දවසේ දානි දවසට නයිට මේකෙන් දානේ පිළියෙල කරලා දෙනවා කියලා එහෙම දුන්න ගමේ අයටත් මේක විස වුණා. ඔහොම මේ ලොකු කතාවක් මේ කියන්නේ. ඔහොම ඔහොම ගිහිල්ලා ඉතින් මෙයාගේ තියෙන මේ ලෝභකම එක්තරා විදිහකින් ගත්තම මේක මේ අපි කියන්නේ හිතාමතා කාට හරි හානි කරන්න උත්සාහ නොකරත් මෙයා මේ කිසිම දෙයක් ගැන තැකීමක් නොකිරීම. අර මං කිව්වා වගේ සමහර දේවල් වල අපිට තියෙන අපරාධේ අහක දාන්න බෑ. අන්න ඒ වගේ සිතුවිල්ල. ඉතින් අන්න ඒ නිසා අපිට අහිමි වෙන දේවල් වල විශාලත්වය වැඩි. අර අපි මේ මොහොතේ කරන කැපකිරීමට වැඩිය. දැන් මෙයා අර හාල් කිලෝ එක විසි කරලා නම් මෙයාට ගොඩාක් අය ඉතුරු වෙනවා. මෙයාගේ සැමියා ඉතුරු වෙනවා, මෙයාගේ සහෝදරයා ඉතුරු වෙනවා, කුකුල්ලු ටික පන පිටින් ඉන්නවා, ගමේ මිනිස්සුන්ට හානියක් නැ, ඔන්න ඔය කියන தත්ති ඇති කරගන්න තිබුණා. අපිත් සමහර තැන් තියෙනවා මෙන්න මේ වගේ. ඒ කියන්නේ හිතාමතා නොකරන දේවල් සම්බන්ධයෙන් අපිට සමහර විට වැරදි විදිහේ නේද, ඊට වැඩිය ටිකක් දරුණු විදිහේ ප්‍රතිවිපාකයක් හත් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් සමහර විට මේක මේ විනාශය මෙයා ඇති කරන්නේ වැරද්දක් නිසා නෙමෙයි, වැරද්දක් සිදු වුණාට පස්සේ ඒක පිළිගන්න තියෙන අකමැත්ත නිසා. මෙයා පිළිගත්තා නම් ඔව් මගේ අතින් වරදක් වුණා, හාල් වලට මේ වස වැටලා තියෙනවා, දැන් මේක අයින් කරන්න ඕනේ. අයින් කරනවා කියන්නේ මේක කුකුල්ලුන්ට කන්න දානවා කියන එක නෙවෙයි, ඔන්න ඔය කියන තැනත්. එහෙම නැත්නම් ඒ ටික හොදලා ගන්න තැනත් මෙයා මේක හරියට තේරුම් අරන් විසඳුම හෙව්වා නම් සමහර විට එයා ළඟ හිටපු අය අදටත් ජීවත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතේටත් මේකෙන් ගන්න කතාවක් තියෙනවා. සමහර තැන් තියෙනවා අතෑරලා දාන්න ඕනේ, එහෙම නැත්නම් අපි මොහොත ස්කිප් කරන්න ඕන නම් ඒක එහෙම කරන්න ඕනේ. අර නැනේ ඒක මෙහෙම කළා හොදලා ගන්නවා වගේ දැන් තිබිලා සමහර විට අපි ඕම විනාශ කර ගන්නවා. මේක පොඩි කතාවක් නිකන් මතකේ තියාගන්න. ඔයාටත් ජීවිතේ සමහර තැන්වල සමහර අත්දැකීම් එක්ක මේ කතාවප ගලප කරන්න පුළුවන්කමක් ලැබෙයි. ඒ නිසා තමයි චුට්ටක් ඒ ගැන මතක් කරේ. 7:45 අපි සින්දුවකට ගිහිල්ලෙමු. සින්දුවකට ගිහිල්ලාවිල්ලා අපි කතා කරමු. මේ මගේ අනුග්‍රහක ටිකක් මතක් කරන්න ඕනේ. තව පොඩ්ඩකින් මම මතක් කරන්නම්. ඒ වෙනකන් පැල්වත්ත කිරිවීදුරුවක රස බලන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. ලංකාවේ අපේ රටේ අපේම අභිමානය තමයි පැල්වත්ත කිරි කියලා කියන්නේ.

0: ශක්තියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ජුනි 24 වනදා පන්නේර්කේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතුට.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හතයි විනාඩි 55 වෙලාව අපි ඊළඟ පැයට යන්න සූදානම් වෙන්නේ. අපි දෙවෙනි පැයදී ආය හම්බ වෙනවා. මේ පැය යන්න කලින් ඔයාලට මතක් කරන්නද හොඳ පණිවිඩයක්? අපේ සල්ලි කියක් හරි දිනවද? ඉල්ල ගන්න නෙමෙයි යන්නේ. ඔබ හරි තැනක ගිහිල්ලා බැංකුවේ දාලා, ඒ කියන්නේ අපි කියන්නේ පරිස්සම් තියෙන තැනක දාන්න කියලා කියන්නේ හැදී. සල්ලි කියක් හරි තියනවාද කියලා මේ පොඩි ගාණක් නෙමෙයි. අඩුම තැනේ රුපියල් 50,000ක්, ලක්ෂයක්, ලක්ෂ 5ක්, 10ක්, ලක්ෂ 40ක්, ලක්ෂ 50ක්, කෝටියක්. අන්න එහෙම ගාණක් තියෙනවා නම්, කීයක් හරි මුදලක් තියෙනවා නම් රුපියල් 5000 වුණත් ඔයාලට වටිනව නිත. ඒ දාන ඒ බැංකුව පරිස්සම් වෙන්න ඕනේ නේ. ඒ නිසා තමයි කිව්වේ RDB බැංකුව. ඉතින් ශාඛා තියෙනවා ලංකාව පුරාම 250කට වැඩි. ඒ නිසා රාජ්‍ය ආරක්ෂාව සහිතව ඔයාගේ මේ සල්ලි ටික හරි පරිස්සමට තියන්න පුළුවන් RDB බැංකුවේ. මේ දවස්වල ෆික්ස් ඩිපොසිට් එකට, FD එකට හොඳ රේට් එකක්, ඉහළ පොලියක් දෙන්නේ RDB බැංකුවා.

0: හඬ ලංකාවටම ලක්න පෙරනෝවරු.
1: Good morning, සුබදාසනක් වෙලාව උදාසනටයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

අටයි විනාඩි තුනයි වෙලාව සුබෝදාසනක් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්න මේ අපේ දෙවෙනි පැය මේ පැය පටන් ගන්න කොටත් රසම රස කිරි වීදුරුවක රස බලමු අපි කිරි කෝපි එකක් බොමු මොකද ඉඳලා හිටලා හරි අපිට ඒකක් බීලා බීලා බීලා ටී බීලා එපා වුණාම කරන්නේ කිරි කෝපි එකකට යනවනේ සමහරලාට සමහරු ඉන්නවා කිරි කෝපිම තමයිනේ අපි කියන්නේ මිල්ක් කෝෆි එකක් කියන එක ඔය දැන් අපි අර කූල් කරලා බොන එකත් සාමාන්‍යයෙන් අපි ඔය කොහේ හරි යනකොට නොය පේස්ට් ෂොප් එකකින් එහෙම ගන්න එහෙමත් තියෙනවා හරි මම මේ කෝපි ගැන කතා කරේ විජය කෝපි ගැන කියන්න ශීර්ෂයක් ස්වභාවික කෝපි රසය තමයි විජය කියලා කියන්නේ ඉතින් සෑහෙන හොඳ ප්‍රමිතියක් මේගොල්ලෝ පවත්වගෙන යනවා ඒ නිසා ඔය කඩේට ගිහිල්ලා කෝපි එකක් ගන්නවා නම් විජය කෝපි කියලා ඉල්ලන්න අමතක කරන්න එපා පාට සුවඳ ඒ වගේම ප්‍රමිතිය මේ හැමදේම අතින් විජය කෝපි රයිට් හරි කෝපි එකක් එක්කම ගොඩක් වෙලාවට අපි ඉස්සර අර අපේ මේ කතාවට කියන්නේ කෝපි එකයි වැස්සයි පොතකුයි තිබුණා නම් ඉතින් ඒ ඉස්සර පරම්පරාව එහෙම නැත්නම් ඔයාගේ මගේ පරම්පරාව දැන් ආයෙත් එහෙම නෙමෙයි වැස්සයි කෝපි එකයි මොබයිල් ෆෝන් එකයි කෝපි එක ඕනෙත් නැහැ වැස්ස ඕනෙත් නැහැ මොබයිල් ෆෝන් එක විතරක් තිබ්බම ඉතින් නේද දවසක් ගෙවා ගන්න දවස් දෙක තුනක් වුණත් මාසයක් වුණත් කාත් කවුරුවත් නැතුව කොහේ හරි කාමරයක දාලා මොබයිල් එක අතර දීලා චාර්ජරෙත් එක්ක ඔයගොඩ ඩේටා ටිකක් දාලා දුන්නා නම් ඇති ඒක තමයි දැන් පැටර්න් එක දැන් ෆැෂන් එක හරි මම මේ කතාව කියන්න යනවා ඇමරිකාවට ඇමරිකාවේ ළමයින්ට ඉගෙන ගන්න ලැප්ටොප් ටැබ්ලට් දුන්නා එක්තරා කාලෙක ඊට පස්සේ මේ දරුවන්ට මොකද වුනේ කියලා පර්යේෂණ කණ්ඩායමක් හොයලා බැලුවා ඒගොල්ලෝ කියනවා සමහර ළමයි හිටියලු මාසෙක විතර කාලෙක සීමිත කාලයක් දවස් 30කට විතර පස්සේ මේගොල්ලන් මේ පාවිච්චි කරපු මොබයිල් එක ටැබ් එක එහෙම අරගෙන බැලුවම මේ පර්යේෂණ කණ්ඩායම ඒ මාසෙට YouTube වීඩියෝ 13000ක් විතර බලපු අය. ඒකෙත් අර ඇබ්බැහි වෙන සුළුවේවලු බලලා තියෙන්නේ. ඒ ඇල්ගොරිතම් එකට අහුවෙලා 13000ක් විතර මාසෙකට එක දරුවෙක් බලලා තියෙනවලු වීඩියෝ. දැන් නම් සමහරවිට මේක YouTube නෙමෙයි දැන් නම් TikTok. TikTok දවසකට කීයක් බලනවද? අනේ TikTok එකට ගියාම එන්න හිතෙන්නේ නෑනේ. ඒක ඔයාට මට අපි හැමෝටම පොදු එකක්. හරි. මේ ડિජිටල් බඩුමුට්ටු එක්ක ගෙවන ජීවිතය ගැන ඒගොල්ලෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔය ඇමරිකාවේ කැන්සස් ප්‍රාන්තයේ නගරයක ජීවත් වෙන අම්මා කෙනෙක් දවසක් තමන්ගේ 7 වෙනි වසර ඉගෙන ගන්න පුතා කෙන පොඩි සැකයක් හිතිලා එයාගේ ස්කෝලින් දීපු Google ගිනුමෙන් ලැප්ටොප් එකට මේ ලොග් වෙලා ඉතින් කොමෙන්ට් ලැප් එක හරහා කොහොම හරි කියලා බැලුවා මොනවද මෙයා කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වෙලේ තමයි හොයාගැත්ති මෙයා සෑහෙන්න තමන්ට අවශ්‍ය නොවන විෂයට අදාළ නොවන දේවල් තමන් ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු වලට අදාළ නොවන දේවල් සෑහෙන්න බලලා තියෙනවා කියලා. එතකොට ඔය YouTube එකේ එහෙම නැත්නම් TikTok එකේ තියෙනවනේ සෑහෙන්න අපි වැබ්බැහි කරවන සුළු ඒවා. අන්න එහෙම තමයි මෙයා බලලා තියෙන්නේ. හරි. දැන් මේ කතාවත් එක්ක විද්‍යාඥයෝ කියනවා මිනිස් මොළයේ වර්ධනයට වඩා වේගයෙන් මේ ඩිජිටල් තිරස ඇල්ගොරිතම් එක වර්ධනය වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ පුංචි දරුවන්ගේ මොළයට තාම බෑ තමන් වැබ්බැහි වෙන කාරණාව මොකද්ද කියලා. ඒකෙන් ගැලවෙන්න. ඒක තීරුම් අරගෙන ගැලවෙන්න. දරුවන්ට විතරක් නෙමෙයි මිත්‍රයා, ඔයාටයි මටයිත් ඒක වෙලා තියෙන්නේ. නේ. මේ මොබයිල් ෆෝන් එක දවස් දෙක තුනකට වාගෙන් බැහැර කළා තිබ්බොත් ඔයා හුස්ම ගන්න හරි අමාරුයි. මොකද ඔයාට දැන් ඔක්සිජන් වලට වැඩිය මොබයිල් ෆෝන් එක ඕනි. නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ මේ තරමට අපේ වරදක් නෙමෙයි. විද්‍යාඥයෝ කියනවා. මොකද්ද කියන්නේ? මේ කියන්නේ ඩිජිටල් තිරසා ඇල්ගොරිතම් එක අපි ආක්‍රමණය කළා. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම හිතමු. හරි. කොහොම නමුත් මේක හදන්න බෑ කියලා කියනවා. මේගොල්ලෝ කියනවා මේක අමාරුයි. මාර අමාරුයි මේකෙන් මිනිස්සුන්ව ගලව ගන්න. ඉතින් කඩදාසි රහිත තාක්ෂණයෙන් පිරුණු පන්ති කාමර ඇතුලේ දරුවන්ගේ අනාගතය කොහොමද මේ කියන දේවල් එක්ක ඉස්සරහට ගෙනියන්නේ කියලා ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. දැන් අපිත් ලංකාවේ ගොඩක් දෙමව්පියෝ ඉන්නවනේ මෙන්න මෙහෙම කියනවා අහලා තියෙනවද? අනේ යා මගේ ෆෝන් එක අරගෙන ඒකේ ලොක් එකත් අන්ලොක් කරගන්නවානේ. ඒක මාර හිතාගන්න බෑ කොහොම. ඒක ලොකු කමක් වගේ කිව්වට මෙන්න මේ විද්‍යාඥ කණ්ඩායමත් කියනවා තමන්ගේ දරුවාගේ අතට මොබයිල් එක දීලා ඒකෙන් එයා කරන කියන දේවල් බලලා සතුටු වෙන අම්මලා තාත්තලා ඉන්නවනම් මතක තියාගන්න. ඒ කරන්නේ ඔයාගේ දරුවා වෙනස් විදියට හිතන පතන සහ සංවේදී මිනිසෙක් බවට පත් කරන්න තියෙන අවස්ථාවන් මග හරින එක ඔයා විසින්ම ඒ දරුවට වල කපන එක කියලා. ඉතින් ඒ නිසා චුට්ටක් මතක තියාගන්න මිත්‍රෝරුනි, අපි හිතනවා නේද හරි අර සහකම්පනයක් සහිත අනාගත පරපුරක් හදන්න ඕනේ කියලා. නෑනේ, ඒක කරන්න බෑ මේ ඩිජිටල් උපකරණ එක්ක ජීවත් වෙන
මේ ලෝකය ඇතුලේ මේ දරුවෝ ඉන්නේ ඩිජිටල්. ඒගොල්ලෝ අනිත් කෙනාගේ දුක සැප එයයි කොහොමද සංවේදී වෙන්නේ, එයාට මොනවද දැනෙන්නේ හැඟෙන්නේ කියලා තේරුම් ගන්නේ නැත්තම් කොහොමද අපි ඔය හිතන පතන ලස්සන ලෝකේ නිර්මාණය කරන්නේ? ඉතින් මේක ලස්සන කතාවක් විදියට හොඳයි, අහගෙන ඉන්නකොට හරි ෂෝක්, ඔව් ඇත්ත කියලා පිළිගන්නවා. හැබැයි වාටයි මටයි කරන්න පුළුවන්ද? ඔයාගේ පුංචි දුවගේ පුතාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක උදුරලා බලන්නකෝ. ගෙදර යුද්ධනේ. මුලින් මෙහෙම කරමුද, ඔයාට පුළුවන්ද කියලා බලමුද? බෑනේ, මටත් බෑ. අපි හැමෝටම දැන් මේක නැතුවම බැරි කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහෙන් නතර වෙයිද කියලා කියන්න දන්නේ දෙයියෝ තමයි. උදේ 8:08 සුබ උදෑසනක් වේවා.

ලොතරැයි පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයි NLB.

0: වෙන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්බිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිශ්මේ
3: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකාණ්ඩ රේඩියෝ ITN.
4: අටයි විනාඩි 18යි වෙලාව. මම අද පත්තරේ තියෙන ප්‍රවෘත්තියක් දැක්කා. මේ සින්දුවට යන්න කලින් ඒක චුට්ටක් කියලා යන්නද? මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් තිබ්බනේ පත්තරේ. පොඩ්ඩක් මෙන්න මෙහෙම. ලංකාවේ ලොකුම තොරණේ ලක්ෂ 3 මාරක වයර් කැපූ පුද්ගලයා අල්ලලා ප්‍රදේශවාසී පොලිසියට බාර දෙයි. මිනිහා ඓතිහාසික මිනිස්සෙක්. ඇයි? නිකන් හොරකමක් කළා නෙවෙයි, ලංකාවේ ලොකුම තොරණේ බල් නැත්තම් වයර් කපලා තමයි. ලක්ෂ 3 මාරක. ඇයි මෙහෙම කරන්නේ කියලා කල්පනා කරනකොට කාට හරි කියනවා ඉතින් ජීවත් වෙන්නනේ කියලා නේ. ජීවත් වෙන්න ඉතින් හොරගම් කරන්න ඕනේ නෑනේ. ජීවත් වෙන්න මොනවා හරි අතපය හතර තියෙනවා නම් මොනවා හරි කුලි වැඩක් කරලා ජීවත් වෙන්න බැයිද? ඔයා මම අපි දෙන්න මේ කතාවට එකඟයිනේ. මොනවා හරි කරන්න වාඩු උවමනා විතර තියෙන්න ඕනේ. වාට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයා අද ඉන්න වට වැඩිය හොඳ තැනකට යන්න ඕනේ කියලා. ඒකට උදව් කරන්න ඕන තරම් අය ඉන්නවා. අපි විශ්වාස කරමු මෙන්න මෙහෙම තැනක්. ඔයාට ඕනේ බිස්නස් එකක් පටන් ගන්න. අතේ පොඩි ගාණකුත් තියෙනවා. කෙනෙක් නෑ උදව් කරන්න, පාර පෙන්නන්න. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියන්නේ එහෙම තැනක්. අන්න ඒ නිසා මම ඔයාට මේ කතාව කියන්න හේතුව. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක්ක ජීවිතේ වෙනස් කරගත්ත ගොඩක් අය ඉන්නවා. ලංකාවේ අස්සක් මුල්ලක් නැරින්න තරුණ ප්‍රජාවට එන්න කියලා කිව්ව තාක්ෂණයත් එක්ක කෘෂිකාර්මික ශාස්ත්‍රයේ වෙනසක් කරන්න අපි සපෝට් කරන්නම් කියලා ආවනේ. දිස්ත්‍රික්ක 25ම දැන් මාක්ස්පෙන් එක්ක ඩෝම මැෂින් එක්ක ස්වංක්‍රීය වීක්ටිම යන්ත්‍ර ආරම්භ කරපයි කොච්චර ඉන්නවද? ඒ නිසා අර හිම අවස්ථා තියෙනවා. දැන් මාක්ස්පෙන් ගෲප් එක කියන මෙන්න මෙහෙම කතාවක්. පුහුණු කාර්මික ශිල්පීන්ට පුළුවන් කියලා ඒගොල්ලන්ගේ කම්පැනි එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඉතින් ඒක හොඳ නැද්ද? ඔයාට සුසුකම් තියෙනවා නම්, ඔයාට හොඳ පඩියක් හොඳ දීමනා එක්ක මෙතනට සම්බන්ධ වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා නම් එන්න කියලා කියනවා නම් නොගිහින් ඉන්නේ ඇයි නේ? අන්න ඒ නිසා මම ඔයාලට මතක් කරනවා අමල්කට WhatsApp කරන්න මෙන්න මේ නම්බර එකට වාගේ CV එකක්. එතකොට ඔයාලට පුළුවන් එතන ඔයාලට ගැළපෙන රස්සාව හොයාගන්න. ගැළපෙන කියලා කිව්වාම ගන්නේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට. ඉතින් ආකර්ෂණීය වැටුපක් දෙනවා. 0764-23-94-27 0764-23-94-27 කියන නම්බර එකට ඔයා WhatsApp කරන්න වාගේ CV එක. හොඳේ දිවයිනේ අංකයේ VKT මේයන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දුන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් විදිහටයි ඔයාව සම්බන්ධ කරගන්නේ. තව ජොබ් ඕන තරම් මෙතන තියෙනවා. CV එකක් දාලා තියන්න. ඔයාලට ගැළපෙන විදිහේ ජොබ් එකකට ඒගොල්ලෝ ඔයාව සම්බන්ධ කරගන්නේ. 8:21

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: 8 විනාඩි 26යි වෙලාව. අපි දැන් පොසොන් උත්සවය වෙනුවෙන් ලෑස්ති වෙන්නේ දන්සල් ඒ වගේම තොරණ මිහින්තලා අනුරුව මේ වගේ ගොඩක් දේවල් එක්ක ඔය කාර්යබහුල ඇති ඉස්සරහටනේ පොසොන් එක. ඉතින් අපි සංගපාල පුරාණ විහාරස්ථානයේ ඉඳලා තමයි අපි මේ පාර මේ පොසොන් උත්සවය වට සමීප කරන්නේ. ඒකනම් මතක් කරා අපි පිටින් විතර තව දේවල් කතා කරමු ඉස්සරහට. මේ ලෝක බලවතුන් දිහා පොඩ්ඩක් හැරලා බලන්න සූදානම් වෙන්නේ. ලෝක බලවතුන් කියලා කිව්වම මේ ඇමරිකාවට යනවා නෙවෙයි මේ කතාව. මම මේ බලවතුන් කියලා කිව්වේ මුදල් බලයෙන්. එහෙම නැත්නම් ලෝකේ පළවෙනි ට්‍රිලියන පතිය ගැනයි මම මේ කතා කරන්නේ. ඔයා දන්නවා කවුද? එලොන් මස්ක්. පහුගිය කාලේ එයා ගැන ගොඩාක් කතා කරේ එයාගේ බිස්නස් සාර්ථක වෙනවා, එයා සෑහෙන හොඳ තැනක ඉන්නවා, එයා ලෝකේ පළවෙනි ට්‍රිලියන පතියා. මතක තියාගන්න ඕනම කෙනෙක්ව මෙහෙම කරනකොට අයි බිමට වැටෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් මේ එලොන් මස්ක්. පහුගිය සතිය ගත්තොත් ඩොලර් බිලියන 350කින් එයා ලොස්ට්. එයා පාඩු විඳිනවා ඩොලර් බිලියන 350ක්. ලෝකේ සුප්‍රකට ස්පේස් එක් සමාගම කොටස් වෙළඳපළට ඇතුළත් වීමෙන් පස්සේ ඒකේ කොටස් මිල ශීඝ්‍රයෙන් පහත වැටීම තමයි මේකට හේතු වුනේ. එතකොට ඒ නිසා ඒකේ අයිතිකාරය වන මස්ක් එයාගේ පුද්ගලික වත්කම දින කිහිපයකින් ඩොලර් බිලියන 350කින් මෙහෙම කරනකොට වැටුණා කියලා ෆෝබ්ස් සංග්‍රහව කියලා තියෙනවා. ඉතින් 130කින් විතර පහත වැටීම තමයි මේ කොටස් වල අගය. මේ ඩොලර් බිලියන 350ට හේතු වුණේ, කියන්නේ ඒකට බලපාන කාරණා වුණේ. ඉතින් ඒ නිසා මෙයාගේ ශුද්ධ වත්කම ඩොලර් ට්‍රිලියන 1.45ක් උපරිමේ ඉඳලා ඩොලර් ට්‍රිලියන 1.1 වෙනකන් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඉතින් එයා කියනවා මේ වගේ දේවල් මට හරි හුරුයි, ඒ නිසා එහෙම තමයි බිස්නස් කරනවා නම් කියලා. ඉතින් ඇත්ත, ඉතින් එහෙම එයාට වගේ කෙනෙකුට නම් ඩොලර් බිලියන 350ක් කියලා කියන්නේ ලොකු ගාණක් නොවෙන්න පුළුවන්. නමුත් ඉතින් බලන්නකෝ මේක අපේ අපි වගේ රටකට පොඩ්ඩක් ඇප්ලයි කරලා බලන්නකෝනේ. සමහර කාලවල අර අපි කිව්වේ මේ තෙල්ලවක් ගන්න අපිට මෙච්චරක් යනවා අච්චරක් යනවා කියලා අපි දවසේ ගණන් හදා හදා හිටියා මතකද? අන්න එහෙමත් රටක් නේ අපි. ඉතින් නිසා මේක ඉතින් ලෝකේ ධනවත්ම මිනිස්සුන්ට මේක මාර දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් එයා තාම මෙච්චර පාඩු විඳලත් එයා ලෝකේ ධනවත්ම මිනිස්සු, එහෙම නැත්නම් ට්‍රිලියන පතියා, ලෝකේ පළවෙනි සහ එකම ට්‍රිලියන පතියා එයා. ඉතින් එයා කියන කමක් නැහැ, මම මීට වැඩිය හොඳ තැනකින් ආයි මේක, ඒ කියන්නේ එයා වැටුණට වැඩිය හොඳ විදියට යා නැගිටිනවා කියලා. ඉතින් එයාගේ අධිෂ්ඨානයම තමයි නේද එයාගේ කෙනෙක් ලෝකෙට බිහි වෙන්න හේතුව. ඉතින් බලන්න බිස්නස් කියනවා මේ තියනවා මේ හොඳට යනවා මේ අද හොඳට තියෙන බිස්නස් එකට වැටෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒවට බැකප් එකක් අපි කියන්නේ නේ, වැටුනොත් මොකද කරන්නේ කියලාත් අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. උදේ 8:29

0: උදේ 8යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: අටයි විනාඩි 36 වෙලාව ඉක්මනට මතක් කරන්න ඕනේ අපේ අද ටේකියා වැඩසටහන හදත් උතුරු පළාතේ වවුනියාවේ පැවැත්වෙන්නේ. ඉතින් අපේ පිරිස මුණ ගැහෙන්න යන්න ඕනේ. අපේ ගීතතුළු පිරිසේට ගිහිල්ලා ඉන්නේ. ඊට කලින් තව සින්දුවක් දෙයක් අහලා නේද පොඩක් කතා කරලිමු මේ ටේකියා වැඩසටහන විශේෂම දන්නෝ ක්ලින් ශ්‍රී ලංකා මේ ලිගම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපි ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන පාසල් දරුවෝ මූලික කරගෙන කරන වැඩක්. ඉතින් දරුවන්ට පුළුවන් මේ පණිවිඩයේ ගෙදර ගිහිල්ලා කියන්න. මොකද ඔබේ දුව පුතාට හොඳ සංනිවේදන හැකියාවක් තියෙනවානේ. එයා හරි ඉක්මනට ඕනම දෙයක් අල්ලා ගන්නවා. සායාට ඕනම දෙයක් තව කෙනෙකුට හරි පැහැදිලිව හිතර දැනෙන්න කියන්න තේරෙනවා. වචන දෙක තුනක් කතා කරත් දරුවෙක් කියන දෙයක් අපි සාමාන්‍යයෙන් අහනවානේ. යන්නේ නිසා මේ වෙලාවේ අපි හරිම කෙනාට මේ පණිවිඩය අරගෙන යනවා කියලා විශ්වාස කරනවා. අපි බලමු වවුනියා පැත්තට අපේ ගිය පිරිසත් එක්ක කතා කරන්න තව ටිකකින්. මම ඊට කලින් මතක් කරනවා ඔයාට ඔයාගේ ගෙදර කාර්යබහුලත්වයත් එක්ක සමහරලාට වාට ඔය අපි කියන්නේ නිකන් ජංක් ෆුඩ් කියලා. මෙලෝ තේරුමක් නෑ. නිකන් කෑවම නිකන් බඩපිරෙනවා විතරයි. එච්චරයි. ඇරෙන්න වෙන කිසිම ගුණක් නෑ. කිසිම විදිහ වාසියක් නෑ. වෙන පර්ස් එකකට පාඩුයි. හැබැයි ඉතින් ඔයා කනවා. මොකද වාගේ බිසි ෂෙඩියුල් එක ඇතුළේ වාර ගෙදර කෑම ටිකක් හදාගන්න වෙලාවක් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් රැයට දැන් ඔෆිස් ඇරලා ගෙදර ගිහිල්ලා මහන්සි හස්බන් උනත් ඉතින් ඕනම ඔයා හදලා දෙන ඕන දෙයක් නේ. ආ ගමන් නෑ බබා කියලා. හරි. ඉතින් නිසා ඔයා කඩේ ඕඩර් එක දැම්ම සමහරට ඔය මොකක් හරි බයිසිකල් එකක ගිහිල්ලා නේද කෑම ටික ගෙදරට ගෑල දෙනයි නන්නේ වගේ කෙනෙක් ලව ඩිලිව කරගන්නවා. හරි. ඒ කොහොම වුණත් ගෙදර කෑම ටිකක් රසතර කනවා කියන එක ඇත්තටම කාගෙත් බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඔයා මොනව හරි එකයි දෙකයි කියලා හිතන්නකෝ හදන්නේ. ඒ හදන දේවල් ටික රසට හදාගන්න පාවිච්චි කරන කුළු බඩු අතර විජය නිෂ්පාදන තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. මම ආයෝජනා කරනවා අනිවාර්යයෙන්ම විජය නිෂ්පාදන පාවිච්චි කරනවා ඇති. ලෝකෙ කොහේ ගියත් අපේ රසය හොයනවා නම් ලෝකෙ කොහේ ගියත් අපේ මේ කුළු බඩු ටික වඩ ගන්න අවස්ථාවක් දීලා තියෙනවා විජය නිෂ්පාදන. ඉතින් ප්‍රමිතිගත කුළු බඩු නම් විජය කියන නමින් විජය නූඩ්ල්ස් පැකට් එකේ ඉඳලා පපඩම් ටික ඊට පස්සේ අපි කිව්වොත් ලුණු පැකට් එක ගම්මිරිස් ටික කොරක්කම් පිටි එක මේ වගේ මේ ඒගොල්ලන් ප්‍රඩක්ට් රේන්ජ් එක සෑහෙන පුළුල් පැත්තකට පැතිරලා යනවා. ඒ නිසා ඔයාලට කැමති විදියට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම පැල්වත් යෝගට් ගැනත් මතක් කරන්නම්. ලංකාවේ යෝගට් කියලා කිව්වම අපිට එක එකම ඔළුවට එනවා මෙහෙම කරනකොට. හැබැයි ඒවැ තියෙන ක්වලිටි එක ගැන ඔයාගේ පොඩි දුවට පුතාට ඔයාට වැඩිහිටියෙකුට වෙන්න පුළුවන් යෝගට් එකක් දෙනකොට අපි ඔය ඔක්කොම හිතන්න ඕනේ. ප්‍රයිස් එක විතරක් නෙමෙයි සමානලාවට. ඒ නිසා තමයි දැන් අපි හිතමු යෝගට් එක මේ සුපර් මාකට් එකේ ගිහලා මාස ගාණක් වෙනවා. එතනම තිබිලා තියෙනවා. මම හිතන්නේ අර අපි කියන එළදෙන්ට වැඩි වයසයි යෝගට් එකට. රයිට්. මං කිව්වට මම මේ ඔයා කිව්වට මට වඩා පුළුවන් කමක් තියෙනවා නම් පැල්වත් යෝගට් එක පොඩක් අරගෙන මේ ටෙස්ට් කරලා බලන්න. මේකේ පොඩක් කප් එකේ පැත්ත කියවලා බලන්න. අන්තර්ගතය බලන්න. නිෂ්පාදිත දිනේ බලන්න. කල්ලිකුත් වීමේ දිනේ බලන්න. මේ ඔක්කොමත් එක්ක ලංකාවේ මාකට් එකේ තියෙන හොඳම යෝගට් එක පැල්වත්ත කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ නිසා ඔයා කාට හරි යෝගට් එකක් පොඩි දරුවෙකුට හරි අරන් යනවා නම් යෝගට් එකක් මතක තියාගන්න පැල්වත්ත කියන නමින් ගෙනියන්න. 8 විනාඩි 39 යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: නඩිල නඩිල ෘෂික හෙවල මිනිස් කලු කනක්
1: නඩිලා
0: හෙවල මිතුෂ්ක
1: නඩිලා නඩිලා එමකයි එන්වා මිතුෂ්ක ඔජායේ

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979579
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්

0: අටයි විනාඩි 47 වෙලාව මට ඉක්මනටම මෙතන ඉඳලා නගින්න ඕනේ යාපනයේ බස් එකක මම වවුනියාවෙන් බහිනව චුට්ටක් RDB එකට යන්න. RDB කියලා කියන්නේ ලංකාවේ හැම තැනකම හැම නගරයකම බ්‍රාන්ච් එකක් තියෙන බැංකුවක්. ඉතින් ඒ නිසා මෙතන වුණත් එතන වුණත් කොතන වුණත් දැන් අද මම ටේක් කෑවට සනහට යනකොට මට ඕන නම් RDB බැංකුවට ගිහලා මගේ ගණන් දෙටි කරගෙන එන්න පුළුවන්. ඒ නිසා වද වෙන්න ඕනේ නැහැ. ඔයා දන්නවා මේ දවස්වල ෆික්ස් ඩිපොසිට් එකට හොඳම රේට් එක දෙන්නේ. එහෙම නැත්නම් හොඳම පොලි අනුපාතය දෙන්නේ RDB එක. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව RDB බැංකුවට ඔයාට ගිහිල්ලා වගේ ගණන් දෙටි කරගන්න කියලා මතක් කරනවා. ලංකාව පුරාම ශාඛා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ටවුන් එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ගිහිල්ලා කතා කරන්න ඉතාම සුහදශීලී සේවාවක් සපයන පිරිසක් තමයි RDB කියලා කියන්නේ. හරි. එතකොට මම දැන් වවුනියාවෙන් බහිනවනේ. වවුනියාවෙන් බහලා මම එන්නේ කොහෙටද කියලා මම මේ යමුතුම අරගෙන ඇහුවා ගීත්ගෙන්. ගීත් අද ඉන්නේ ටේක් කෑ වැඩසටහනේ තවත් අදීරයක. විශේෂම ඊයේ දවසේ හිටියේ මන්නාරම කේන්ද්‍ර කරගෙන හවට පාසල්වල දරුවන් එක්ක. හද දවස මේ වවුනියාව සහ යවට පාසල් දරුවන් එක්ක ටේක් කෑ වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකේ තවත් එක්තරා ව්‍යාපෘතියක් විදිහටයි කරන්නේ. ගීත් සුබදාසනක්. අද දවස කොහොමද?
1: මන්නාරම අධ්‍යාපන කලාපයේ කේන්ද්‍ර කරගෙනමින් දැන් අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ අසංක වවුනියාව උතුර අධ්‍යාපන කලාපයේ ඕමන්තේ අධ්‍යාපන කොට්ටාසයට අයත් වවුනියාව ඕමන්තේ මධ්‍ය මහා විද්‍යාලයට තමයි අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේදීත් මේ අපට පාසල්වල දුවා දරුවන් 700කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙලා තිබෙනවා අසංක මේ වැඩසටහන සඳහා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වවුනියාව ඕමන්තේ මධ්‍ය විද්‍යාලය කියලා කියන්නේ මේ ඒ නම් මේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පාසලක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. නිරන්තරයෙන්ම පාසල් දුවා දරුවන් මේ මාර්ග අනතුරු වලට ලක්වන ප්‍රදේශයක් වවුනියාව ඕමන්තේ මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට කියලා කියන්නේ. ඉතින් ඒ හන්දා මේ දුවා දරුවන්ට මේ වැඩසටහන ඉතාමත් ප්‍රයෝජනවත් වන බව තමයි විදුහල්පතිතුමන් සඳහන් කළ තිබුණේ. අපිට අපේ බලාපොරොත්තු රටේ නසංක ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය වගේම ශ්‍රී ලංකා පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ අනතුරු වලින් තොර හෙට දවසක් දෙහි කිරීම. දැන් දන්නවා අපි දිනකට සාමාන්‍ය මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලන 8ක් 10ක් අතර ප්‍රමාණයක් දිනකට අපිට අහිමි වෙනවා වටිනා ජීවිත අපේ රටට අහිමි වෙන්නේ. ඉතින් මේ தත්ත්වය මූලික කරගෙන තමයි වර්තමාන රාජ්‍ය ප්‍රමුඛ වැඩ පිළිවෙලක් වෙන දෙන් ශ්‍රී ලංකා වැඩසටහන සමගාමීව රටට වග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන උපවාහිනී මාධ්‍ය ශාලයේ ඒක ආරක්ෂිතව මගකට වැඩසටහන් මාලාව අපි සමස්ත දිගටම අධ්‍යාපන කලාප සියයක් ආවරණය වෙන පරිදි ආරම්භ කළ තිබෙනේ. විශේෂයෙන්ම යම් සමාජයක් දැනුවත් කිරීමට නම් මේ සමාජයේ සිටද හොඳම සමාජ සජීවීකාරකින් බවට පත්ලා තිබෙන මේ අපේ රටේ අනාගතේ බාර ගන්නව අද මේ පාසල් දුව දරුවන් ඔවුන් හරහා මේ පණිවිඩය ඔවුන්ගේ ගෙදරට ගෙදරින් සමාජයට ලබා දීම තමයි අපේ අරමුණ වෙලා තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගේම රටට බග කියන මාධ්‍ය නාලිකාව විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලය අපි එක්ක සටහන් මාලාව සමස්ත දිවයිනෙම ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි හෙට දවසේදී තවත් විද්‍යාලයකට යමට නියමිතයි. අපි තවත් අවස්ථාවක සූදානම් අද දවසේදී වවුනියාව ඕමන්තේ මධ්‍ය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක කරන ටේක් කෑ සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ නවවන වැඩසටහනේ තවත් තොරතුරු කියන්න.
0: බොහොම ස්තුතියි ගීත් ඇතුළු අපේ කණ්ඩායමට සුබ පතනවා. ඉතින් තවත් අදීරයකදී අපි හම්බෙමු. උදේ 8:51 වෙලාව.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද

යාලුව හොඳයි කියන කටහඬක් ලස්සන නේද? මේ එහෙම එකක් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් ඔන්න ඔය මේ ඔය තරගයට ඇතුල් වෙන්න පොඩි සින්දුවක කොටසක් කියලා අර WhatsApp කරන්න ඉතින්. හැබැයි මෙහෙම යාලුව හැමෝම කියනේ මම විශ්වාස කරන්න නැත් එපා. ඔයාට පුළුවන් නේ ඔයා ගැන පොඩි ෆිනිෂ් එකකට එන්න. දැන් මගේ යාලුව සමහරවල් කියනවා සංක උඹට සාස්තන සින්දු කියන්න පුළුවන් කියලා. ඒත් මම ඊට පස්සේ ආයෙ කල්පනා කරනවා ඒ කිසිම යාළුවෙකුට සංගීතය පිළිබඳ අනුමත තියනවාද කියලා. එහෙම මෙලෝ හසරක් දන්නේ නැති සංගීතය ගැන එහෙම යාළුවෝ කිව්වට ඒ ලස්සන්ට වා සින්දු කියනවා කියලා. ඉතින් ඒකනම් විශ්වාස කළා කටහඬ නේද? තව කෙනෙක් ඉස්සරහා විනිශ්චයට ලක් කරන්න ඕනේ නෑ මම කියන්නේ. නෑ එහෙම නෙමෙයි. ඇත්තටම ලස්සන සින්දුවක් කියන්න පුළුවන් නම් ලස්සන්ට වාට පුළුවන් ඔය තරගට ඇප්ලයි කරන්න. දිගටම අපේ විස්තරහගෙන ඉන්න WhatsApp කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ වාට පුළුවන් රටව දන්න කෙනෙක් වෙන්න. හරි. ඒකත් මතක් කළා මම යනවා ඊළඟ පැයට. අතයි විනාඩි 57යි. සින්දෙන් පස්සේ ප්‍රවෘත්ති ප්‍රකාශයට එන්නේ. විජේ නිෂ්පාදකට මතක් කරනවා නම් ඔය හෝටල් වල එහෙම අපි කියන රෙස්ටුරන්ට් වල එහෙම දවල්ට මේ උයනවා නම් 100කට 150කට සමහර 400කට 50කට 400ට 500කට විතර වෙනා ඉන්නවා නේද? අන්නේ යාට මම මතක නැණේ රසලා හදන්න ප්ලීස්. අපිත් ඉතින් ඕයන් කනවා බොනවා නේ. විජේ කුළුබඩු පාවිච්චි කරන්න කැම රස කරගන්න ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හශීෂ් කිලෝග්‍රෑම් 35ක් සමග කැනඩා ජාතික කාන්තාවක් කටනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව එමිරේට්ස් ගුවන්යානයකින් කටනායක ගුවන්තොටුපළට පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පවසන්නේ. ඇයළඟ තිබී සොයාගත් හශීෂ්තුගේ වටිනාකම රුපියල් බිලියන 352 ඉක්ම වෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. ඇමරිකා කොංග්‍රසයේ පළමු වරට එරට යුද බලතල සම්බන්ධ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සමග කළ යුද්ධය හෙළාදැක තිබෙනවා. රිපබ්ලිකන් පාලනය යටතේ පවතින සෙනෙට් සභාව ජනාධිපතිවරයාට ඉරානයේ යුද්ධය පවත්වාගෙන යාම හෝ නතර කිරීමට පෙර කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීම සඳහා උපදෙස් දෙන යෝජනාවක් සම්බන්ධ කර ඇති බවයි ජාත්‍යන්තර බාධ සඳහන් කළේ. ඒ 50-48 ලෙස. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: විසි හතර පෑම සීරුවෙන් ලක්.

Good morning, Subudasana Kavi Alut Packet Avilaina, the Juni Visi Hataravenda, I think Bada the Dawasak, Satya Mada Kilakian say in a weather, Raja Karathina Dawasak, Ned. Then Satyanta take a Himanatapi and Poson Nutsare take a Samaritan, rather put a pet him and the Kalmanakarinetti, Ian on him, I think I Indatanakim, Kalinkataka, Tiagan, we are no Polon, Mesas, and rather put Polon Naru, Edapasi Tantrimali, Situlpa, or Pet, Poson Kali to Kohom the Kilani. Hari me, other Pat. තරේදී බලස්සන පොඩි වචන හතරක් නෙමෙයි පේලි හතරක් මට හම්බුණා මේ පොසොන් ගැන ධර්මසේන ගම්මන්පිල කියලා මහත්තයෙක් ලියපු පොඩි කවියක් ඒක හරි ලස්සන මේ වචන ටිකක් ඒ කියන්නේ හරිම සරලව කියන්න ඕන ටික කියලා තිනවා මට හිතුණා ඒක කියලා මේ පැය පටන් ගන්න තිස්ස කියා ඇමතු විට ඒ මහරජ තියස්සුණා දැක්ක ගමන් මිහිදු සමිදු දුනු ඊතල බිම වැටුණා නුදුටු මිතුරු දම්සෝ රජ ධර්මාශෝක රජුරු එව් පුවත මතක් වුණා දොහොත් මුදුන් දී මහරජ බණ අසමින් සතුටු වුණා ඉතින් පොසොන් උත්සවෙන්නේ ලැස් වෙනවා අර කියනවත් වගේ අර මිහින්තලේ දැන් මේ ඒ ආකෘතිය එහෙම නැත්නම් අනුරුව අපි පොඩි කාලේ වගේ නම් මේ දවස්වල ඉතින් ලැස් වෙන්නේ මිහින්තලයක්ගේ ඉස්සරහ හදන්න ඉතින් එහෙම දැන් නම් ඉන්න પરම්පරාවට වෙලාවක් ඉඩක් අඩක් නේද තියනවද කියලා පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා කොහොම වුණත් ඉතින් පොසොන් කියලා කියන අර ලස්සන කාලය දන්සල් තියෙනවා කොහොමද දන්නවද හටියෙන් අඩිය කියලා කියන හරි ඒ තරමට දන්සල් තියෙනවා ඉතින් දන්සල් දෙනකොට ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නේද ඒව අනුගමනය කරන්න එතනින් පස්සේ දන්සල් ඉවරනාට පස්සේ එතන පිරිසිදු කිරීම කියන එක වෙනතට වැඩිය මේ කාලේ දැනෙන්න ඕනේ මොකද විශේෂම ඩෙංගු අවදානම පැතිරෙන කාලේ ඉතින් අධ්‍ය අවදානම් කලාප ගණනාවක් මතක් කරලා තිනවා ඒ නිසා මට හිතුනේ මේ පැය පටන් ගන්නකොට ඒ ගැන කතා කරලා යන්න උදේ 9යි විනාඩි 6යි වෙලාව

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කොඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ලොකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරි තිබුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
6: Evening drive with Chamit and Charu.
7: සම අනුග්‍රහය.
6: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදමම ගන්න 011 6779 579.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ලක්කඩ සිත නිවන බුදුපණ, සිත නිවන බුදුපණ
11: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

අල්ලගත්ත අත සල්ලි තියෙන අතක් නම් ආයි අතාරින්න නැණි ජීවිතේට නේද? අල්ලන් යන්න බැරි දුරක් කියලා එකක් නෑ එතකොට. සල්ලි තියනවා නම් මේ ලෝකෙ මොනවද කරන්න බැරි කියලා අපි ඕන තරම් කතාවට කියනවා. ඔව් ඉතින් ඒක ඇත්ත. ඒක ප්‍රායෝගිකව ඔයයි මමයි අපි හැමෝම දන්නවා දෙවියනේ. ඒක තමයි ඇත්ත. එහෙනම් තමයි උදේ ඉඳලා රෑ වෙනකන් අපි සල්ලි හොයන්න මහන්සි වෙන්නේ නේ. ජොබ් කරනවා, පාර්ට් ටයිම් ජොබ් කරනවා. මොනවද අපි නොකරන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොරකම් කරනවා, මංකොල්ල කනවා. එම නැත්තම් මිනිස්සු රවට්ටනවා, අන්දනවා. සල්ලි කීයක් හරි හොයාගන්නනේ. අවසානේ බට්ටිකක් කන්නනේ. හරි, මේ අනීතික විදියට සල්ලි හම්බ කරන්න ඕනේ. යෝජනාව මේ අපි හොඳ විදියට සල්ලි හම්බ කරන්න කියන එකනේ හැමතැනකින්ම ඇහෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාට ඔයාව කෝටිපතියෙක් කරන්න පුළුවන් අවස්ථාවක්. ඒක හම්බ කරන එක නෙමෙයි, ඔයාගේ වාසනාවට තියෙන විශ්වාසයත් එක්ක පදනම් වෙන්නේ. ඉතින් ඒ නිසා වර මතක් කරනවා, පුළුවන් තරම් ඔයාට පුළුවන් නම් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසය තියන්න. එහෙමයි කියලා අත් දෙක බැඳගෙන ගෙදට්ටලා නිකන් ඉඳලත් බෑ ලොතරැයියක් හදනකන්. වැඩක් එහෙම කරන ගමන් ඉඳලා හිටලා නේ රුපියල් 40ක් කියලා කියන්නේ ලොකු ගානකුත් නෙමෙයිනේ. ජාතික ලොතරැයි මණ්ඩලය මේ දවස්වල ගන්න ඕනේ ටිකට් එක තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ලොතරැයි මණ්ඩලය මේ පහුගිය මේ මාස 6 ගත්තොත් එහෙම මේ මාස 6ට ජයග්‍රාහකයෝ 29 දෙනෙක් ඈ. මම අද උදේ කිව්වේ 23යි කියලා. 29 දෙනෙක්. 29 දෙනෙක් මේ වෙනකොට සුපිරි ජයග්‍රාහකයෝ බිහි කරලා තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවලින්. ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ ඔයා සතුටින් ඉන්න එක, ඔයාගේ සුවපහසු ජීවිතය. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ අය කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවීර සේවා අධිකාරිය, ජාතික වකුගඩු අරමුදල, රාජ්‍ය සේවය පවත්වගෙන යන්න අවශ්‍ය කරන සෑහෙන නේද සපෝට් එකක් දෙන තැනක් තමයි මේ NLB කියලා කියන්නේ. එහෙම නැත්නම් ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම මට මතක් කරන්න ඕනේ ක්‍රිමරාජ නිෂ්පාදන ගැන. ක්‍රිමරාජ කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ, પરම්පරා ගණනාවක් තිස්සේ අපිට නේද සහනයක් වෙච්ච ඖෂධ නිෂ්පාදන පෙළක්. දශක 7ක ජනතා ප්‍රසාදය සමග තමයි ක්‍රිමරාජ ආයුර්වේද ඖෂධ හොයාට ගන්න අවස්ථාවක් තියෙන. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 011-2-753-889 011-2-753-889 කියන නම්බරකට කතා කරලා ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්න ගන්න. මොකද ක්‍රිමරාජ කරල් ගුලි වදන්නෝ බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවය ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේම තමයි කුරුලෑ සුවය තියෙනවා. ගොඩාක් මූණු තියෙන්නේ නිකන් අම්මෝ කුරුලෑ වැඩි වෙලා එක එක හේතු තියෙනවා. ඉතින් සමාලාට ඔය අධික තෙල් සහිත ආහාර ගන්නකොට, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියලා කියනවා, පාවිච්චි කරන සබන් එක, පාවිච්චි කරන ෆේස් වොෂ් එක, එහෙම නැත්නම් මොනවා හරි ඔය කවුරු හරි කියපු ක්‍රීම් එකක් එහෙම මූණේ මුලලා අවසානේ හරි ඒ ඔක්කොටම වඩ පුළුවන් කමක් තියෙනවා කුරුලෑ සුවය ගන්න. ඒ වගේම ක්‍රිමරාජ කරල් ගුලි ඉෆ්‍රාස්සේ අපි කියනවා නම් තවමනාද ක්‍රිමරාජ පේයාව නාගරාජ නාගරාජ තෛලය මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. සමහර ඒවා අපිට ලොකු හුරුවක් නැත්තේ අපි මේවා ගැන සමහරට දන්නේ නැහැ. අපි ක්‍රිමරාජ කරල් සහ ගුලි ගැන තමයි ගොඩක් අය දන්නේ. එතනින් අතර වෙන්න එපා. ඊට එහා ගිය නිෂ්පාදන පෙළක් වඩ ගන්න අවස්ථාවක් තියෙනවා. RDB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. RDB කියලා කියන්නේ මේ වෙලාවේ වාට ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න තියෙන හොඳම තැන. ඉතින් ඒ නිසා තේ සල්ලි ටිකක් තියෙනවා නම් ඕක අරගෙන ඉන්න අනිවාර්යයෙන්ම RDB ශාඛාවකට දැන් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය දෙනවා. ඉතින් රාජ්‍ය ආරක්ෂක එහෙම නැත්නම් සුරක්ෂිත භාවයේ මුදල් වල සුරක්ෂිත භාවය ගැනයි සැකයක් තියාගන්නවා. මේ දවස්වල ඔය සල්ලි කොහේ හරි දැම්මම ඒවට හැකර් ප්‍රහාර එල්ල වෙනවා නේද? ස්කෑම් සිද්ධියනම්ම නම් සෑහෙන්න තියෙනවනේ. හැබැයි RDB කියලා කියන වගේ සල්ලි ටික හරියට යාගේ ඒගොල්ලන්ගේ සල්ලි වගේ පරිස්සම් කරනවා. ඒ නිසා තමයි RDB ගැන මතක් කළේ. 9:24

0: නවයයි විනාඩි 30යි වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවස් දිනුම් මැදින්ලාද ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න හදන ඉක්මනට ගන්න ඔයාගේ ටිකට් ටික අතට මුලින්ම බලමු සුබ දවසක් ලොතරැයි. වෘෂික ලග්නෙ තියෙන්නේ ජයග්‍රහණ ලග්නේ ජයංක අංක 22 අංක 62 සහ අංක 66. ඒ වගේම ජය ලොතරැයි ගතනම් ඉසේ දක්ෂරත් එක අංක 4 අංක 4 අංක 5 සහ අංක 2. අද සම්පත අංක 7 අංක 2 අංක 5 අංක 7 අංක 2 අංක 6 අංක 5 අංක 7 සහ අංක 2 කිව් අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයිය ඒ දවසේ වෘෂභ ලග්නයත් එක්ක අංක 17 අංක 20 අංක 26 සහ අංක 56. ධන නිධානය ගතනම් අයි අක්ෂරයත් එක්ක අංක 17 අංක 27 අංක 33 සහ අංක 43. ඊට පස්සේ අපි බලන්නේ මෙගා පවර් ලොතරැයිය ටී අක්ෂරයත් එක්ක අංක 14 ප්‍රසාද අංකයේ අංක 11 අංක 35 සහ අංක 45 වගේම අංක 49 අවසාන අංකයේ බවට පත් වෙනවා. ගොවිසෙත ලොතරැයිය එල් අක්ෂරයත් එක්ක අංක 13 අංක 32 අංක 59 සහ අංක 80. ඊට පස්සේ අවසාන වශයෙන් බලන්නේ මහජන සම්පත කිව් අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 6 අංක 5 අංක 7 සහ අංක 2. හරි, මේ තමයි ඊයේ දවසේ දිනුම් මැදින්ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්වල වාසනාවන්ත අංක. ඉතින් වඩා අදත් පුළුවන් කමක් තියෙනවා ටිකට්ස් ගන්න. වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් ගත්තොත් ඔයා සුපිරි කෝටිපතියෙක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. 9යි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: නවේ විනාඩි 39 වෙලාව අපි මේ පැයත් විනාඩි 40ක් ගෙවලා දාලා ඉවරයි. දැන් මේ පැයි මේ විනාඩි 40 කිවින් අතරවාරේ මං හොයලා බැලුවා චුට්ටක් කයි හොමුස් පැත්ත දිහා හැගහලා බලන්න. අපිට කරන්න දෙයක් නැහැ ඉතින් අපිට තියෙන්නේ ලෝකෙ මොකද වෙන්නේ කියලා නිකන් බලාගෙන ඉන්න එකනේ. ට්‍රම්ප් මහත්තයා නෙතන්යාහුට අවස්ථා කීපයකදී ටිකක් අපි කියන්නේ සැරෙන් කිව්වනේ මේක නවත්තලා දානවා මේක නවත්තලා දානවා. තමුන් අද ඔය තැන ඉන්නේ මම හින්දා. ඔය වගේ අවස්ථා කීපයක මේ පහුගිය මාසෙ විතර ගත්තම ට්‍රම්ප් මහත්තයා නෙතන්යාහුට කියලා තිබුණා. ඔබ ගැන සියලුම යුදෙව්වන් කලකිරිලා ඉන්නේ. ට්‍රම්ප් මේ ආසන්නම වැයි කීපයේදීත් නෙතන්යාහුට කතා කරලා කිව්වේ ඒක. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බෙන්ජමින් නෙතන්යාහු අතර සිද්ධ වුණා කියන සංවාදයක් ගැන මේ වෙනකොට ලෝක දේශපාලන කරලියේ දැඩි ලෙස කතා වෙනවා. එතෙන්දී තමයි ට්‍රම්ප් මහත්තයා කියලා තිබුවේ මේ සියලුම යුදෙව්වෝ ඔයාගෙන කලකිරලා ඉන්නේ. ඉතින් ඊශ්‍රායල් දේශපාලනය තුළ අමරිකානු ඊශ්‍රායල් සබත්තා තුළ පවතින ගැඹුරු අර්බුදය යලි වතාවක් මතුපිටට ආපු අවස්ථාවක් කියලා කියනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මේ රටේ රාජ්‍යතාන්ත්‍රික සබත්තා කොයි පැත්තට යයිද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නේ. මොකද අමරිකාව එහෙම නැත්නම් ට්‍රම්ප් මහත්තයා දැන් ඉරානයට සෑහෙන සපෝට් එකක් දෙනවා ඒගොල්ලන්ගේ රට ඇතුලේ දේවල් විසඳ ගන්න මේ සාම කිවිසුමත් එක්ක. මේක බැලූ බැලමට කාට හරි හිතෙන්න පුළුවන් මේ වෙන ගේම් එකක් ගහන්න කියලා. නමුත් දැන් සාමය අපේක්ෂා කරන සියලු දෙනාම මේකට කැමතිනේ. එතකොට අමරිකානු උපජනාධිපතිවරයා එයා කිව්වා මේ හෑන්ස් මට මතකයිදී එයා කිව්වා ඉරානේ තියෙන න්‍යෂ්ටික බලාගාර පරීක්ෂා කරන්නත් ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න කියලා. අන්න එතෙන්දී නම් ඉරානේ කෝ නැහැ. එච්චර හොන්නේ නැහැ. සාම කතාව කිමු අපිට වැඩිය මේ ගිවිසුම ඇතුලේ තියෙන තව ප්‍රධාන දේවල් තියෙනවා. අපි ඒවට මූලිකත්වය දෙමු. ඒවා බලන්න අපේ මේ න්‍යෂ්ටික අවි ආයුධ බලන්න එහෙම නැත්නම් මේ බලාගාර බලන්න තරම් එච්චර ඇතුළට නේද අර අපි කියන්නේ මේ පොඩක් අතපත දාගන්න දෙනකොට මුළු ඇඟම දාගන්නවා කියලා අන්න ඒ වගේ එහෙම බෑ කියන තැන තමයි. දැන් ඉරානේ ඉන්නේ. නමුත් ඉතාම සාධනීය පැත්තක් තියෙනවා මේ සාම කතාවල. ඒ නිසා තමයි ලෝක වෙළඳපොලේ ඔය බොරතෙල් බැරල් එකේ මිල දැන් සීග්‍රීන් පහත යමින් තියෙන්නේ. ඊයේ වෙනකොට 75ට වගේ ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක ලෝකයට හොඳයි. ලෝකයේ අපේක්ෂා කරන්නේ හැමදාමත් මේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙලා සාමය කියන තැන නම් නැතන්දී අනිවාර්යෙන්ම මේ පවතින තත්ත්වයන් හොඳයි. ඉතින් මේවා අවුල් කරන්නේ නැතුව මේකට අපි කියන්නේ දැන් නිවිලානේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් නිවලා දාන්න සපෝට් එක තමයි ලෝකනායකයෝ සහ මේ සම්බන්ධ මැදිහත් වෙන පාර්ශව කරන්න ඕනේ කියන එක දේශපාලන විචාරකයෝ කියනවා. 9:42 වෙනකොට මට පුළුවන් වට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න. ඩෝමා මැෂින් එකත් එක්ක මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් මේ ආරම්භ කරපු ලංකාවේ කෘෂිකාර්මික ශේස්ත්‍රයේ ලොකුම වෙනසක් කරපු තැනක්. ඒක ඇත්තනම් විප්ලවයක්. මේක සාමාන්‍ය වෙනසක් නෙවෙයි. නිකාන් තියෙන එකක් පුංචි වෙනස්කමක් කරන්නේ මේ සම්පූර්ණ මේ තාක්ෂණික මෙවලම් එක්ක කෘෂිකර්මාන්තය වෙනස්කම් කරලා තියෙනවා. ඉතින් ඒකේ සියලුම ගෞරව හිමි වෙන්න ඕනේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. ඒගොල්ලෝ පෞද්ගලික ආයතනයක් උනත් ඒ වගකීමක් විදියට නිරන්තරයෙන්ම ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඉහළ කළමනාකාරීත්වය මේක විශ්වාස කරනවා. රටේ තියෙන ප්‍රශ්නවලට විශේෂයෙන්ම වස විසෙන් තොර නේද ආහාර රටාවක් ගැන දැන් මේ දවස්වල ඒ අලුත්ම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මාක්ස් පෙන් රූප එක ඩෝමා මැෂින් එකත් එක්ක අපිට ඊළඟට කියවෙන ඒ මව් සමාගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. 0167 679 වට පුළුවන් කෝල් එකක් දෙන්න මාක්ස් පෙන් ගෲප් එකට. සින්දුවක් කහලෙමු. 9:43
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
1: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: දෝර ගගේ තලනහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දෙක්කියා සුරකි මුමකටටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන
2: ජුනි 24 වනදා පන්නේර් කේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර සම්විධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙක්කියා සුරේකි මුමගතොට
3: නවයයි විනාඩි 54 වෙලාව වයින් වටපිටාව දිහා කල්පනාවෙන් පරිස්සමෙන් අවධානයෙන් ඉන්න මොකද ඩෙංගු අවධානම තියෙනවා. තව පැත්තකින් අනතුරුනේ මාර්ග අනතුරු. අද මම දැක්කා දිනමිනේ පත්‍රයේ තියෙනවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා රියපදවල මාස 5කදී රියදුරු 7500ක බලපත්‍ර තහනම් වෙලා තියෙනවා. ඉතින් බොන්ඩ් එපා කියලා හැමදාම කියනවනේ ඒකෙන් ඉවත් වෙන්න කියලා මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. බොනවා විතරක් නෙමෙයි බීලා ඩ්‍රයිව් කරනවා. ඉතින් කාඩ කියන්නේ කොහොමද මේ රටවල් හදන්නේ නේද? කිනායනව සමාරුන්ට එහෙම කියනකොට හරි මේ කොහොම නමුත් බීලා ඩ්‍රයිව් කරලා නම් ආයි බේරෙන්න හිතන්න එපා. හරි. එතකොට ඒ එකක් මේ පැත්තෙන් මේ අරහෙන් අනතුරු වලින් ජීවිතේ මේ පැත්තෙන් ඩෙංගු වගේ දේවල්. ඉතින් ඒ නිසා පරිස්සම ගැන හිතන්න. ඉතින් රට පුරා මේ වෙනකොට ඩෙංගු මර්ධන ව්‍යාපෘති ගණනාවක් පැවැත්වෙනවා. ඒවට සහයෝගය දෙන්න පුළුවන් තරම් එහෙම වුණොත් ඉක්මනට මේ කියන ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන් කමක් ලැබේ. එහෙනම් මගේ වෙලාව ඉවරයි. මම යන්න හදන්නේ. යන්න කලින් මතක් කරනවා විජේ නිෂ්පාදන කැමරස් කරන්න අදත් වගේ කැම වේලෙදි එකතු කරගන්න. ගෘහණියක් නේද සතුට වෙනවනේ තමන් හදන කෑම ටික රසයි කියලා ඒ ලැබෙන ප්‍රතිචාරයට. එහෙම රස වෙන්න නම් රස විතරක් නෙමෙයි ගුණාත්මක බව ගැනත් හිතන්න. કૃතිම රසකාරක දාලා කෑම රස කරලා වැඩක් නැහැ. හරි. පැලත්ත නිෂ්පාදන ආයතනය පැලත්ත කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් නේද ප්‍රමිතියෙන් යුතු කිරු නිෂ්පාදන ආයතනයක්. ඒ බව ඒගොල්ලෝ මේ පහුගිය දවසක සම්මාන රාත්‍රියේක ඔප්පු කරලා පෙන්නවා. ඒ අධිපතිතුමා ඇතුළු විශේෂයෙන්ම අපේ ආරිෂුල වික්‍රමනායක මැතිතුමා ඇතුළු පැලත නිෂ්පාදන සම්මානය සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි RDB බැංකුව මේ වෙලාවේ වට කරන්න තියෙන හොඳම ආයෝජනය ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දාන එක කියලා විශ්වාස කරනවා නම් හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. ඉතින් ළඟම තියෙන ශාඛාවට යන්න දිවයින පුරා ශාඛා තියෙනවා. ඔයාගේ ටවුන් එකෙත් ශාඛාවක් තියෙනවා. එහෙමනම් අපි ආයි හම්බෙමු හෙට උදේ 7ට පරිස්සමට ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අනුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711.
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ. බඩේ අමාරුව සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

ஒப்பவேத்தின் ஆவி.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමකෙන් බමසු ලක්ෂ නිවදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැයපුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: නෝරිලිය සංචාරක හෝටලයක් තුළදී භෞතික චිකිත්සකවරයක් ඝාතනය කර සැකව සිටි සැකකරු හාහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ පොලිස් කොට්ටාසේ අපරාධ විමර්ශන අංශයයි වැටලීම සිදු කළේ. සැකකරු සහ ඔහුගේ බිරිඳ වෙස් වලාගෙන සුකෝභෝගී බස් රථයකින් වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් කරන බවට පොලිසියට ලැබුණ තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. හෝමුස් ආශ්‍රිත කලාපයේ සිරවී සිටින ඩාවිකයන් 11,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සූදානම් වෙනවා. ඉරානයට එරෙහි ඇමරිකා ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් නාවික කටයුතුවලට බලපෑම් එල්ල වුණා. ඒ අනුවයි සිරවී සිටින ඩාවිකයන් නිදහස් කර ගැනීම සඳහා ඉරානය, ඔමානය සහ ඇමරිකාව ඇතුළු රාජ්‍යයන් සමග ඒකපත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ. මේලක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ඔද 10යි වෙනටි 5යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක අපව

සුබ දවසක් ආදරය පෙරණු ජීවිතයට සතුට දැනෙන තවත් දවසක් ගත වෙලා යමින් තියෙනවා. ඉතින් ඔද 10 වෙනට 9 වෙනකොට කැමතිම සින්දුව අහන්න අපි මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා. ඉතින් කැමතිම සින්දුව ගැන කැමැත්තෙන් ඉන්නවා වගේම කැමතිම අය ගැනත් මේ වෙලාවේ මතක් වෙනවා ඇති. සමහර විට අද විශේෂ දවසක් වෙනත් පොළවන්නේ. ඒ කියන්නේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකක් වෙන්න පුළුවන්, මේ මොන හරි දෙයක් ජීවිතේ තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය ඕනම දෙයකට සුබපැතුමක් එකතු කරන්න හිතනවා නම් ඒ වෙනුණු තිඩකඩ තියෙනවා. දවල් එකට කලින් මේ පැත්තට මැසේජ් එකක් යවන්න පුළුවන්. 0742 0945 0947 කියන නම්බරයකට. නොහුරු නොපුරුදු තනිකමක් හිතට දැනෙන්න දෙන්නේ නැතුව හොරු පුරුදු ආදරෙත් එක්ක අපි එහෙනම් දවල් එක වෙනකල් ලස්සන සින්දු ගොඩක් අහන්න ආදරෙන් එන්න කියනවා මේ පැත්තට. ඉතින් හිම අධ්‍යක්ීම් වලට අපි හරි කැමතියි. මොකද අපිට ඉතින් හිම වැටෙන රටක් නෙවෙයිනේ අපි නේද? හැබැයි සමහර විදේශයකදී මේ අධ්‍යක්ීම ලබලා තියනවා වෙන්නත් පුළුවන් ඔබ. නැත්නම් වීඩියෝ පටන් ආරම්භලා මේ වගේ අධ්‍යක්ීමක් හිතේ තියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ෆෝජියාමා කන්ද පාමුල සීත හැම පිටියාවත කියලා කියනනම් සාමාන්‍යයෙන් හරීම මේ සුන්දර පරිසරයක ආදරණීය අයව මතකයට නැගෙන තැනක්. අපි නේද ඊට ගිහිල්ලා එමු. ඒ අතරේ පරක්කු කරන්නේ නැතුව මේ පැත්තට එන්න.

0: Radio ITN.
1: ඔදදායි වදරි තාහතයි.
0: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලුව උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
3: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැබිබර දායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
0: ශ්‍රී සංඛපාල රජමහා විහාරය සහ ඒ අවට පරිසරය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද ගැනීම් පිළිබඳව මෙහිදී සටහන් කිරීම ඉතා වැදගත්ය. රාජමහා විහාරයේ පුරා විසිරී ඇති ගුහා 14 සම්බන්ධයෙන් ඒ සොයා ගැනීම් පිළිබඳ වර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගුහාවල බ්‍රාහ්මීය අක්ෂරවලින් කොටා ඇති ලිපි, කතරගම දෙවියන් උදෙසා කැප කළ දේවාලයක් සහ බුදු මැදුරක්ද දැකිය හැකිය. රණශූර පුස්සදේවගේ සොහුන් ගල පර්වතේ පාමුල දැකිය හැකිය. මෙම ගුහාව පිහිටා ඇත්තේ සොහුනෙහි බටහිර පැත්තට මුහුණලාය. එය අඩි 45ක් දිග, අඩි 19ක් පළල සහ අඩි 20ක් උසින් සමන්විතයි. පර්වතය දිගේ කුඩා කටාරමක් දක්නට ලැබුණද සෙල්ලිපි කිසිවක් දක්නට නොලැබේ. පුස්සදේව සොහුන්ගලට ආසන්නව පර්වතය හරහා තපස් ගුහාව පිහිටා ඇත. මෙම ගුහාව අඩි 12ක් දිග, අඩි 7යි අඟල් 8ක් පළල සහ අඩි 10ක උසකින් යුක්ත වේ. මෙය ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ වාසස්ථානයක් බවට ඔප්පු කිරීමට සාක්ෂි තිබේ. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ

0: රාජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: රේඩියෝ ITN
1: රටද වග කියන රේඩියෝ.
2: සමහර වෙලාවට හරි පුදුම දේවලුත් වෙනවා ඉතින් නේද? උදේ 10 වෙනාට 26යි වෙලාව. දැන් මේ අද දවස ගැන එහෙම නැත්නම් මේ ගත වෙන මේ මොහොත ගැන මොකද හිතෙන්නේ? සමහර වෙලාවට මේ එහෙම දැන් මේ කරන්නේ මොකක්ද, දැන් වෙන්නේ මොකක්ද, ඇයි මම මෙහෙම කරන්නේ කියන දේ ගැන නොහිතා අපිට සමහර වෙලාවට නිකන් සංක්‍රීයව වගේ දේවල් වෙන අවස්ථා තියෙනවා නේද? ඒ කියන්නේ නිකන් කෑම එක බෙදලා දුන්නාම ඔහේ කාලා දානවා, ඒකේ තියෙන්නේ මොනවද කියන එක ගැන වගේ වගක් නෑ. සමහර වෙලාවට සමහරට වාහන අතර ගත්තාම දැන් යන්න තියෙන්නේ මෙන්න මේ තැනට කියලා දන්නවා, පුරුදු පාර ඔහේ යනවා. එක පාරට කල්පනාවෙන් මෙදලා කහිරක් එහෙම නැත්නම් වෙනත් මාර්ග සංඥාවක් ලාගෙන අතර වෙන තැන් එහෙම නැත්නම් හදිසි අනතුරකට ඔන්න මෙන්න තියෙති වාහනේ බ්‍රේක් කර ගන්න තැන් තියෙනවා. මේ වගේ මේ සිහියෙන් කරන්නේ නැති දේවල් හින්දා, සිහියෙන් ජීවත් නොවෙන හින්දා කොච්චර අඩුපාඩු කරදර සෙද්ද වෙනවද? කලබගෑනි අකර තැබ්බ නේද? ඉතින් සිහියෙන් වටපිට බලාගෙන බැලුවහම තේරෙනවා මේ ලෝකේ ගොඩක් දේවල් අපි හිතන විදිහට වෙන්නේ නැහැ. අර සාමාන්‍ය මේ දවස්වල වැඩිපුර අර ජනප්‍රිය වෙලා තියෙන කියමනකුත් තියෙන හිතර දෙ වෙන්නේ නැවෙන දෙ හිතා ගන්න බෑ කියලා. එහෙම තමයි. ඉතින් ඒක මේ අපි කොයි හැටි ගත්තත් අපි හිතර දිහටම දේවල් වෙනවා නම් ඉතින් අර නිකන්ම නිකන් සරල රේඛාවක් දිගේ කෙලින්ම ගමන යනවා වගේ වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් බාධක, කම්කටොළු, කරදර, දුෂ්කරතා අභියෝග කොච්චර තියෙනවද? ඉතින් එහින්දා සෙහින් ඉන්නකොට ඒ හැම දෙයක්ම කලින් පේන්න ගන්නවා. ඒක ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට ඉස්සරහදී වෙන්න තියෙන අනතුරක් කල්තියවලක්ව ගන්න, අනතුර ඔන්න මෙන්න කියලා ගිහිල්ලා අතපය කඩාගෙන නොමැරි බේරෙන්න නෙවෙයි, ඊට වැඩිය ටිකක් කලින් පියවරක් ඉස්සරහින් පුළුවන් වෙනවා අපිට පරිස්සමින් ඉන්න. ඉතින් මේක මේ ඇක්සිඩන්ට් එකක් විතරක් නෙමෙයි, ජීවිතේ වෙන ඇක්සිඩන්ට් තියෙනවනේ නේද? යාළුවෝ යාළුවෝ අතරේ විවිධාකාර වූ ආදර සම්බන්ධතා වෙන්න පුළුවන්, විවාහ ජීවිතේ වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම ඇතුළේ මේ වගේ පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ටිකක් සිහියෙන් අපි ඉන්නවනะ, සිහියෙන් ඉමුනේ. හරි, සිනෝකහන කැමති කට්ටිය මෙහි ඉන්නවා. ඇවිල්ලා අපේ දෙක එකතු වෙලා ඒ කට්ටිය එකතු කරගෙන සින්දෝකට යන්නම්. චුට්ටක් ඉතින් සනිපරම දවස්වල ඉතින් වැස්ස වැඩියෙන් තියෙනවා, ඒ නිසා පොඩක් ඉතින් සෙම ගතියකුත් තියෙනවා. වැඩිපුර උණු වතුර පාවිච්චි කරන එක හොඳයි මේ දවස්වල, මටත් ඒක හොඳයි ඉතින්. හරි, ගුඩ් මෝර්නින්. අද නම් මම වැඩපළේ නැහැ. ආන්නේ මම ඉන්නේ හොස්පිටල් එකේ අම්මා ළඟ. ඉන්න තැන ඉඳන් ලකන අහගෙන ඉන්නවා කියලා තියෙනවානේ. අම්ම ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉනෝකා කුමාරි, මානල්, කුසුම්, ජනා, මොනික්, ඒ මම වගේ කෙනෙක් එහි ඉන්නවද? කොහොමද යා, මං තරම් හොඳයිද? ඊට පස්සේ ගයා, චමිලා, පුෂ්පා, චුටි කුමාරි, සිත්මා, නිසංසලා අතුරු කට්ටිය එකතු කරගන්න කියලා නොදී තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. හරි, ඔන්න මේ අම්ම ඉක්මනින් සනීප වෙයි. හොඳේ සින්දුව කහන්න අපිත් ඉන්නවා හැමදාමත් වගේ. චේතනා හංගලෙන මෙසේජ් එක වෙලා තියෙන්නේ. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් වෙලා තියෙනවා. අහිරින්නමාව ට්‍රින්කෝ පහේ කනුවෙන් පුංචි බණ්ඩා ඇන් ෆැමිලි කියලා තියෙනවා. කටිව එකතු කරගන්නම්. බරුදල්පල එස් එල් ප්‍රදාන්දු සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කොහොමද කියලා අහලා තියෙනවා. මට හොඳයි. ආයේ කොහොමද? ඔයාගේ ඔක්කොම හදවත් එකද මේ වෙලා තියෙන්නේ? රෝස මලුත් එක ගොඩක් සූතියි. අහමු ජෝතිගෙ සෙන්දෝ කහන බලමු අපි අද මේ පැය තුන ඇතුළත කොහොම හරි. දෙවුනි තිමිර පුන්සඳි යුවෙන්දි අතුරු කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. මමත් ආදරයෙන් එකතු කරගන්න කැමතියි කියලා තමයි කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. කොටිකාවතෙන් චන්දිමා අබේ ගුණවර්ධන මෙසේජ් එක එවලා තියෙන්නේ. ඊජී අනුර පුස්සල්ලාවේ ඉඳන් BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔවත් ආදරයෙන් එකතු කරගන්නවා. ගල්පාත ඉඳන් ගමට් ෆැක්ටරි එකේ වැඩ කරන ගමන් මාෂා, දිල්හානි, කමල්, දේශාන්ත, ධමිකා, විනීතා, චුටලතා, ශ්‍රියානි, එතකොට ඉරංගි, ගයනි, කාන්ති, චාන්දනි, හර්ෂණි ඇතුළු කට්ටියවම එකතු කරගෙන ලස්සන සෙදෝ කහන්න කැමති කියලා තියෙනවා. ඉතින් කටියටම තමයි එන මේ සින්දුව. චන්ද්‍රලීන ආරච්චිගේ සෙදෝ කහන්න කැමති කියලා මනෙක බදුරලී ඉඳන් මෙසේජ් එකක් කරලා තියෙනවා. ආදරෙන් සතුම්ව එකතු කරගන්න කියලා තිබුණා. එහෙනම් දෙන්නටම සිදුව හන්න පුළුව. ඒයට විතරක්න මෙ මන්නම්ම කියපු හැමෝටමත් එක්ක මැවලව හත්බිටහන හැමෝටම. උදි දහය වනට තෙස්සෙක් අයිදැන්.

0: අපට 10යි වනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: පෑහිනා කියන්නේ කොතේ වැළපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

ابتدائي بنادي تسعتك ولاتي نوبلاو لكن هجنيني හඩ්වී ටහගිනි අන්තරතුරදී පැලවත නිෂ්පාදන ගැන නොකිය යන්නේ කොහොමද නේද? පැලවත නිෂ්පාදන ගැන මතක් කරනකොට මතක් වෙනවා මේ පැලවත කිරිපිටි. ඒ විතරක් නෙවෙයි දැන් ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පැලවත කිරිපිටි වුණාට තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා. පැලවත යෝගට්, මුදපු කිරි, බටර් මේ හැම දෙයක්ම ඔබට මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් පැල්වත් අවුට්ලට්ස් තියෙනවා, ඔබට ඒවට යන්නත් පුළුවන්කම තියෙනවා. නුගේගොඩ ස්ටෑන්ලි තිලක රත්නාවති තියෙනවා, ඊට වගේම ගලුපර කොල්ලුපිටියේ තියෙනවා, ඊට පස්සේ මලඹේ තියෙනවා අරංගල හන්දියේ තියෙන ශාකාවට යන්න පුළුවන් ඔබට, නැත්නම් බත්‍රමුල පැල්වත ශාකාව තියෙනවා, එහෙම නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙනවා මරදන් කඩවල ශාකාව. මේ තැන්වලින් පැල්වත නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හොඳට දේශීය දේවල් අගය කරමින් අපේ නිෂ්පාදන වලට දිනියක් පිළියක් වෙන්න කැමති කෙනෙක් නම් කැමති තමයි අපි කවුරුත් පැලත නිෂ්පාදන වලදී ගන්න පුළුවන්කම තියෙනවා. සිනෝ කන්නත් මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඉන්ද 7.93.93.5 යන තැන හැතට මෙසේජ් එකක් එවන්න. ටිකක් පරණ හින්ද සිනෝක් මේ

0: ඉතින්කා අම්මේ ඉතින් ඔය වගේ දේවල් කොච්චරම් කියනවද නේද? මොකද නේද කිව්වේ? මම මේ දොලවත් අරගෙන එන්නම් ඇවිල්ලා පෙරහැරින් ඔයාව මනාලිය කරගෙන අරගෙන යන්නම් කියලා. දොලවෙ මනාලිය කරගෙන අරගෙන යන කොයිතරම් කතා තියෙනවද නේද? ඉතින් හැමදාම දොලවෙ ඉන්නත් බෑ. ඉතින් දොලවෙන් බැහැින්නත් දවසක් එන්න පළුවන්. එතකොට ඉතින් හරියටම පොළොව හොඳට අඳුනගෙන ඉන්නවා නම් ගැටලුවක් ඇති නොකරගෙනම ඉන්න පුළුවන්. මං අර පරණ සෙන්දුවක් කියලා කිව්වනේ. මට මාතර නිදුක කියලා තේරෙනවා. ෆිල්ම් එක බැලුවා කියලා. එතකොට අවුරුදු 11ක් විතර වගේ කියලා කියලා තියෙන අනතුරේ තමයි මේ මූවි එක රිලීස් වෙන්නේ. ලෝරන්ස් ඩීසෝස තමයි අධ්‍යක්ෂණය කළේ. සල්මාන් එක මාධුරි දීක්ෂිත් තමයි රංගපෑවේ. මං ඉතින් හරි ආසයි ඉතින් සින්දු වලට නේද. මට මේ නිරු කියලා තේරෙනවා ඔයා එනකොට සින්දු නැදී මතක් වුණා කියලා. ඉතින් ස්තුතියි ආදරේ. හැමදාම තහන දෙල්දර ආශික් චිත්‍රපටයෙන් තමයි අපි ඒ ගීතය ඇහුවේ. ඔද 10යි විනාඩි 45යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලඛන මොමලින් ඉස්සල්
1: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
8: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර් යාද සුන්නද?
7: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
8: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
9: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
10: evening drive with chamit and charu
1: sama anugrahaya
10: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
11: vijaya products අපේ රසය රටේ සැමට.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
13: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අතම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ

ඔය දහය විනාඩි 51යි සෑහෙන දුරක් ආවා ඉතින්. A9 පාර දිගේ ආවා ඉස්සරහට, ඊට පස්සේ වවුනියාවට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. කිලි කොහෙද මේ සමහර නම් අමතකත් වෙනවා. ඉතින් වවුනියාවට ආව කොහොම හරි. වවුනියාවෙන් ඊට පස්සේ ඕමන්තේ මධ්‍ය විද්‍යාලයට යන්න ඕනි. ටේක් කෙයා. සරකෙම මගතට මේ වැඩසටහන් මාලාවේ තවත් එක වැඩසටහනක් අද පැවැත්වෙනවා. ඉතින් ගිහන් ගීත් ඉන්නවා තරතර කියන්න. එහෙනම් සුබදාසනක් ගිහන්. ගිහන් සුබදාසනක්. බලමු අපි ගිහන් මාව ඇහෙනවද? බලමු අපි උත්සාහ කරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ගිහන් මං හිතන්නේ මාව ඇහෙනවා. ගිහන් දොර වැඩි එකයි ප්‍රශ්නේ. මං හිතන්නේ මේ මට ආයිමත් ගිහිල්ලා එන්න වෙනවා. කොහොම හරි අපි වෙස්සර හොයාගෙන යමු. ඕමන්ත මධ්‍ය විද්‍යාලේ තමයි අද දවසේදී ටෙක්යාසරකෝ මගතට වැඩසටහන් මලවේ අද දවසේ නියමිත වැඩසටහන පැවැත්වෙන්නේ. සින්දෝ කහලෙමුකෝ.

0: දහය විනාඩි 50යි ප්‍රවෘත්ති හන්න තියෙනවා. හැබැයි ඊට කලින් ඕමන්තට යන්න ඕනේ. මං හිතන්නේ මේ බස් එක යනට වඩා මේ ටෙලිෆෝන් එකෙන් යන එක අමාරුයි වගේ. ගිහානේ සුබදාසනක්. එහෙම කර දැන් වලට අපිට මුණ දෙන්න සෙද්ද වෙනවා. ඉතින් කියන්නකෝ මොකද අද දවසේ තත්වය.
1: අපි දැන් සඳහන් කළ අසංකප්පක සම්බන්ධ වෙච්චා. අපි දවසේදී අපි දවසේදී මන්නාරම දිස්ත්‍රික්කයට ගියා. ඒකේ අතුරකෙම මාසපද වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ අටවන වැඩසටහන සඳහා දැන් අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ දෙවන අදියරේ නවවන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට. වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව උතුර අධ්‍යාපන කලාපයට අයත්, ඒ වගේම ඕමන්තේ අධ්‍යාපන කොට්ටාසයට අයත්, ඕමන්තේ මධ්‍ය විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ. එදින අද දවසේදී මේ වවුනියාව උතුර අධ්‍යාපන කලාපයේ අවට පාසල වල යොමු කරන අංක 50කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මොනික මේ වැඩසටහන සඳහා මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණා. ඉන් අනතුරු එදවාදර්මන් අදවසදී වවුනියාව මහවිද්‍යාලයේ අදවස ශෝනාගාරයට කැඳවාගෙන තවදුරටත් මේ රථවාහන දේශනය සම්බන්ධයෙන් එදවාදර්මන් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා. දැන් මේ වෙලාවේ මාත් එකතු වෙලා ඉන්නවා මොනිකා රථවාහන මුලස්ථාන පොලිසියේ සංදර්ශන කැන්දාමේ අපේ ආදරණීය මිත්‍රයෙක් මම යාව සම්බන්ධ කරගෙන තමයි දැන් සූදානම් වන්නේ. අපිටක මේලා සම්බන්ධ වෙනවා කැරයන් විජේසිරි මණ්ඩාර. අපි අහන්න කැමතියි මේ වැඩසටහන අපි දැන් සමස්ත දිනේම මේ වැඩසටහන මාලාව ක්‍රියාත්මක කරන අපිත් එක්ක ශ්‍රී ලංකා පොලිසිය විදිහට දැන් මේ දුවදරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් යම් අදහසක් ඔබට ඇති, යම් මතයක් ඔබට ඇති ගොඩක් විස්තර කියන
2: අපි රතවාර මූලස්ථානයේ සඳර්ශන කණ්ඩායම් විදිහට දිනක පුරාම අපි මේ වැඩතරන් ක්‍රියාත්මක කරනකොට ස්වාධීන උපකාරී සේවය, ලක්කර ගුවන් සේවය, වසන්ත මෙත්යෙන් අසන්ත ටීවී කරක් මාධ්‍ය ජාලය විසින් අපිට දිනේන පුරා මහජනතාවට දැකබලා ගන්න විදිහට අවස්ථා ලබා දීම තුනම දිනෙන් දින ඉල යන ක්‍රියාත්මක අවම කරගන්න අපේ බලාපොරොත්තුව, අපේ පාර්ශ්වරාව ඉෂ්ට කරගන්න මාධ්‍ය ජාලය කියලා ඕගොල්ලෝ ලොකු සේවයක් කරපන් කරන්න. අපි ඇත්තටම මේ දුවදරුවන් හරහා අපේ අරමුණ තමයි මේ පණිවිඩය සමාජගත කරන්න හොඳම පිරිස තමයි අපේ දුවදරුවෝ. ඉතින් අන්නේ කොටස තෝරගෙන මේ වැඩේ කරන්න උත්සාහ යනකොට මාධ්‍ය ජාලයක් විදිහට බොහොම අත්තර බඳනක් විදිහට හොඳේ නිසිසන් දෙනවා. අපිට අද වගේ එක දිනක් අපි ඔබත් එක්ක ඉන්නවා, ඔබ අපිත් එක්ක ඉන්න ලෙස ඉල්ලාසිකින් මේ
1: මොනිකා අපේ වගකීම තමයි රටට වග කියන මාධ්‍ය නාලිකාවක් එදිහට යම් මාර්ගන්තුරක් එහෙම නැත්නම් මේ දිනෙන් දින ඉහළ යන මේ අනතුරු වළක්වා ගැනීම පණිවිඩය සමාජගත කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඒ ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියලු දෙනාගේම සහයෝගිත්වය සහිතව තමයි ඒකේ සුරැකීම මගතට වැඩසටහන් මාලාව අපි සමස්ත දිවිලේන ක්‍රියාත්මක කරන්නේ. එදින් දෙහෙන් ස්තුතියි මොනිකා අපිව මේ වෙලාවට සම්බන්ධ කරගත්තට. අපි සමුගන්නවා වවුනියාව ඕමන්තේ මධ්‍ය විද්‍යාලයේ සිට.
0: ස්තුතියි ගිහාන්. අපි තරතුර අරගෙන ආවේ ටේක් ඇසරකම වැඩසටහන් මාලාවේ අද වැඩසටහන පිළිබඳව තවදුරටත් දේවල් දැනගන්න පුළුවන්. අපි ප්‍රවෘත්ති අහන්න ඕනේ ඊට කලින් කොටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා කියන්න ඉක්මනට. කොටිපතියෙක් වෙන්න රුපියල් 40යි වැය කරන්න වෙන්නේ. මොදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේත් ඔබලිටුට හැබෑව කරගන්න පුළුවන් කප තියෙනවා. කරන තේන්නේ සුපිරි තෑගි තුනක් මදන ලංකා වික්කම ලොතරැය්‍ය NLB මෙගා පව ලොතරැය්‍යක් ඉක්මනටම මිලදී ගන්න එක තමයි. සිංදු අහල මහන්සියක් තියෙන විදිහ නැහැ. හැබැයි ඉතින් පොඩි බ්‍රේක් එකකට තේකක් හදාගෙන බෙවුවොත් හොඳයි කියලා හිතෙනවා. මේක යෝජනාවක්. එතකොට ඒක ක්‍රියාත්මක කිරීම වගේ කීම තියන්නේ ගෙදර ඉන්නවාට. නැත්නම් මේ වෙලාවේ ටී බ්‍රේක් එකට එළියට යමින් ඉන්න ඔයාට අදහසක් මේ දෙන්නේ. අද කිරිතේකට පැලත කිරිපිටි එකක් එකතු කරලා බලන්න. රහ කොහොමද කියලා සිංදුවක් අහන්න මේ පැත්තට මැසේජ් එකක් එවන අතරේ මටත් කියන්න අමතක කරන්න එපා. හඩ් බීට් අහගෙන ඉන්නේ අපි. එහෙනම් යනවා ප්‍රවෘත්ති අහන්න දැන්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: සාර්ථක වියස් වැඩක් ලබා ගැනීමේ අරමුණෙන් වල්වී පාල සතිය ආරම්භ වුණා. ලබන 27 වෙනිදා දක්වා එය ක්‍රියාත්මක වෙනවා. අන්තර් පළාත් පළාත් සහ මහවැලි බල ප්‍රදේශ ලෙස අධීර කිහිපයක් යටතේ එසිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩසටහනින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වල්වී ගලවා ඉවත් කිරීමයි. දරුවත් කිරීම ඇතුළු වැඩපිළිවෙල අතර වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අධ්‍යක්ෂ පීසිසිර කුමාර මහතා සඳහන් කළා. ඊශ්‍රායෙල් ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ නිවාස සංකීර්ණ 11,000ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. තවත් නිවාස 1,200කට අර්ධ හානි සිදුව තිබෙනවා. ඒ අනුව අවතින් වූ ජනතාවට පදිංචි වීම සඳහා නිවාස නොමැති වීමේ බරපතල ගැටලුවක් මතුව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දුන්නේ. පුද්ගලයන් 90,000ක් පමණ තාවකාලික මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වැඩ කර කර ඉන්න ගමන් වෙන්න පුළුවන්. කෑම කකා ඉන්න ගමන් වෙන්න පුළුවන්. එකපාරටම ගාන සද්දයක් ඇහෙනවා නේද සමහර වෙලාවට. කෑව කෑව කෑව පොරේ දුන රිදුන රිදුන කියලා විල ඊටපස්සේ කහන්න ගන්නවා. එක විකාරයක් අපේ ජීවිත ඇතුළේ. ඔය චූටිම චූටි සතාට අපි කොච්චර බයද කියලා හිතන්නකෝ. ඔය පොඩි සතෙකුට අපේ ජීවිතේ අපි කෙලිම කිව්වොත් හරියටම කිව්වොත් නිකන් උකසට තියෙනවා වගේ වැඩක් තමයි මේ දවස්වල අපිට වෙලා තියෙන්නේ. මදුරු එක්කෙන්ද අපේ ජීවිතේට කොච්චර බලපෑමක් වෙලා තියෙනවද කියලා. දැන් ඩෙන්ගු හැදුනහම කොහොම හරි ලොකු යුද්ධයක් කරලා රෝහල්ගත කරලා බෙඩ් රෙස්ට් කරන්න කියලා සෑහෙන දේවල් ටිකක් කරාට පස්සේ හොඳ කරගත්තයි කියලා කියනකො ඒ ඊට පස්සේ හරියටම රිකවර් වෙන්න කොච්චර කාලයක් යනවද? ඉතින් ඩෙන්ගු රක්තපාත තත්ත්වයට ඇවිල්ලා සමහර වෙලාවට දන්නේම නැතුව ජීවිත හානි වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද? විශේෂයෙන්ම අපේ පුංචි දරුවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට ඩෙන්ගුත් එක්ක මේ ඇති වෙන බලපෑම් දැන් ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඩෙන්ගු මේ වෙනකොට අපිට ලොකු බලපෑම් කරන රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ චූටි මදුරු එක්කෙන්ද? ඉතින් මදුරෝ ඉතින් අපි ඇවිල්ලා මේ එන්න එන්න කියලා මදුරෝ වගා කරගෙන බෝ කරගෙන අපිම තමයි මේ වැඩේ කරගෙන තියෙන්නේ. ඉතින් අපිටම තමයි දොස් කියා ගන්නත් වෙන්නේ. වග කියන්නත් ඕනේ. අපිම තමයි ඒකට කාට තැඟිලි දික් කරන්න බෑ. අනිත් එක ඉතින් මදුරුවා කියලා පුංචි සතා අපේ වත්ත පිටිය සුද්ධ කරගෙන තියාගත්ත කියලා හවත්තට නොයා ඉන්නෙත් නෑනේ. අනිත් එක එහා පැත්තේ කට්ටිය සුද්ධ පවිත්‍ර කරගෙන හිටියා කියලා අපේ පැත්තට නැවිත් ඉන්නෙත් නෑ. ඉතින් ඒ නිසා මේක මේ ටීම් වර්ක් එකක් විදිහට කරන්න ඕන වැඩක්. ඔෆිස් එකක වෙන්නත් පුළුවන්. මොකද අපි දන්න සමනේ ෆ්‍රිජ් එකේ වතුර ට්‍රේ එකෙත් සමහර වෙලාවට මේ මදුරු විතර දාන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා චූටි චූටි තැන් වල මේගොල්ලන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන හින්දා පිරිසිදු කම වටපිටාව පවිත්‍ර කරන එක හරි වැදගත් වෙනවා. ඉතින් ඩෙන්ගු මර්ධන සතියක්ද, ඩෙන්ගු නිවාරණ දින තුනක්ද, එහෙම නැත්නම් ඩෙන්ගු වෙනුවෙන් ශ්‍රමදානද, එහෙම නැත්නම් ඩෙන්ගු පරීක්ෂණ කරන්න නිවසට මේ පොලිසින දහරින් එක සෞඛ්‍ය වෛද්‍යන දහරින් මේ එන යන්නේකෙන්ද මේ විදිහට පාලනයක් ඇති කරගන්න බෑ. අපේ හිතේ මේක පාලනය කරගන්න ඕනේ කියන අදහස ඇති වෙන්නේ නැත්තම් දඩෙන් බේරෙන්න හරි. මොකද දඩයක් ගහනවානේ. දඩෙන් බේරෙන්න හරි මේ දවස්වල ගෙදර තියෙන ඔය මල් පෝච්චි, ටයර්, පොල් කොඹ, යෝගට් කෝප, පුජුපටි ෂොපින් කවර, පොලිතීන් කවර, වතුර එකතු වෙලා තියෙන දේවල් ටික විනාශ කරලා සුද්ධ පවිත්‍ර කරොත් අපිට රටක් විදිහට මේක පාලනය කරගන්න පුළුවන්කම ලැබෙයි. මොකද නැත්තම් මේක නිකන් මේ ඩෙන්ගු අපි පණිවිඩ කියනවා, සෞඛ්‍යංශ අනතුරු ඇඟවීම කරනවා, රජය නිවේදන දෙනවා, කොච්චර දේවල් කරත් අපි මේක අද අහලා අද ටිකක් ඔය වටපිටාව සුද්ධ කරලා දඩ ගහයි කියලා බයට හරි මේ එක දවසකින් මේක ඉවර කරන්න බැහැ. මේක ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න ඕනි දෙයක්. ඉතින් වැඩිපුර අපි මේ ගැන හිතන්න වෙනවා. මොකද මේ අපේ ජීවිතේ වටිනාකම අපිට තියෙන හින්දා. ඉතින් මඳුරුවෙකුට අපේ ජීවිතය උකස් කරන්න නැතුව ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද? ඉගෙන අපි හිතමු, වැඩ කරමු. අපි සිකුරාද අපි නම් ඔන්න අනිවාර්යයෙන්ම මේ සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඔවත් මේක ගෙදර කට්ටියත් එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. ඔෆිස් එකේ කට්ටිය සපෝට් එකට අරගෙන කරන්න පුළුවන් වැඩක්. ඒ ගැන හිතන්න කියලා ආදරෙන් මතක් කරනවා. සින්දුවක් අහමු. ඉතින් සින්දුවක් අහන්න මේ වෙලාවේ කැමති කියලා කියලා තියෙන කට්ටියවත් එකතු කරගෙන දන්සලකුත් තියෙනවා කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. දංකුඹුර බොළුගහ පිටිය ප්‍රදේශවාසීන් එකතු වෙලා බද්දන්සලක් දරු චුටි වෙස්සේ 9 වෙනිදා කියලා ඔන්න කියලා තියෙනවා. පොසොන් පොය දවස්සේදී පුළුවන්කම තියෙනවා සොජීව විජේසෝරියගේ නිවස අසලදී මේ දන්සලට සම්බන්ධ වෙන්න කට්ටියව එකතු කරගන්න සින්දුවක් අහන්නත් එක්කම. සුබ දවසක් වේවා හැමදාමත් ලක්කඩහගෙන ඉන්නවා අපි. හරි ආදරේ ලක්කඩට ගොඩක් ස්තුතියි අපිත් එක්ක හැමදාමත් ඉන්නවට කියලා. ඊශානි තමයි මෙසේජ් එකවලා තියෙන මහත්තයා, කසුන්, ඒ වගේම චූටි පුතා, දිනු අතුරු පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. දිෂිනි කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නේ දරණියගල ඉන්දන පෙරවුම්හල ඉදිරියේ කියලා තියෙනවා. දිසිනේ දුවයි නෝනවයි කඩේ වැඩ කරන අයයි දරණියගල ඔක්කොමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කැපටි කියලා තියෙනවා. ආයු බොවේවා ලකඩ කැරිමඩලේට. නුහුරු නුපුරුදු උනාට ටිකක් ඇතට අතීතයට මතකේ අරගෙන යන්න වෙනවා. මේ වෙලාව තමයි ටිකක් නුහුරු නුපුරුදු. හොඳේ
ලස්සන සේතවක් දෙන්න. අබුඩාබි වලින් චන්දනකේ හැන්නදී තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. පොඩි දුව දිල්ෂි එකතු කරගන්න කියලා තියෙනවා. යා ජපානේ ඉන්නේ. තංගලේ නාදරණීය බිරින්ද ශ්‍යාමා, ඒ වගේම චන්සි සමග ජෝන් පුතා ලක්හඬ හඩ් බීට් අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ගයාන් මල්ලිකෝ කියලා අහලා තියෙනවා. මතන ගයාන් වෙන්නේ නැති ගයාන් ඕමන්ත කියලානේ. ටේක් කෙයාර් එක. අපි හැමදාමත් අහගෙන ලක්කන සඳ ලංකාව ඉඳන් පාරමී මැසේජ් එක වල තියෙන ආදරේ නොවත් එකතු කරගන්නවා. තාතා සිරිපාල අම්මා කොසෝ මතුරු පවුල සදන අම්මත් එකතු කරගන්න කියලා තියෙනවා. සුබ දවසක් වේවා. ලසන සෙන්දෝකේට අපිවත් එකතු කරගන්න නංගියෝ කියලා තියෙනවා. මම ලක්මාල්, තරුෂ, රවින්දු, පාලිත කුමාර, ෂෙහාන්, දසන්තික නංගී, ශ්‍යාමලී නංගී, තරින්දු ඇතුළු මේ වෙලාවේ ටීම් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා ලසන සෙන්දෝකේට. ආනේ නිහල් මාමා අද හොරට වැඩට ඇවිල්ලා නැහැලු. බලන්නකෝ ඉතින් කවුද දන්නේ ඇත්තටම මේ අසනීපයක් වෙලා යා වැඩට ආවෙ නැද්ද කියලා. ඔයගොල්ලෝ කෝල් කරලා බැලුවද? ආ එහෙම චෝදනා කරන්න එපා කට්ටියට. හොඳේ ඒකට වැඩ කරන කට්ටියනේ. ඉතින් හිනාවල ඉන්න බොරුවට හරි නැත්තම් යනකන් ඉඳලා හරි ගමන් නැහැ හිනා වෙන්න නේද? එහෙම එපා එහෙම එපා. ඒකට වැඩ කරන සතුටෙන් ඉන්න ඕනේ අනේ. මොකද ඉතින් අපි ඉන්නේ මහා ලොකු කාලයක් නෙවෙයිනේ. කුඩියා පිටියේ මොහොත්තව කොට තුෂාරි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. හස්බන්ඩ් නිෂාන් දුවල තුන්දෙනා සිතු චතු නෙතු එක මවත ආදරණීය කුතු කර ගන්නවා කියලා තිනවා. ගොඩක් ස්තුතියි ඔයාට. ලක්කදහගෙන ඉන්නවා ගෙනගත් හේන තැපල් කරාලි සියලු දෙනා කාර්ය මණ්ඩලයේ ඔක්කොම උඩදෙනිය මහත්තයා ඉන්නවා කියනවා. චන්දනි මිස්, සංගීතා, උපුල් චන්ද්‍රසිරි අතුරු කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. මංජුල හේමන්ත ගිනිගත් හේනේඳන් අපිට මැසේජ් එකේ එවලා තියෙන්නේ. ඉතින් කටියෝ මාතරණ එකතු කරගන්නවා හැන. මැසේජ් එක කියවෙ නැති කට්ටියටත් වෙලාව තියෙනවා තව. නම් එක කියන්නද? 0703 93.5 93.7

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: එකල 6:20
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: නතර වෙන්න දෙන්නපා
0: හાર્ට් බීට්
2: ලකනහගෙන හાર્ට් බීට් එක ඔබ 11යි වෙනාඩි 30යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: Radio ITN.
1: එකලහය වනාද 27යි.
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩියයි.
0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැන

0: රිසර්ච් කරනවා
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
4: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැබිබර දායකත්වය
5: පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසය නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: දෙයංගම විහිතයි
8: ආයේ මේ පෙර පිනක් තියෙනවා පායලන් මහත්තයා
9: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ ඒකයි එතකොට අවුරුදු 10ක් විතර ඇති දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා
4: අධ්‍යක්ෂණය ප්‍රගීත් සෙල්වා
9: ලොකෝ ලොකු මහත්තයා ඔබ බොඩි එක පිටු හදලා ගන්න පුළුවන් ලොකු මහත්තයා දෙවියන් සරණයි
4: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න 11:46
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
12: ඉවරයි
13: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
14: තේවිවද දැන් දවල්ට කන වෙලාව තැවිලානේ සමනේ දවල් 12 එක අතරේ ලන්ච් අවර් එක කියලා කිව්වට අපිට මේ එහෙම හරියටම 12ට කෑම කන පුරුද්දක් තියෙනවද නෑ නේද ඒ පුරුද්දත් ඇති කරගන්න එක හොඳයි තේකක් බිව්වනම් ඒ බිව්ව පැල්වත් කිරිතේකද මං කියව විදිහට රහ දැනුණාද එහෙනම් හරි මං කිව්ව විදිහට තේක හොඳට කහට දාලා රහට හදලා බිව්වනම් දැන් මේ වෙනකොට ආයි පාරක් දවස පටන් ගන්න ධර්මයේ ප්‍රබෝධයක් ඇවිල්ලා තියෙන්න ඕනේ හරි නේද එතකොට කෝටිපතියෙක් වෙන සිහිනේ හිතේ තියෙනවා නම් හැබෑවක් කරගන්න රුපියල් 40ක් වැය කරලා NLB මෙගා පවර් ලොතරැයියක් මෙලතේ ගන්න. මේ සින්දුව කාලෙකට කලින් නිර්මාණය වුණු සින්දුවක්. අපි මීට කලින් මේ සින්දුව ඇහුවේ මේකට හඳින් නෙවෙයි. සින්දු චුටක් ඇහුණානේ. අනේ සමා වෙන්න. චන්ද්‍රලේඛා පෙරේරා තමයි මේ ගීතේ මුලින්ම ගායනා කළේ. කුලරත්න ආරියවංශ ගීත ලිව්වේ රෝහණ වීරසිංහගේ සංගීතය. හැබැයි අද අපි අහන්නේ රාණි චාරුකාගේ හඬින්.

0: Honda Radio ITN.
1: Adar menna denne pa
0: heartbeat.
2: 11 වෙනි 44යි. සඳ කහන කැමති කියලා මැසේජ් එකක් කෙව්වා කට්ටියවත් එකතු කරගෙන. කසන්ගේ සඳ කහන කැමති කියලා ඔහොම ඉඳන් දිලේකමට මැසේජ් එකක් කියලා තිබ්බා. ආදරේ නෝමත් එකතු කරගන්නවා. පූර්ණිමා කාංචනා නිලූකා නෙතුෂියතුරි ආලෝ එකතු කරගන්න කැත මේ මැසේජ් එක තිබුණේ. මැසේජස් කීපයක් මෙවලා තිබුණා. ඉතින් කසන් කල්හර තමයි කැමතිම ගායකයා කියලා තිබුණා. ඉතින් ඒ නිසා උන කටිව එකතු කරගන්නවා සින්දුවකට. ඒ වගේම අපි හැමදාමත් අහගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න චූටි දෝමදුෂි වයිෆ් ඉන්දිකා මහන්සි යනත් එක ලස්සන සින්දුවක් ඕනි කියලා ලියන් ගහමල කොටියක් උඹට වසන්ත මෙසේජ් එකේ වල තියෙන අපිට. ඊට පස්සේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා පැල්වත්තේ ඉඳන් මම තමයි පැල්වත්ත ඇග්‍රි වර්ක්ෂොප් එකේ කියන පැලත සිනසමාගමේ වැඩ කරන කට්ටිය කීර්ති ලහිරු නාමල් ප්‍රදීප් නාලින්ද ධර්මයේ අයියා ලාල් ඇතුළු හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඍතු ඔයවත් ආදරණ එකතු කරගන්නවා. නොරින් මදු මෙසේජ් එකක් කියවලා තියෙනවා. එයා චතු යමාව දාලකින් අදට මාස 6යි. ඒත් මම තාම එයාට ආදරෙයි. එයා හැමදාම ඔයාලව අහනවා. එයාට කියන්න කක්කි මම තාම එයාට ආදරෙයි කියලා. අයියෝ මම ඔයා කියපු විදිහටම කිව්වා. හොඳේ කිසිම වෙනසක් කරන්නේ නැතුව ඔයා කියපු විදිහටම කිව්වා පණිවිඩේ. චතු මදුට එහෙම කරන්න එපා ඉතින්. වැරද්දක් වුණා නම් ඉතින් සමාව දීලා බලන්න. කතා බහ කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නය නේවා. එහෙම කරගෙන මේක සෙටල්මන්ට් එකකට ඇවිල්ලා මටත් කවියක් ලියන්න කියලා කියන්න. තරහෙන්න වෙයි ආදරෙන්න.

0: ලෝකයා සුරැකි මුමක තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 24 වනදා පන්නීර්කේත්වකුලම් GTM විශ්වවිද්‍යාලය වවුනියාව උතුර සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
5: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා මෙමරි ලොස් කෝද ඩොක්ටර් යාද සුන්නද
6: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයියා මට
7: සුපුරි
6: ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: Evening Drive with Chomit and Charu.
1: Pradha

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙමන සතිය දෙනකන දවල් එක ඉඳ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: 97.7 La Conda Radio ITN.
1: Ekolahai panas hatarai.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටර රථයක් NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: ඩෙංගු අධි වසංගතයක්. ඩෙංගු මර්ධන දින තුනේ මෙහෙයුම ඇරඹේ. ඇමරිකාවේ ගුවන් හමුදාවට දුන හෙලිකොප්ටර් 10 ජනපති නිල වශයෙන් භාර ගනී. බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතකයා බිරිඳ සමග අත්අඩංගුවට. හෂීෂ් කිලෝ 35ක් සමග කැනඩා තරුණිය කටුනායකදී රේගුභාරයට. ඉරානයේ සමග ට්‍රම්ප්ගේ යුද්ධය ඇමරිකා කොංග්‍රසය හෙලා දකී. අයර්ලන්තයේ පැරදූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවට විශිෂ්ට ජයක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ දේශිකා ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් යාන 10ක් නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී කඳවුරට පැමිණි ජනාධිපතිවරයාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් ලෙස පිළිගත්තා. අනතුරුව හෙලිකොප්ටර් යාන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකටද එක් වුණා. එහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුණු අතර ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකා පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරල් කෙවින් ෂ්නයිඩර් මහතා ඊටත් සන්තැබුවා. මෙම සීරෙන් ජානා සතු බහුකාර් හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බෙහෙවුම් සඳහා යෙදවීමයි සැලසුම වී තිබෙන්නේ. එන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියම පුහුණු ධාරිතාව හා ගුවන් මෙහෙයුම් පුළුල්වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ. හෙලිකොප්ටර් යානා බැලැනිය මගින් ආපදා සහන සේවා සෙවීම් සහ මුදල් ගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා විශාල සහයක් හිමිවනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක බෙහෙවුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද එන් සිදුවනවා. නූරිලිය සංචාරක හෝටලයක් තුලදී බෞද්ධ චිකිත්සකවරියක් ඝාතනය කර සැඟව සිටි සැක්කරු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ පොලිස් කොට්ටාසේ අපරාධ විභාෂණාංශයයි වැටලීම සිදු කළේ. සැක්කරු සහ ඔහුගේ බිරිඳ වෙස්වලාගෙන සුඛභෝගී බස් රථයකින් වැලවත්තේ සිට යාපනය දක්වා ගමන් කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. තෙල්දෙඩි ප්‍රදේශයේ නවතා තිබූ මෝටෘතික තිබේ කාන්තා බලසිරුවක් හමුවුණේ පසුගිය 17 වනදා. එලෙස වේගොස් සිටියේ අම්පාර බහරෝහලේ සේවය කළ 33 හැවිරිදි බෞද්ධ චිකිත්සකවරයා. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස පෙනී සිට ඇගේ පෙම්වතා සිරුර මෝටෘතික දමා පලා ගොස් ඇති බවටයි වාර්තා වුණේ. ඔහු ව්‍යාජ ඩබකීල් පෙනී සිට ඇති බවත් මෘදුකාංග ඉංජිනේරුවෙකු නොවන බවටත් තොරතුරු හෙළිව තිබෙනවා. බෞද්ධ චිකිත්සකවරියට විවාහ පොරොන්දු ලබා දී කැනඩාවට යන බව පවසමින් ඇගෙන් රුපියල් 1,50,00,000 අවස්ථා කිහිපයකදී ලබා ගැනීමට සැක්කරු කටයුතු කර තිබුණා. සැක්කරු මීට පෙරද තරුණියන් රවටා වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවටයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. රුපියල් 35,26,50,000 වටිනා හෂීෂ් කිලෝග්‍රෑම් 35ක් සමග කැනඩා ජාතික කාන්තාවක් කටක් ගොන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොන්තොටුපලේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවත ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී ඇය රේක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. එහිදී ඇයගේ ගමන් බලු දෙකක් තුළ ඇසුරුම් 140 රැගෙන හෂීෂ් තොගේ සොයාගෙන තිබෙනවා. ඒවා කැනඩාවේ සිට රැගෙන ඩුබයි වෙත පැමිණ කටරායකට ළඟා වී ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. බද්‍රව්‍ය සහාය තරුණිය විගම බහිස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සැමට සෙවර දිවාස වැප්‍රදී අතරමක නතර වූ දිවාසවල ඉදිකිරීම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව අභාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණරත්න මහතා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළා.
0: සැමට සෙවන 2015-2019 කාලවකවානුව තුළ ක්‍රියාත්මක වෙච්ච නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 2000ක් පමණ ඉදිකිරීම් අතරමඟ නවතලා දාලා මේ නිවාස නැවත ඉදිකිරීමේ තත්ත්වයේ තිබෙනවා. නිවාස 2019-24 කාලයේදීත් ඒගොල්ලන්ගේ අවධානයට හිටපු රජයන් වල යොමු වෙලා නැහැ. ඒ සඳහා ඔබතුමාලාගේ අවධානය යොමු වෙලා තියෙනවද කියන කාරණාව ගරු අමාත්‍යතුමනි දැනගන්න කැමතියි.
1: අභාත්‍ය ශ්‍රී වරසිංහ මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
2: අපි කරුණාකරලා හොයලා බැලුවාම රට පුරා තියෙනවා මේ වගේ භාගෙට ඉදි කරපු කියන්නේ අවසන් නොකරන ලද නිවාස 50000ක් විතර. විශේෂයෙන් 2015-19 කාලේ ආරම්භ කරපු නිවාස ගම්මාන ව්‍යාපෘති හරහා ඒ සම්බන්ධයෙන් 2019-24 කාලෙත් අවධානය යොමු කළේ නැහැ. ප්‍රශ්න විසඳන්න මැදිහත්වෙලා නැහැ. අපි දැනට මාසිකට විතර කලින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව හිටපු අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් ඇතුළු කමිටුවක් පත් කරා වැඩ අවසන් නොකරපු නිවාස 50000 තත්වය සහ ගැටලු අඳුනගෙන ඒවා निराකරණය කිරීම සඳහා අපිට නිර්දේශ ලබා දෙන්න කියලා. තෝරා ගැනීම ගැටලු තියෙනවා, ඒ වගේම ණය දුන්නේ වල ගැටලු තියෙනවා, ආධාර දුන්නේ වල ගැටලු තියෙනවා. සමහර ඒවා ඇතරම ඒ පවුලට ඉඩමක් නිවසක් ඕනෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එස සංකීර්ණයි. තව මාසයක් දෙකක් ඇතුළත අපිට වාර්තාවක් ලබා දෙයි. ඒ වාර්තාවේ අපිට එතුමන්ලා නිර්දේශ ලබා දෙයි පොදුවේ මේ ප්‍රශ්න විසඳන්න කොහොමද කියලා. මේ අවුරුද්දේ වෙන් කරපු අපි අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් කොටසක් වෙන් කළා තියෙනවා. මේ ගැටලු නැතිව අතරමඟ නැත වෙලා තියෙන සමහර නිවාසවල වැඩ කටයුතු අවසන් කරන්න.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
3: ඔබතුමා දැකලා තියෙනවද මේ පාලම?
4: මම ගිහලා තියෙනවා මේ ගර්මන්ත්‍රීතුමනි.
3: දැන් මම පෙරේද ගියායේ පාලව බලන්න ඇමතිතුමා, අතවශයෙන්ම ඔබතුමා දන්නවා ඇති මේක තියෙන්නේ අතිශය සංවේදී කලාපයක්. එතකොට මේ කලාපේ මේක පටන් ගන්නකොට කොවිඩ් එක දවස්වල කර්ෆියු තියෙනකොට එකපාරට වාහන 40ක් ඇවිල්ලා කිසි කෙනෙක්ට සාකච්ඡා කරන්න ඉඩ නොදී බලෙම තමයි මේක පටන් ගත්තේ. අද වෙනකොට මේ පාර විවෘත කරගන්න බෑ. විශාල ගැටලුවක් තියෙනවා urban මේ forest urban wildlife. මේකේ ඉන්නවා හඳුන් දිවියා කියලා. ඊළඟට ඉන්නවා මෙතන කළු අඳුරා. මේ කළු අඳුරා කියන්නේ ලෝකේ දුර්මලව ශීරපායි ලෙස සැලකෙනවා කියලා මම දැන් ආචාර්ය නායනකර අනවල් රටේ පිළිගත් පාරිසරික වේදිකාවෙන් ඇහුවාම ඔහු කිව්වා. ඒත් මේක වර්ජින් වෙට්ලෑන්ඩ් එක. කිසිම දවසක මේ හීන්නල සහ මේ තෙත් කලාපේ තෙත් බිමේ හරහට පාලම් ගහලා නැහැ. මෙතන ඉන්නවා මම දැක්කා විශාල කිඹුලෙක්. මේ කිඹුල ඇත්ත වශයෙන්ම කියන්නේ ගැට කිඹුලා කියලා. ඇත්ත වශයෙන්ම මේ කිඹුල් පවුල වසර මිලියන 230කට කල් ජීවත් වෙච්ච ලෝකේ ලොකුම උරග පවුලට අයිති එකේ. ඉතින් මෙහෙම පාරිසරික ගැටලුවක් තියෙනකොට කොහොමද මෙවැනි පාරිසරික මේ අධ්‍යයනයක් කරලා ඒකට අප්‍රූවල් එකක් හම්බෙච්ච කියන පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා.
1: නියුච්ච අභාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
4: මේක හොඳම උදාහරණයක් තමයි අසංවිධානාත්මක විදියට මුදල් යොදවලා ඉවලා පෞගේ පාලනතන්ත්‍ර කාලවලවල කොහොමද ඡන්ද කැම්පේන් එක කරේ කියන එක. ඒ පාලම තියෙන තැන ඉඳලා පිවිසුම් මාර්ග දෙකම ඉතාම නැරෝ පටුයි. හයිලි රෙසිඩෙන්ෂල් ඒරියාක්. එතකොට ඒ පිවිසුම් පාලම හැදුවට දෙක යා කරලා එතනින් ට්‍රැෆික් ඇනලිසිස් එකක් නැතුව අපිට පාර පාලම විවෘත කරොත් අනිවාර්යයෙන්ම ලොකු වාහන තදබදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක මේ ව්‍යාපෘති පටන් ගන්නේ 2020 නොවැම්බර් 26. අවසන් වීමට තිබ්බේ 2021 සැප්තැම්බර් 4. තාමත් ඉවර නැහැ. දැන් අපි ආවට පස්සේ සෑන් ඉවරයි. අපි පාලන බලයට ආවේ 2024 සැප්තැම්බර්. එතකොට මේක පාරිසරික වාර්තා අරගෙන තියෙනවා, පුරාවිද්‍යා වාර්තාත් තියෙනවා. හැබැයි ඒව පිට පිටලා තමයි කරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ පාලම කඩලා දාන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මේ වීදම් කරපු සල්ලි අටපාරක් IoT දීලා තියෙනවා ගඩුවත්තනායකතුමනි. අටපාරක්. දැන් අපිට කරන්න තියෙන්නේ මුදල් යොදවලා තියෙනවා පාලම සෑහෙනදුරට 99% භෞතික ප්‍රගතිය තියෙනවා. දැන් අපිට තියෙන ඉතුරු ටික ඉවර කරලා ඉවරලා මේ වීදම් කරපු මුදල් ටික ජනතාවගේ පරිභෝජනයට ගත හැකි විදිහට හදාගන්න. ඒතකොට අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් වගේ වෙනකොට ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා පාලම විවෘත කරනවා නම් විවෘත කළ හැක්කේ කුමන ආකාරයටද කියන එක තීරණය කරන්න ඕනේ.
1: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 48000 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේ තුල පමණක් වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 750ක්. එය දුව ජුඩිබාසේ බෙදක්වා රෝගීන් 14446 දෙනෙකු හඳුනාගෙන තිබවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙවැනි තත්ත්වයක් හම්බවීවූද ඩෙංගු වර්ධනය සඳහා ජනතාව සක්‍රීය දායකත්වයක් ලබා නොතිබෙන බව ඔවුන් සඳහන් කළා. ඩෙංගු ව්‍යාප්තිය හමුවේ ඒ පාලනය සඳහා තොරතුරු ලබා ගැනීමට ඩෙංගු බෙහෙවු මැදිරියක්ද පිහිටුවා තිබෙනවා. මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් සහ පූජනීය ස්ථානවලටද නීති ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ. ඩෙංගු මරණ 29ක් වාර්තා වී තිබෙනවා. කොළඹ, ගම්පහ, බාතර, කළුතර, රත්නපුර, ගාල සහ නෝරිලි යන දිස්ත්‍රික් අධි අවධානම් කලාප ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. අධි අවධානම් තත්වයක් සහිත පළාත්වල අද සිට ලබන 26 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වනවා. කොළඹ නගර සභාව ඉදිරිපිට ඩ්‍රෝන් තාක්ෂණ යොදා ගනිමින් ඩෙංගු මැඩපැත්වීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීම හා එසේ ක්‍රියාත්මක නොවන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි ශ්‍රී ලංකා භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.
5: අද දින වෙන විට ඩෙංගු අසංගත තත්ත්වය ඉතාමත් අපි අපේක්ෂා නොකළ මට්ටමින් වර්ධනය වෙමින් පවතිනවා. පහුගිය කාලයේ පුරාවටම අපි ඩෙංගු අසංගතය පාලනය කර ගැනීම සඳහා යම් උත්සාහයක් දැරුවත් තාමත් පාලනය වෙනම ලක්ෂණ පේන්නේ නැහැ. මේ වෙද්දි ලංකාවේ දිනකට ඩෙංගු රෝගීන් 10 ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත සහ ඒ ආශ්‍රිත අනිකුත් පළාත්වලට ඩෙංගු රෝගය තදින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපිට ඇත්තටම මේ මොහොත වෙද්දි මහජනතා වගේ සහයෝගය අපි අපේක්ෂා කරන මට්ටමේ නොලඹුණත් යම් තරමකට මහජන සහයෝගය ලැබෙනවා. කෙසේ වෙතත් මේ පවතින වෛරසවල වෙනස් වීම, මේ වගේම මදුරු ඝනත්වය ඉතාම ඉහළ යන ලෙස පවතින පරිසරයේ වෙනස් වීම සහ මහජනතාවගේ නොසැලකිලිමත්කම යන කාරණා තුනම පදනම් කරගෙන ඉතාම ඉක්මෙන් ඩෙංගු රෝගය පැතිරමින් පවතින බව තමයි අපිට පේන්න තියෙන්නේ. මේ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉදිරි දින කීපෙදී අසාමාන්‍ය ලෙස ඉහළ ගියොත් අපි අපේක්ෂා නොකළ මට්ටමේ අර්බුදයකට සෞඛ්‍ය සේවය, නිවාරණ සේවය සහ රටක් විදිහට තල්ලු වෙමින් තියෙන බව අපි රටේ මහජනතාවට අනතුරු අඟවනවා. ඒ නිසා වහාම තමන්ගේ නිවෙස් අවට, පරිසර අවට, ආයතන අවට සියලුම ස්ථාන හොයලා බලලා මදුරුවන් බෝන ස්ථාන තියෙනවා නම් සියල්ල විනාශ කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.
1: ජාතික ඩෙංගු මර්ධනික කේ වැඩ බලා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නකර මහතා අදහස් පළ කළා.
6: මේ වන විට රෝගීන් 48,287ක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට ඊයේ දවස තුළ රෝගීන් 750ක් පමණ වැඩි වෙලා තිබෙනවා 22 වෙනිදාත් එක්ක සංසන්දනය කරනකොට. එතකොට මේ වන විට ජූනි මාසයේ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 14,446ක් වෙලා තිනවා. බස්නාහිර පළාත තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන පළාත. ඒකේ කොළඹ 10,085ක්, ගම්පහ 9,093ක් සහ මහනගර සභා සීමාවේ 2,251ක් පමණ රෝගීන් වාර්තාලා තිබෙනවා. එතකොට මේක ගත්තොත් එහෙනම් බස්නාහිර පළාත තමයි මේ රෝගීන්ගෙන් 52.12% ප්‍රතිශතයක් වෙන්නුම් කරනවා බස්නාහිර පළාතේ. ඊළඟට දකුණු පළාතේ 16.04% ඉන්නවා මේ රෝගීන්ගෙන්. ඊළඟට සබරගමුවේ 9.15% වෙන්නුම් කරනවා සහ මධ්‍යම පළාතේ 7.1% ඉන්නවා. නැගෙනහිර පළාතෙත් 5.4% වෙන්නුම් කරනවා. ඉතින් මේ ඔය කියන පළාත්වල තමයි දැනට අපි අවදානම් කියලා කියන්නේ. මෙන්න මේ පළාත්වල තියෙන දිස්ත්‍රික්ක 14ක් තියෙනවා. අපිට දැන් මේ තියෙන මේ අවදානම් தত্ত্বය, එහෙම නැත්නම් මේ වසංගත தত্ত্বය මැඩපැවැත්වීමට කටයුතු කරනවා මේ දවස් තුනේ සහායන් ඉදිරියටත්.
1: ජනතාවද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.
7: දැන් යෝගට් එකක් කෑවොත් ඒක දානවා එහෙමම. ඒක එක්ක කපල කරලා ඒක දාන්න ඕනේ. වතුර ටිකක් රැදෙන්නේ නැති වෙන්න. පොල් ගෙඩිය බින්දොත් ගෑව දැම්මා. ඒක මෙව්ව කළා දාන්න ඕනේ කුඩු වෙන්නේ. එතකොට වතුර හිටින්නේ නෑනේ. තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරගන්න මහත්තයෝ තමන් දැනගන්න ඕනේ. අනුන් හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන්න ඕනේ. තමන්ගේ අවට හදා ගන්න ඕනේ.
8: ඒවා ඉතින් මිනිස්සුම දැනගන්න ඕන. ආණ්ඩුවෙන් ඔබ කරන්න බෑ. රජයට පමණක් මේක කරන්න බෑ. මහජන සහයෝගය 100% ඕන. රජය නිදාගන්න පුළුවන් එක සීමිත ප්‍රමාණයක් පමණයිනේ. තමන් දැනගන්න ඕන තමන්ගේ වත්ත සුද්ධ කරන, පවිත්‍ර කරන, මහජන කරදරයක් නැතුව ජීවත් වෙන්න.
7: අපි කර අපේ ගෙවට සුද්ධ කරලා දාවට කාණු සුද්ධ කරලා අපි ඒව කරගත්තා ඉතින්. ඉතින් අපි ඉස්සර අපේ වත්ත සුද්ධ කරගන්න
9: පැන්නේ. ජනතා විදියට අපි සෑහෙන කැපවීමක් කළොත් මේක අපිට මර්ධනය කරගන්න පුළුවන් වෙයි.
10: බෝතලේ බිව්වා එතන දැම්මා. යෝගට් කෝප්පේ ගැව්වා එතන දැම්මා. මේ සම්මදාන දාලා සුද්ධ කරන පණයනක. ඊදාව සුද්ධ කරනවා.
11: දැන් සෞඛ්‍ය නිලධාරී ඉන්නවා. ඒගොල්ලෝ එනවා. ඉතින් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන එක තමයි තියෙන ලොකුම දේ.
12: කවුරුත් එකතු වෙලා කවුරුත් තැංගීමෙන් යුතුව කටයුතු කරනවා නම් ඕක එච්චර මේකක් නෙවෙයි. නමුත් කවුරුත් අරයා කන්න කම්මයා කන්න දැන් එහෙම නෑ. හැබැයි දැන් කවුරුත් නම් මිසුළු වෙලා වැඩ කරනවා. අපි කියන්න ඕන අපි දැකපු දැකපු තැන් වල මිනිස්සු සුද්ධ කරනවා ගේවල් මේ කළ තිනවා. ඒක අමත්තන්ම වගේ මම දැකලා තියෙනවා. ඩෙන්ගු නැති කාලෙට වුණත් ඒක කන්ටිනියු කරන්න ඕන. මේක දිගටම යන්න ඕන.
1: අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් උඩතාව සම්බන්ධයෙන් පූර්ණ වර්තාවක් කඩමින් සකස් කිරීමට ඒ පිළිබඳ සුවබැලීමට පත්කළ අනුකමිටුව තීරණය කර තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්ති බලාවේ ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. ඒ සඳහා පාර්ලිමේන්තු අනුකාරක සභා කිහිපයක් හා අධ්‍යාපන අමාත්‍යාංශ විද්වත් කමිටු කිහිපයක් පත් කර තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් උඩතාව පිළිබඳ සුවබලන අනුකමිටුවද ඊට අයත්. එය පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණේ නියෝජාමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්නගේ ප්‍රධානත්වයෙන්. එම කමිටුව කරුණු 60කින් සමන්විත දල කිටුම් පතක් මෙවැනි විට සකස් කර තිබෙනවා. 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත සම්බන්ධයෙන් දැනුත් කිරීමේ බාධ්‍ය හමුවක් පැවැත්තුණා. බදු පනතේ සිදු වූ වෙනස්කම් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනාගත ඉලක්ක පිළිබඳවයි කරුණු හෙළි කෙරුණේ. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් රුක්දේවි ප්‍රාදු සදහන් කළේ සිදුකරන වෙනස්කම් පිළිබඳවයි.
13: රජයේ මගින් වරින් වර සිදු කරපු ප්‍රතිපත්තිමය තීරණ මත වෙන බදු ප්‍රතිපත්තිමය තීරණ වලට අමතරව දැනට විශාල වශයෙන් ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙත් අපි විශේෂ වෙනස්කම් සිදු කරගෙන යනවා. බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට අපි කටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා. මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ මිලියන 2401ක දැවැත්ත ආදායම් ඉලක්කයක් කරා යන්න තියෙනවා. පුද්ගල ආදායම් බදු ගෙවන්නන් ක්‍රම ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් බදු ගෙවන්නන් දැන් අපි ලියාපදිංචි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සමාගමුත් 1,30,000ක ප්‍රමාණයක් දැනට රෙජිස්ටර් කරලා තියෙනවා බදු ගෙවීම සඳහා. මේ සියලු කටයුතු වලින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ ආදායම් ඉලක්කය සාධාරණාකාරයේ අය කර ගැනීමේ කටයුතු කරගන්න.
1: ජ්‍යෙෂ්ඨ නියෝජක කොමසාරිස් නිහල් විජේවර්ධන මහතාද අදහස් පළ කළා.
14: තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාපිතව 3 අංකයේ ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් එයා යම්කිසි බැංකුවක මූල්‍යායතනයක බැංකු ගිණුමක් ආරම්භ කරනවා නම් ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්නවා නම් මොටර් වාහනයක් ලියාපදිංචි කිරීම හෝ අලුත් කිරීම කරනවා දැනටත් ලියාපදිංචි සඳහා 3 අංකය නිසා ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉඩමක් මිලදීගෙන ලියාපදිංචි කරන අවස්ථාවේදී ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට සමාගමක කොටස් මාරු කිරීමේදී මාරු කරන කෙනා සහ කොටස් හිමිකම ලබා ගන්න කෙනා දෙන්නම 3 අංකය ඉදිරිපත් කරන්න ඕන. ඊපස්සේ ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගැනීමේදීත් මේ 3 නම්බර එක අනිවාර්ය වෙනවා. එතකොට 3 අංකය දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ මම අර කියපු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නැති නිර්වාසික අයට. ඒ කියන්නේ විදේශ රටවල සේවය කරන අධ්‍යාපනය ලබන ඒ වගේ අයට 3 අංකය දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාමාර්ගය ඔස්සේ මේ අවශ්‍යතා සඳහා 3 අංකය ඉදිරිපත් කිරීම මේ පනතත් එක්කම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා පහසුකම් සැපයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ආයතන වලට ඍජුව 3 අංකය අදාළ සේවය ලබා ගන්න කෙනාගෙන් තොරව පහසුවෙන් බලා ගන්නට සත්‍යාපනය කරගන්නට අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මේ දවස්වල අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒ අවශ්‍යතා සැකසීම සිද්ධ වුණාට පසුව මේ සම්බන්ධයෙන් අදාළ ආයතන වලට උපදෙස් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දවසින් පසුව මේ අවශ්‍යතා සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය තමන්ගේ ඉදිරිපත් කරන්නට අනිවාර්ය වෙනවා.
1: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමග සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය සැපයුම් කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ හවුල්කරුවන් ලෙස සැලකෙන බව නියෝජාමාත්‍ය හංසක විජේපුරි මහතා සඳහන් කළා. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11 වන වාර්ෂික මහා සභාවට එක්වෙමින් අන්‍යෝන්‍ය විශ්වාසය සහ සුවත්තාවෙන් කටයුතු කිරීම තුළින් අභියෝගවලට සාර්ථක මුහුණ දී හැකි බවයි නියෝජාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
15: බෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් මෙන්ම කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙල රජය අඛණ්ඩව සිදු කරනවා. එහිදී පළදායි සහ උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ සඳහා ප්‍රවේශය එහි මූලික අවශ්‍යතාවක්. මෙරට ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ජීවත් වන ස්ථානයේ හෝ ආර්ථික තත්ත්වයේ නොසලකමින් ගුණාත්මක කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක්. ශ්‍රී ලංකාවේ ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය උපකරණ සහ එම උපකරණ සාධාරණ මිලට අඛණ්ඩව ලබා දීමට පරිසරය සකස් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ මණ්ඩලය සිදු කරන කාර්යය ප්‍රශංසනීයයි.
1: සාර්ථක ව්‍යස්මනක් ලබා ගැනීමේ අරමුණෙන් වල්වි පාල සතිය ආරම්භ වුණා. ලබන 27 වෙනිදා දක්වා එය ක්‍රියාත්මක වෙනවා. අන්තර් පළාත් පළාත් සහ මහවැලි බල ප්‍රදේශ ලෙස අධිර කිහිපයක් යටතේ එසිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. වැඩසටහනින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වල්වි ගලවා ඉවත් කිරීමයි. දැනුවත් කිරීම ඇතුළු වැඩපිළිවෙලේ අතරවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අධ්‍යක්ෂ පී සිසිර කුමාර මහතා සඳහන් කළා. ඇමරිකා කොංග්‍රසය පළමු වරට එරට යුද බලතල සම්බන්ධ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සමග කළ යුද්ධය හෙලා දැක තිබෙනවා. රිපබ්ලිකන් පාලනය යටතේ පවතින සෙනෙට් සභාව ජනාධිපතිවරයාට ඉරාන යුද්ධය පවත්වාගෙන යාම හෝ නතර කිරීමට පෙර කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීම සඳහා උපතිස්ථිර යෝජනාවක් සම්බන්ධ කර තිබවයි ජාත්‍යන්තර වාද ස්ථාන කළේ. ඒ 50-48ක් ලෙස. මේ අතර හෝමුස් ආශ්‍රිත කලාපයේ සිරවී සිටින නාවිකයන් 11,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සූදානම් වෙනවා. ඉරානයට එරෙහි ඇමරිකා ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් නාවික කටයුතුවලට බලපෑම් එල්ල වුණා. ඒ අනුවයි සිරවී සිටින නාවිකයන් නිදහස් කර ගැනීම සඳහා ඉරානය, ඕමානය සහ ඇමරිකාව ඇතුළු රාජ්‍යයන් සමග ඒකපත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ. පන්දුවර 20 කාන්තා ලෝක කුසලාල ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවර 20 අවසානයේ කඩු පහකට ලකුණු 130ක් ලබා ගත්තා. ගෙබි ලොවිස් ලකුණු 59යි. පිළිතුරු ඉදිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 15:13කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා. චබරි අතපත් දුදවේ ලකුණු 106ක් රැස් කළා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩෙංගු අධිවසංකතයක්. ඩෙංගු වර්ධන දිනතුනේ බෙහෙවුම ඇරඹෙයි. ඇමරිකාවෙන් ගුවන් හමුදාවට දුන් හෙලිකොප්ටර් 10 ජනපති නිල වශයෙන් බාර ගනී. බෞද්ධ චිකිත්සකවරියකගේ ඝාතකයා බිරිඳ සමග අත්අඩංගුවට. හෂීෂ් කිලෝ 35ක් සමග කැඩා තරුඩිය කටුනායකදී රේගු භාරයට. ඉරානයේ සමග ට්‍රම්ප්ගේ යුද්ධය ඇමරිකා කොංග්‍රසය හෙලා දකී. අයර්ලන්තයේ පැරදූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්. මිරග ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
16: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
17: දැන් සයිඩ් ස්ටෝරි. The story behind the news.
18: ඩෙංගු දැඩි අවදානමක රෝගීන් 47,500ක් 29ක් ජීවිතක්ෂයට. අධි අවදානම් සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 112ක් 52ක් වාර්තා වන්නේ බස්නාහිරෙන්. කොළඹින් රෝගීන් 10,000ක් ගම්පහින් 8,809ක් මාතරින් 3,446ක්.
17: The story behind the news.
18: පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. පුංචි මදුරුවෙක් බිලිගන්න ජීවිත අවදානමක්. කොතෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරත් නොසැලකිල්ලක් දක්වන මොහොතක්. ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජාශක්තිය සහ මහජන ආරක්ෂක කමිටු මගින් ඩෙංගු මර්ධන කටයුතු තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, පාසල්, කර්මාන්ත ශාලා, රාජායතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විදියට හඳුනාගෙන තියෙන නිසා ඒවා ආවරණය කරන්නට කෙටි කාලීන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවත් මතුව තිබෙන බොහෝතක්. කෙටි කාලීන ඩෙංගු මර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ පවා මෙවන විට නිකුත් කර අවසන්.
16: The story behind the news.
18: වැඩිපුරම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මේ වන විට කොළඹ ප්‍රදේශයේ. ඊයේ දිනේ වන විට කොළඹින් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ අවධානය පිළිබඳ අදහස් දක්වන කොළඹ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත විජේසූරිය.
19: කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය තාමත්ම තදින් අසංගතයක ව්‍යාප්ති වෙමින් පවතිනවා. පසුගිය වර්ෂය තුල වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සමාන රෝගීන් සංඛ්‍යාවක් මේ ගත වුණු මාස 6ට අඩු කාලයක් තුලදී වාර්තා වෙලා තියෙනවා. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි වෙනත් රජයේ ආයතන ඩෙංගු මර්ධන වැඩසටහන් විශාල ලෙස පහුගිය සති දෙක තුල ක්‍රියාත්මක කරා. එතනදී අපිට හිතුණ දේ තමයි තමන්ගේ අසල්වැසියා, තමන්ගේ ඥාතියා, තමන්ගේ යහළුවා වැනි පුද්ගලයන් තා විශාල ලෙස මේ රෝගයට ගොදුරු වෙමින් පවතිද්දී මිනිසුන්ට මේක දැනිලා නැහැ නේද කියලා. මොකද මිනිසු ඉතාමත්ම වගකීම් විරහිත විදිහට තමන්ගේ පරීක්ෂා පවත්වාගෙන යනවා. මදුරු කීටයන් බෝවනායුරින් සහ ඔවුන් මදුරු කීටයන් බෝන ස්ථාන ඇති කරමින් පවතිනවා. ඉතින් මේ පවතින දැඩි වසංගත තත්ත්වය මර්ධනය කිරීමට අපි කළ හැකි හැම දෙයක්ම කරන නිසා මේ වගකීම් විරහිත පුද්ගලයන්ට එරෙහිව අපි තාමත් තදින් මේ වෙන විට නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. පසුගිය සති දෙක තුළ අපි කොළඹ දිස්ත්‍රික්කයේ දහසකට ආසන්න සංඛ්‍යාවකට තානීය දඩ සහ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම අපි රතු නිවේදන මේ වෙනකොට 3000කට අධික සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඔවුන්ටත් අපි නැවත ලබා දුන් දින වකවානුවෙන් පසු පරීක්ෂා කර බලනවා. අවශ්‍ය පරිදි කටයුතු කරන මෙතනින් ඒ සියලු දෙනාටත් අධිකරණ ක්‍රියාමාර්ග අපි ගන්නවා.
18: ඩෙංගු දෂ්ටනීය සිදුවන්නේ දහවල් කාලේ. එනිසා සම්පූර්ණයෙන්ම ශාරීරික ආවරණය වන විදියට ඇඳුම් පළඳුම් මේ දවස්වල අඳින්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ විතරක් නෙවෙයි, ශීතකන්නේ පිටුපස ජලය රැඳෙන ස්ථානය නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගන්නට අමතක කරන්න එපා. වතුර රැඳෙන ස්ථාන නිවසේ කොයි කොයි ප්‍රදේශවල තියෙනවද කියලා අපි බොහෝ විට දන්නේ නැහැ. එනිසා අද දවසේ හෝ හෙට දවසේ, එහෙමත් නැත්නම් මේ දින කිහිපයේදී ඔබට විවේකයක් ලැබෙන පළමු මොහොතේදී තමන්ගේ නිවසවට, තමන්ගේ ගේ අවට පරිසරය, තමන්ගේ ආයතන පරිශ්‍රය, තමන්ගේ පාසල, තමන්ගේ වැඩබිම ඉතාමත් සුරක්ෂිත ඩෙංගු මදුරුවන්ගේ තොර කලාපයක් බවට පත් කරන්නට අපි කාටත් වගකීමක් මේ මොහොතේ පැවරිලා
16: තියෙනවා.
18: කුඩා දරුවන් සීක්‍රීන් ඩෙංගු රෝගය සඳහා ගොදුරු වන බව දැන් දැන් වාර්තා වනවා. මේ අදහස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක එල්.ඒ. තිලකසිරි මහතා.
20: කුඩා දරුවන් මේ වන විට ඉතාමත් සීක්‍රීන් ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් පවතිනවා. ඒ නිසා කුඩා දරුවන් ආරක්ෂා කරගන්න ඔවුන්ගේ පිළිබඳ නිරන්තර අවධානය යොමු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. ඔබට යම්කිසි තාක්ෂණික ගැටලුවක් තිබෙනවා නම්, අප්‍රමාද විදියට කසල බහැරලන ඩෙංගු මදුරුවන් බෝවන කරන ස්ථාන පවතී නම් ඒ සඳහා පැමිණිලි කරන ලෙස ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට, ඔබගේ ප්‍රදේශ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ආමන්ත්‍රණය කරන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
18: අද සිට දින තුනක් ඩෙංගු මර්ධන වැඩසටහන දිවිනේ සියලු ප්‍රදේශවල ආවෙනවන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ග්‍රාම නිලධාරීව සම 600ක් ආවෙනවන විදියට ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබෙන්නේ. ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමටත්, ඒ වගේම නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත් රජයේ පාර්ශවයෙන් මෙවන විට පියවර අරන් තියෙනවා. එනිසා නැවත වතාවක් මතක් කරන්නම්, මේ මොහොතේ ඔබේ සහයෝගය නොපිරිහෙලා ලබා දෙන්න කටයුතු කරමු. ගැලවීමට අවශ්‍ය වන්නේ ඔබ ළඟට පැමිණෙන මහජන පරීක්ෂකවරයාගෙන් නොවේ, ඔබ මග බලා ගත යුත්තේ ඔබ ළඟට පැමිණෙන ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වීමටයි. එනිසා ඔබේ සහය මේ මොහොතේ නොපිරිහෙලා ලබා
16: දෙන්න. The story behind the news.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:00 වෙනාඩි 32යි

0: tunay tashma pa anu tunay tashma hata
1: lakhanda
0: lakhanda radio itn
2: dal hai banade 41
3: velav oba veta gena aave
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: FM 93.5 FM
2: 93.7 ලක්හඬ රේඩියෝ ITN 12:42
3: විලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
10: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

වැඩ හතලෙස් හතයි වෙලාව සඳෝක හන්නත් කටි එකතු කරගන්න ඕනේ පින්නවලින්දන් චන්දි අහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ දවස්වල ටිකක් අසනීප වෙනුත් ඉන්නේ කියලා තියෙනවා එක්මන් සුව ලැබෙන්න ඔයාට ප්‍රාර්ථනා කරනවා සින්දුකට මහත්තයා පවුලේ සියලු දෙනාම පුතා සිතු නිතු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වෙලාවෙම මේ වෙලාවේ ලක්න හගලින හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. තව අපි වහගෙන ඉන්නවා අරුණ බලංගොඩ නම් වවත ආදරෙන් එකතු කරගන්නවා. පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් එනවා අපි වහගෙන. සුබ දවසක් වේවා. මං හිතන්නේ මේ මොනිකා කියන එක මැනිකමලාද දන්නේ නැහැ. හරි වැඩ කරන ගමන් ලකන අහගෙන ඉන්නවා චින්තක කොරියාවේ ඉඳන් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා නවත් එකතු කරගන්නවා එතකොට ප්‍රශාන්ති යවවත ආදරෙන් එකතු කරගන්නවා ගම හලාවත මගේ නම තිමිර අද මගේ උපන්දිනේ මට විශ් කරන්නකො රටට මැහෙන්න කියලා තියෙනවා ඔන්න එනං රටට මැහෙන්න විශ් කරනවා තිමිර විශ්ව හැපි බර්ත්ඩේ සෙලුම සෙතුම් පැතුම් ඉටු වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා හරි නේද

0: දොළහයි වනාඩි පනසතර.
1: ටේක්යා සුරකි මුමක තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
0: ජුනි 25 වනදා ආන්ටන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකි මුමක තොට. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම. මහජන සම්පත රටටම සම්පත.
3: විසේකාරී
5: මෙතන මගේ දරුවටවත් පවරන්න බෑනේ. ඔබ ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
6: මා මලේනේ කුයි බෝනි මේ දින ආයෙන් අඬනවා මේ මිනිහා හෙට් කළ දෙන්න හෙට් කළ දෙන්න කියලා මගුල එපා යනෝ. ආ මොකද කියන්නේ? අපේ සංගීත කොළවට කැමතිද?
7: චේටි මට දැන් ඔයාගේ මූණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
8: විසේකාරී
5: ඕනනම් ඕනන්ගේ අම්බලංගුර මගේ චකහුස ගන්න දන්නපා. මම දන්නවා අම්බලංගුර තමයි කියලා. මොකද අපේ නංගි මේ වේස් මූණක් කියලා.
3: සතියේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
2: ලකන්ද රේඩියෝ ITN.
9: අපේ වෙන්න දෙන්නපා.

0: vibe. Beat it mix better. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: බද්‍ර විචාවරම් බෙඩ පැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ බිහුමේ තවත් සැකරුවන් 850 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ. රැඳුම් නියෝග ලබාගත් සැකරුවන්ගේ සංඛ්‍යාව 5ක්. එක් පුද්ගලයෙක් පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා. මෙහුමේදී හෙරොයින් සහ අයිස් ඇතුළු මද්‍රව්‍ය සුවකත් බව පොලිසිය සඳහන් කළා. ඉරානයේ න්‍යෂ්ටික බලකැන්වීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සඳහන් කළා. ඇමරිකාව සහ ඉරානය අතර නිල වශයෙන් එකතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. එහිදී න්‍යෂ්ටික වැඩසටහන් අතර කිරීමද මූලික ඉලක්කයක්. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම අත්‍යවශ්‍ය බවයි පරමාණුක බලශක්ති ආයතනය පෙන්වා දුන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

ගහන මත්දානේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑතුන.

දවල් එක පහු වෙලා වෙනට 11 වෙලාව අයිබෝවන් සුබදා වලක්. අද ජුනි මාසයේ 24 වෙනිදා අපි බදාදාවක මුණ ගැහෙන්නේ. වා කතාවක් අහලා තියෙනවද කැලෑව හැදෙන ගස්වලට වතුර දාන්න ඕනේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ කියලා මොහොතකට හරි හිතලා බැලුවද ඒකේ තියෙන සාරාංශය මොකද්ද කියලා. සාමාන්‍යයෙන් ගහක් තමට බාහිරින් ජලය ලැබෙයි පොහොර ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැති වුණාම ඒ ගහ කරන්නේ තමන්ගේ මුල් පොළව පතුලටම විහිදවලා තමන්ට අවශ්‍ය දේ තනියම හොයාගන්න එක. අපේ මනුස්ස ජීවිතයත් එහෙම අවස්ථා එන ඕන තරම්. ඔයාට උදව් කරන්න ඔබේ දක්ෂතාවයන් අගය කරන්න කවුරුත්ම නැති වුණත් ඔයාගේ ඇතුළතේ තියෙන ශක්තිය සහ ඔයාට තියෙන ඔයා ගැනම තියෙන විශ්වාසය අවදි කරගෙන මේ සමාජය වලට තනියම නැගී සිටින්න පුළුවන් කියන දේ තමයි මම මතක් කරලා දෙන්න උත්සාහ කරන්නේ. අපි සමහරු ඉන්නව හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා මම මේ දේ කරාම කවුරු හරි ඇවිල්ලා මාව අගය කරයි මාව වර්ණනා කරයි කියලා නේද? හැබැයි ඒ දෙහෙම සිද්ධ නොවුනහම පස්සවිලකයි මම මෙහෙම දෙයක් කරේ කියලා හිතලා කලකිරීමක් ඇති වෙන එක ස්වභාවිකයි. හැබැයි ඒක අපේ බලාපොරොත්තුවක්නේ. බලාපොරොත්තු වෙන එක සමහර වෙලාවට අනිත් අයගෙන් දේවල්. ඒක අපේ හිත රිදවනවා. එහෙම නොවී ඉන්නනම් ඔයා ඔයාගෙන තියෙන විශ්වාසය හදවතින්ම වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක පුහුණුව තුළින් ඇති කරගන්න ඕනේ. ඔයා තුළ තියෙන අපරිමිත ධෛර්ය උත්සාහය විතරක් ඔයා විශ්වාස කරනවා නම් ඕනෑම කටුක කුණාටුවක් මැද උනත් ඔයාට අභිමහණයෙන් උසට නැගී සිටින මහා වෘක්ෂයක් වගේ වෙන්න පුළුවන් කියලා මම මේ මතක් කරලා දුන්නේ. කැලෑවේ තියෙන ගහක් වගේ වෙන්න අනිත් අය ඇවිල්ලා පොහොර දෙයි වතුර දෙයි කියලා බලන් ඉන්නේ නැතිව තමන් තනිව නැගී සිටින්න. ඒ ගස හරිම ශක්තිමත්. අදත් 4 වෙනකම් මම හංගින්න පුළුවන්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: දවල් 1යි විනාඩි 16යි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමලින් දේශල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපයි වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
4: sama anugrahaya
1: marksman samuha vyaparayithin genna api taharina dan navanimavakin ena domas entry wikitime yantrika sadambara himikaruwek wanna aduma utanna 01117679
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දවල් 1:18

0: Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 21යි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

ඔබ උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: මේ ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සයෙක්.

0: දෙන්නත් කලාම සතේ දෙන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
2: හිතුනා
0: ඒක තනි කරම ඇපැය පසර එකයි වෙනට වෙසි හතරයි වෙලාව බෙන්ඳවයි හතයි බෙන්ඳවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන කලින් මැසජ් එකක් එවන්න පුළුවන්. එවාගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහම අද අපේ පෝස්ට් එකක් තියෙනවා. ගින්දාම දැක්ක නැත්නම් මාව බලලා එන්න. ගිල ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් ඒ වගේම එකතු කරගන්න ඕන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් ඉදට ටයිප් කරන් යන්න. මම තුනේ පැයේදී ඒ මැසජස් ටික බලලා කියන්නම්. හරි. බලමුද කවුද මුලින්ම මට මැසේජ් එකක් එවන්න වාසනාවන්ත වෙලා තියෙන්නේ කියලා. හයියක්කේ රාජගිරිය මයික් බයෝටෙක් එකෙන් අද අපේ ගමිදු සර්ගේ 14 වෙනි ඇනිවර්සරි එක කියලා මුලින්ම විශ් කරන්න ගිර තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලැපැකේ මිස්ලා තුන්දෙනයි ශෂික සර් චාම්බික සර්වත් එකතු කරගෙන අපි ලස්සන සිද්ධාක් අහමු. ගමිදු හැපි ඇනිවර්සරි ආට චාබි අකා කොහොමද ලස්සන හින්දි සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක දරණිය ගලින් තරුෂි බස්නායක ඔයාගේ. තව ටිකකින් ආයෙම හින්දි සින්දුවක් අහන්න දෙන්නම් හොඳ. ඊට පස්සේ මාත් අහගෙන ඉන්නවා කියලා සිරි කුමාරෝ මට මැසේජ් එකක් එවලා තියෙනවා. සුබ දවසක් ශාමී ඔයාට වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන්. ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් හොඳ. ටිකටම අපි වහගෙන ඉන්න ඕනේ. සතුට පිරිසුබ දවසක් ශාමී. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකී කියලා තියෙන වාක්‍යම කාරණා. එක පොඩක් ඉස්සරක් තියෙනවා පොඩ්ඩක් බලන්න මොකද්ද කියලා පස්සේ. දැනට කවුද ඉන්නේ කියලා බලන්නම් සින්දුවට සින්දුවක් අහන්න. බොය ගොඩින් සුමනා සුසන්ත ලසන්ත රුවන්ෂි සුජා ජගත් ඉන්නවා කියලා තියෙනු. ඊට පස්සේ සුබ දවසක් වේවා ශාමී. අපිටත් සින්දුවක් දෙන්න වෙලගම සේන ගම්ලත් සෙනුරි සයුරි විශ්මිත චාරිකා අහගෙන ඉන්න. ඊට පස්සේ මේ කවුද මේ ඔල් ටයිම් බේට්ස් චාමී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. වාතුවේ රූපසේන සහ සුනන්දනි කොහොමද ඔයාලටම මේ සින්දුව අහන්න දෙන්නම් අනේ. දවල් එකයි වෙනාඩි 27යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: පසරු එකයි වෙනාඩේ තියයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: Lakhana Radio ITN.

0: කියලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: අහන්නවා.
0: පසරු එකයි වෙනට 35 වෙලාව සුබ දවසක් වේවා චාමී. 07.03.93.7ට එවලා තියෙන මේ මැසේජ් එක සමහර විට ඔයාගේ වෙන්න පුළුවන්. දුවලෙන්න දුවලෙන්න දුවලෙන්න අහගන්න බලන්න ඔයාගේ නමද මම මේ කියන්න හදන්නේ කියලා. මේ මැසේජ් එක කොලියෝ පිටියේ මොහොත්තව ගොඩ තුෂාරිගෙන්. මමත් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. හස්බන්ඩ් නිෂාන් දුවල තුන්දෙනා සිතු චතු නෙතු එක මාවත් එකතු කරගෙන තියෙනවා කියලා තියෙනවා සින්දුවක්. හම් තැන්ක් යූ වනේ. ඊට පස්සේ අපි යනවා කොටියා කුඹුර පැත්තට. වසන්ත වයිෆ් එන්දිකා චුරිදු මදුෂිවය පැත්තෙන් එකතු කරගත්ත සුබම සුබ දහවලක් කියලා තියෙන ඊළඟ මැසේජ් එක බලන්න මං ආවා. YSS Fashion කසල් හෙනාවෙන් අපිටත් ලස්සන සින්දුවක් ඔන්න චාමියෝ කියලා තියෙනවා. යාළුවෝ ටික කවුද ඉන්නේ? චතු, රෝසි, ශ්‍රියානි, ශ්‍රීමති, රමාලි, අයරංගනි, සමීරා, අනුලා, කුසුම්, කීර්තිනන්දා, සර් හසන්ත සිංහ බාහුව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. කියනවා හදවත පිරිසිදු නම් සිතිවිලි යහපත් නම් ක්‍රියාව අවංක නම් මුලදී සියල්ල වැරදුනත් අවසානය සියල්ලම හරියනවා කියලා තියෙනවා. මොකද අද ඔබ කවුද කියන එක නෙමෙයි වැදගත්, හෙට ඔබ කවුද කියන එකයි වැදගත්. හැබැයි හෙට ඔයා කැමති කෙනා වෙන නම් අද ඔයාට මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. අත් බැඳගෙන හිටියා කියලා හෙට ඔයා බලාපොරොත්තු වෙන ඔයාව නිර්මාණය කරගන්න ලැබෙන්නේ නැහැ. හොඳද? ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. සුබ දවසක් ශාමී. ඔබ කාලය ගත වෙනවා කියන්නේ ඔර්ලෝසු කටු කරකින වේගයටද? එහෙම නැත්නම් අතීත සිද්ධියකට වේදනාවෙන් ඉන්නකොට හැඟෙන්නේ ඔර්ලෝසු කටු එකම වේගෙන් කරකිනවා කියලාද? එහෙම නැත්නම් හිමින් හිමින් හිමින් ටික් ටික් ටික් ටික් කියලා කරකිනවා කියලාද? ඒක අපේ සිතවිලක වෙනස් වෙනවානේ. අපි හුඟක් සතුටෙන් ඉන්නකොට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දැන් මේ පෑ තුන ගෙවිල යන ටක් ගාලා වල සතුටෙන් ඉන්නේ. ඊට පස්සේ තනවා ලකමැති වෙලාවක් තියෙනවා, දුකින් ඉන්න වෙලාවක් තියෙනවා කියලා. එතකොට ඒ වෙලාව හරීම හිමින් ගත වෙනවා. බලන ඔර්ලෝසු සරෙන් සරේ බලනවා. ඒත් ඒ විනාඩියම තමයි ඔර්ලෝසු කට්ට තියෙන්නේ. එහෙම තමයිනේ අපේ සිතවිලක අපිට වෙලාව දැනන විදිහ වෙනස් වෙනවා. කඹුරු පිටියේ මාලා වන්නියාරජ මන් දැක්ක ඔයාගේ කමෙන්ට් එකක් තියෙනවා අපේ ෆේස්බුක් පෝස්ට් එකෙත්. බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා නේද? මම මතක තියන් හිටියේ. හැබැයි ඔයා වට්ස්ඇප් මැසේජ් එකකුත් දෙවලා තියෙනවා. ඒක නිසා මේකෙන් මං කියන්නම්. ශ්‍යාමා කුමාරි ප්‍රියදර්ශනී, ඔයා අහගෙන දෙන්න මාව. මං ඔයා කෝ කියලා බැලුවේ ඔයාට විෂ් කරන්න ඕන නිසා. අපි ප්‍රාර්ථනා කරනවා අරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ වන්දනයක් වේවා කියලා. හැමදාම හිනාවෙලා සතුටින් ඉඳ ලැබෙන්න කියලා ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. හස්බන් සම්පත් සහ පුතා තරුෂ සහ හිරුෂ, දුව ඉන්නවා සනුකී, ආදරණීය අම්මා තමයි කඹුරු පිටියේ මාලා වන්නේ ආරච්චි. එයා ඉදින් අපිට සාමාන්‍යයෙන් මැසේජස් එවන අපි වහන අපි හොඳ ෆෑන් කෙනෙක්. හරි, ඔයාලත් ඉතින් ඒ අනුභවයෙන් සිරු දෙ සාර්ථක වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරනවා. සතුටින් ඉන්න ඕනේ. හරි, එකයි වෙනාඩි 38.

කියන්නේ මේ වගේ හොඳ සින්දුවක් ගන්න හොඳ වෙලාව නැද්ද මං කියන්නේ. සින්දුව හලම මේ පැත්තටයි මං එන්න. ඒ අතරේ මට මැසේජ් එකක් එවන්න 0743 93 5 93 7ට.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekaya venare 45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: රිය පැදවීමේදී ඔබ නිවිරිදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
0: පස්සර එක පහු වෙලා වෙන හටේ 46යි වෙලාව. ඩෙංගු ගැන අපි කතා කරන්න ඕනේ පොඩි වෙලාවක් අරගෙන. මොකද ඒ ඩෙංගු අධිව්‍යාප්තිය ගැන තවමත් නොසලකිලිමත් ලෙස වැඩ කරන කීපදෙනෙක් ඉන්නවා. ඒ කීපදෙනාවත් හරි මාර්ගයට ගන්න එපැයි. ඒක නිසා තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට අනුව ගත්තාම යම් රටක එහෙම නැත්නම් යම් ප්‍රදේශයක ඊජිප්ස් ඊජිප්තයි මදුරුවන්ගේ ඝනත්වය 3කට අඩු වගේකින් තමයි තියෙන්න ඕනේ. හැබැයි මේ වෙනකොට අපේ රටේ සමහර කියන්නේ බොහෝ ප්‍රදේශවල ඒ අගය 20 ඉක්මවලා තියෙනවා. තුනක් තියෙන ඕන තැනක 20ක් තියෙනවා කියන එකේදී අපිට තියෙන අවධානම ගැන මම හිතන්නේ ඔයගලන්ට ආපහු වැඩි වැඩියෙන් පැහැදිලි කරලා දෙන්න උවමනා වෙන්නේ නැහැ. එතකොට අපිට දැන් ප්‍රශ්නයක් එනවා. දැන් මේක පාලනය කරගන්නේ කොහොමද? බෙහෙත් වලින් පාලනය කරගන්න පුළුවන්. නිසි අවධානය යොමු කරලා කල්ත වේලාවට ඇන්ටිජන් පරීක්ෂාව කරලා ඩෙංගු රෝගයෙන් පීඩාවට පත්වීම අවම කරගන්න පුළුවන්. හැබැයි ඩෙංගු මදුරු ගහණය අඩු කරගන්නේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක්නේ. දැන් මදුරුවන් නැති කරන්න මදුරුවන්ම මිලියන 32ක් මුදා හරින්න Google සමාගමේ අමුතුම මෙහෙයුමක් සිදු වුණා කියලා දන්නවද? ඒකනම් පොඩ්ඩක් මතක් කරන්නම්. මදුරුවන්ගෙන් බේරෙන්න ඕන අපි සාමාන්‍යයෙන් හිතන්නේ මදුරුවන්ව මරන්න ඕනේ කියලා. මේක අපි සාමාන්‍යයෙන් හිතන විදිය. හැබැයි ලෝක ප්‍රකට Google සමාගමේ මව් සමාගම වෙන ඇල්ෆබට් හිතලා තියෙන මීට වඩා වෙනස් විදිහකට. ඒගොල්ලෝ කියන්නේ මදුරු ගහණය විනාශ කරන්න නම් තවත් මදුරුවන් මිලියන 32ක් මේ පරිසරෙන් නිදහස් කරන්න ඕනේ කියලා. ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ කැලිෆෝනියා කියන මේ ප්‍රාන්ත කේන්ද්‍ර කරගෙන අමුතුම මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. මම කියන්න හදන්නේ මේ ගැන. දැන් බොහෝ දෙනෙක් හිතනවා මේක ජාන විකෘති කරපු මදුරුවන් පිරිසක් තමයි මුදා හරින්නේ කියලා. එහෙම නැහැ. මෙතනදී සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවලියක්, තාක්ෂණයත් එක්ක බද්ධ කරලා කරන වැඩක්. මේකදී කරන්නේ විද්‍යාකාරයක් තුලදී මදුරුවන්ව වොල්බැකියා කියන ශේෂ්ඨී බැක්ටීරියාවකට නිරාවරණය කරන එක. මේ බැක්ටීරියාව ශරීරගත කළාම පිරිමි මදුරුවෝ පරිසරයේ ඉන්න සාමාන්‍ය ගැහණු මදුරුවන් එක්කතු වුණාම ඒ ගැහණු මදුරුවන් තන බිත්තර සරු බිත්තර බවට පත් වෙන්නේ නැහැ. දැන් සරුලම කිව්වොත් ඒ බිත්තර වලින් මදුරු පැටවුන් බිහි වෙන එක සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. එතකොට කාලයත් එක්ක ස්වභාවිකවම මදුරු ගහණය සිග්‍රෙන් අඩු කර ගන්න මේ උපක්‍රමය සමත් වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. දැන් මදුරුවන් මිලියන ගණනක් පරිසරයට අපි නිදහස් කරාම අපිට ඒගොල්ලෝ ඇවිල්ලා දෂ්ට කරයි කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? හැබැයි මේක එහෙම විතර එක සාධාරණ වුණාට විද්‍යාවේ හැටියට මිනිසුන්ගෙන් ලේ බොන්නේ සහ ලේ බෝ කරන්නේ ගැහණු මදුරුවෝ විතරයි. ඕංගෝකනේ ප්‍රශ්නේ නේද? දැන් පිරිමි මදුරුවෝ කරන්නේ මල් පැණි බේලා අහිංසක විදිහට ජීවත් වෙන එක. පිරිමි මදුරුවෝ වුණත් එහෙමයි. හරි. දැන් මේක නිසා Google සමාගම ඒගොල්ලෝ ළඟ තියෙන ඉහළම තාක්ෂණය මේ වැඩේට පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ විසින් නිපදලා තියෙන ස්වශිෂී රොබෝ යන්ත්‍ර සහ කෘත්‍රිම බුද්ධිය ආධාර කරගෙන විද්‍යාකාරයේ බෝ කරන මිලියන සංඛ්‍යාත මදුරුවන්ගෙන් ගැහණු මදුරුවන්ව 100% මේ ඒගොල්ලෝ වෙන් කරනවා. පරිසරයට උදාහරණේ පිරිමි මදුරුවෝ පවණයි. ඒ නිසා මේ මිලියන 32 ප්‍රහාරයෙන් මිනිස්සුන්ට කිසිම අමතර දෂ්ට කිරීමක කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මේ නිකම්ම නිකම්ම හීන කතාවක් නෙමෙයි. මේක ඇත්තටම විද්‍යාගාරවල පරීක්ෂණ කරලා ප්‍රතිඵල ලැබපු පරීක්ෂණයක්. මේ ක්‍රමය මුලින්ම අත්හදා බැලුවේ සිංගප්පූරුවේ ඇතැම් කලාපවල ඩෙංගු රෝගින් වාර්තා වීම 70%කට වඩා ඉහළ ප්‍රතිශතයකින් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කැලිෆෝනියාවේ ඇතැම් නගරවල සිදු කරපු ප්‍රායෝගික පරීක්ෂණවලදී ලෙඩ රෝග පතුරුන මදුරු විශේෂ 95%කට වඩා සාර්ථකව මර්ධනය කරගන්න මේ තාක්ෂණයට හැකියාව ලැබුණා. දැන් මේ වොල්බැකියා කියන මේ බැක්ටීරියාව ලබා දීපු මදුරුවන් පරිසර නිදහස් කිරීම අපේ ලංකාවෙත් ක්‍රියාත්මක වෙලා තියෙන සමහර පැතිවල. මේක සාර්ථකයි. අපි යෝජනා කරමු මේක තව වැඩි වශයෙන් ව්‍යාප්ත කරන්න කියලා. එහෙම වුණොතින් අපිට යම් පාලනයක් ඇති කරගන්න පුළුවන් වෙයි මීට වඩා නේ. ඒත් එක්කම මම මතක් කරන්නේ ඔබ අවට පරිශ්‍රය පිසිදු කරගන්න තුනන්දු වෙන්න. ඒක ඔබට කරන්න පහසු

0: දෙයින අංගෙමගේ පිහිටයි.
1: අයියා එමේ, ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
2: මම ඔයාට කියන්නේ නැහැ ප්‍රශ්න උසලකාරින්ද කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංයමයෙන් උත්තරේ හොයන්න කියලා.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනුවා නිකන් කිරි කොයියා වගේ. කියලා
0: දෙයියන්ගෙම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: 95.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පසුරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගී අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: පොල්වකවටත් රක්ෂණාවරණයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම හා ගෝචර රක්ෂණ මණ්ඩලය ස්ථාන් කළා. සහනදායි වාර්ගයක් යටතේ පොල් පැලයක් සඳහා මූලික වශයෙන් නියගිය ගංවතුර අධික වර්ෂාව නායම් සහ වන අලි විසින් වගාවට සිදුකරන හානි ආවරණය කිරීමටයි එහිදී කටයුතු යොදා තිබෙන්නේ. එක් පොල් පැලයක් රුපියල් 40ක වාර්ගයක් යටතේ රක්ෂණය කිරීමේදී වාර්ෂිකව රුපියල් 550ක ආවරණයක් ලබා ගත හැකි බව කෘෂිකාර්මික හා ගෝචර රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. ගස තිරේ සිවිල් වැසියන්ට සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇති බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. යුදමය වාතාවරණය හේතුවෙන් ඖෂධ හිඟයක් මතුවීමයි ඊට හේතුව. දීර්ඝ කාලීන සහ දිනපතා ප්‍රතිකාර ලබන රෝගීන්ට අවදානම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒවා සම්පතයකට පත් කිරීම සඳහා දේශ සීමා ඔස්සේ ඖෂධ බෙදා හැරීමේ කටයුතු සිදු කළ යුතු බවයි සහන කණ්ඩායම් සඳහන් කළේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආගම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදා හවස

ඔයයි වෙලාව ඔල්ටයින් බෙක්සිත් චාමී ඔය මේ වෙලා වැහගෙන ඉන්න FM 93.5 හරි 93.7 හරි සද්දයට නේද? මැසේජ් එකක් එවන්න හිතුන නම් 0601093.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම ඔල්ටයින් බෙක්සිත් චාමී අපේ පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් වෙලාවක් තියෙනවා මං ගිහලා එන්න. ඉන්නත් Facebook එක යන්න බෑද මං අහන්න? නේද? වරම මැසේජස් ටික අපිට සින්දුවක් දෙන්න පුළුවන්ද චාමියකි කියලා තරුණි මැසේජ් එකක් එවලා අහලා තියෙනවා. මලසම සින්දුවක් වට තෝරගත්තානේ ඊළඟට අහන්න දෙන්න. බර්දල් පුරට යනවා ඇන්ටන් වසන්ත මැක්සිමස් එක ලහිරෝ ෂෙහානි එස් එල් ප්‍රනන්දෝ නතාලි ෂෙනාරා සයිරේ ෂෙනල් දොමින්ද මිරෝන් වලවත් එකතු කරගන්නවා මං. චාමි අපිත් ඉන්නවා සින්දුවකට වාතු වෙන්නේ මැසේජ් එක සමන්ත ඔයාගෙන්. ස්තුතියි ටීම් එක හැමෝම එකතු කරගන්න. මේ මොකද්ද මේ කියන්නේ? සුපුන් මහියංගණයෙන් මං හිතන්නේ සිදුහත් යශෝදරා ගැන තියෙන්නේ නේද? ලස්සන පෝස්ට් එකක්. බැඳීමක දුක මොනතරම් දෝ කියා දෙනු පිණිස සිදුහත් හමු වෙන්න යශෝදරා ආවෙලස නුඹ ආවේ සංසාරේ මා පතා දෝ සබඳ මේ භවයේ නිවන් යන නම් නොවේමි ආවේ මම නුඹ ලඟින් සනසෙන්න සිතාගෙන ආවේ මම එක මගක හමුණා නම් ඉතින් මේ අප හිමි වෙන්න ඉඩ දෙන්න බැරි ඇයි දෝ නුඹට මේ භවයේ එකට ඇවිදින් ගොසින් හැමතාම මතු භවයක නිවන් යමු මෙතේ බුදුන් දවස කියලා වලසන පෝස්ට් එකක් අපිත් එක්ක ෂෙයා කරගෙන තියෙන ස්තුතියේ වෙනුවෙන් හයි චාමි කොහමද කියලා පොබුදුපුරින් මේ මැසේජ් එක රමණි ඔයාගේ චාමි මගේ අරගන්න බෑනේ අපි වැඩ වුණත් කියලා තියෙනවා ස්තුතියේ වෙනුවෙන් දහයකම සුගනි ටැක්ස් එකේ සුභාෂිනී නංගේ ගාමිණී අයියා 1975 NCGE ගෲප් එකේ යාළුවෝ ඔක්කොමලව එකතු කරගෙන සින්දා කහන්න බලාගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. සුබ දවසක් චාමි බුලත් සිංගලින් දහරා අම්මා ඉන්නව තාත්තා චුටි මල්ලි ලොකු මල්ලි ඉදුනිල් ප්‍රනීත් කෞෂි ධෝනි මතු තුහින බබා ආදි බබා මතුගම පළවත්තෙන් හබි රංග චූටි මැණික ඉනුකි ඔයාගෙන දෙන්නේ ඔයාව තාතරෙන් එකතු කරගන්නව මං අනේ සින්දුවක් අහන්න දෙන්න හිතුවේ හවස දෙකයි විනාඩි 12යි

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 15යි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද පසුකර කොළඹගේ ආර ප්‍රදේශයට ආසන්නයේදී ගිරිශිඛර සහිත කඳුවැටිය පාමුල සංඛපාල රජමහා විහාරය හමුවේ. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140ක් පමණ වේ. භූගෝලීය ලක්ෂණ අනුව අතරමැදි කලාපයට අයත් මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසින් යුත් සංඛපාල කඳුවැටිය වියලි දේශගුණයට ආවේනික තොරලතා වලින් සමන්විතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංඛපාල ග්‍රාම සේවා වසමට අයත් සංඛපාල විහාරය ගිරිශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් සහ පසුව ඉදිකළ විහාරාරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත ඓතිහාසික පුදබිමක්. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගය වශයෙන් යුග තුනක් දැකිය හැකි සංඛපාල රජමහා විහාරය දෙවරක් සංඝසතුතල විහාරයක්.

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාට 24යි.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ටේක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 25 වනදා ආන්ටන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
6: batamisu batamisu batamisu
7: manida manida evening drive with chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම් එකයි.

හවස දෙක පහු වෙලා වෙනාටේ 29යි වෙලාව. හයි අක්කේ, මාත් ඉන්නවා කියලා චානෝ රත්තොටින්නවා මැසේජ් එකක් එවලා තියෙනවා. හේනියක් ප්‍රේමයක් සින්දුව අයියේ තිල්වනේ. මං ඊයේ සින්දුව දෙන්න ගිහලා වෙන සින්දුවක් දුන්නා. ඒ සින්දුව හොයන්න ගියට පස්සේ මට වෙන සින්දුවක් හම්බුණා. ඊපස්සේ මං ඒ වෙන සින්දුව හොයන්න දුන්නොනේ නේද? අද වාගේ කැමද සින්දුව හොයන්න දෙන්නම්. චාමි අපිත් ඉන්නවා සින්දුවකට. ඔහු මීයෙන් නිමාලේ ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලමු. මහියංගනේ නැහා. ඔයා කියනවා වෙනස් නොවෙනවා කියන ඉරත් උදේට පායලා හවසට බහගෙන යනවා නම් මිනිස්සු වෙනස් වෙන එක ගැන කවර කතාද? දැන් ඉර කාටද කිව්වේ මං වෙනස් වෙන්නේ නැහැ කියලා? ඈ, කිව්ව කෙනෙක් ඉන්නවද? කියන්න බලන්න. Hi Chami, good afternoon. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන මේ මැසේජ් එක රාගම පොල් ගහ හේනෙන් ඉනෝක අප්සරානේ හරිනේ නම කිව්වා. ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ චාමියක්ගේ හින්දි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. සුසිප් කායතනය නේද දමයන්තේ නොරාෂා ගිහිනි නැතමි බිහන්සා ඒ හැමෝම එකතු කරගන්නවා. ස්තුතියි. හින්දි සිනාත ටිකකින් අහන්න දෙන්නම් හොඳේ. සුබ දහවලක් වේවා. පිටහගෙන ඉන්නේ ත්‍රිකුරා මලෙන් පුංචි බණ්ඩ පෞලි ඔක්කොම ලව එකතු කරගන්න. චාමියක්ගේ මෙහෙට නම් අත ටිකක් පායලා කියලා තියෙනවා. පින්දෙනිය උඩුගමට පැත්තටනේ. සවිස්ක ඔයාගේ මැසේජ් එක. මල්ලි කවිඳු ප්‍රවීන් නංගි ඉසුරුනි අපි හැමෝම කිරිවැල හටවැයක වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. සතුටින් එකතු කරගන්න ඔගලගේ ටීම් එක හැමෝම. චානු ඉන්නවනේ. ඔයා හෙල්ලපු සින්දුවනේ ඊයේ ඉඳලා දැන් අහන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: අවස දෙකයේ විනාඩිය 7යි
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසයේ පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
4: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා

පොලිය RDB බැංකුවෙන්. රීතා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: හවස 2:00 වෙනාඩි 40යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
7: ලකාණ්ඩ Radio ITN
3: හවස 2:00 වෙනාඩි 41යි වෙලාව දැන් ගෙදරදීම ඔයාට පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මැෂින් එකක් තියෙනවනේ දැන් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගත්තොත් වැඩේ සිම්පල්. කොහොමද විස්තර කියලා මම මතක් කළා මතක් කරන්න මෙලවෙන රුපියල් 88000 සිංගල් පේස් විදුලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ධාර්තාවේ පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා රට කජු කජු සූර්යකාන්ත වට්ටක අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් වාට තෙල් ලබා ගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන එක පහසුයි 0117 679 579 ට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරයක් දැන කියා ගන්නත් පුළුවන් ඒ අතරේ වට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා කවුරු හරි කියලා තියෙනවද ජීවිතේ අපිට එහෙම නිකමටවත් කියලා නෑනේ ඒ අතරේ මොකද ආකාසනාවන්තයි හැබැයි ඒ වාසනාව හරියට මුරගාල බලන්නවට අවස්ථාවක් ලැබෙලා නැත්නම් දැන් ඒ අවස්ථාව මං හිතනවට ලැබෙන්න નિયમિતයි 0.7 0.6 366 166 ට වතාම ඔයගේ වොයිස් ක්ලිප් එකක් හෙව්වේ නැද්ද පමා වැඩි ඔබ පමා වැඩි මට වොයිස් කට් එක හමු වී හමුුනේ පසු වී කියලා මට කියන්න දෙන්න එපා ඔයාට තියෙන ඉක්මනින් ඔයාගේ ලස්සන හඬින් ඔයා ලස්සනට කියන සින්දුක කොටසක් අපිට වට්ස්ඇප් කරන්න විතරයි වැඩි විස්තර අපි ඉස්සරහට කියන්නම් හරි ඊට පස්සේ මේ අයවල තියෙන මැසේජස් කන්දරාවෙන් කොටසක් හරි කියන්න බෑ මං නේද නැත්තම් හිත රිදෙයි කාගේ ප්‍රියන්ත කොටලින් වල තියෙන මැසේජ් එක වයිෆේ නවා කාන්ති එතෙන්න මාතරෙන් එකතු කරගෙන සුබ දවසක් ශාමී අද තවහගෙන ඉන්නවා කියලා බණ්ඩාරගමින් ප්‍රියම්මට මැසේජ් එකක් එවලා තිබුණා අබුඩාබියේ සරත් කුමාර අහගෙන දෙන්නේ ඔහට දස්සන සින්දුවක් අහන්න දෙන්න දරණිය ගල ලක්කඩහගෙන හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අංජන ජයතිලක ඔයා ඉල්ලලා තියෙන සින්දුව මං හෙට අනිවාර්යෙන් අහන්න දෙන්න මට අදේ සින්දුව මතක් වුණා හැබැයි මං ගෙදාවේ නැහැ හෙට ගේන්න නේද චාමේ මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට බුලත් කොහ පිටියේ ලාවල කමෙන් සජන්ත වර්ණ කුල සූර්ය වාට ලස්සන සින්දුවක් ලෑස්ති කළා අපි අහමු ඊට පස්සේ දෙසිනි දුවයි අපේ නෝනවයි කඩේ වැඩ කරන අයයි දරණිගල ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කැතියන ඔයාලට තියෙන ලස්සන කතාවක් කියලා තියෙනවා ටින් ස්තුතියි මේ කවුද අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා හැබැයි ඉතින් නම මට හොයලා කියන්නේ මෙයා මැසේජ් එක වෙලා තියෙන්නේ මට හොයාගන්න බැරි වේ මං හිතන්නේ මේ තියෙන වේගwidetilde විදිහට අගට 366 නම්බරයක ඔකේ නමක් කියවනම් මං කියනවනේ ජේවස් ෆරේඩා දීප්ති සිල්වා ෂර්ලි ටයස් නිරෝ ගානසිල්වා සහ චන්ද්‍රානි මාරසිංහ එකතු කරගන්නවා ස්තුතියි මැසේජ් එක කෙවුවට අදත් මතක් වුණා ඔයාව මාවත් මතක් කරන්න කියලා දෙනවා රයිගමින් සරච්චන්ද්‍ර ටයස් ඔයාට මම මතක් වුණොත් විතර මම ඔයාව මතක් කරනවා අපි එහෙමයි හවස 2:00 විනාඩි 44යි වෙලාව හවස 4 වෙනකම් විතරනේ මං ඉන්නේ දන්නවනේ ඊට කලින් මට මැසේජ් එකක් එවුවොතින් මං ඉදින් නොකියා යන්න නැහැ 0.7 0.3 0.5 0.3 0.7 මැසේජ් එකක් එවලා තියන්න හවස 2:00 විනාඩි 44

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.7 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: හවස 2:54 වෙලාව වැඩි වෙලාවක් නෑ මංගාවට කතා කර කර ඉන්න ඊළඟ පැයට යන්න වෙනවා වෙනත වගේ මිතින් අතත වහගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න ඒකයි අපේ සතුට කියලා තේනවා ජයමාම ඔයාගේ මැසේජ් එක වීරකුඩි බේකරි එකේ කටිය හැමෝමයි ලොකු බොස් පුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මී මිස් දිස්නා මිස් මදුශංකර් ජගත් එකතු කරගන්නවා තැන්කියු මැසේජ් එකක් එව්වට අයිබවන් ශාමි ආසරි සම්පත් එඬෙර මුල ඔයාගේ මැසේජ් එක ආදරේ කිය කියා ළඟ හිටපු කාලයම මම හිටියේ ප්‍රේමියේ රසම රස ගොලාවක නෙතට නෙත බලාගෙන නුඹ කියූ වතන් මම විශ්වාස නොකෙරුවේ එහෙමත්ම වෙලාවක රිදවන්න හිතා දුන් නිහඬ දඩුවම් නුඹේ හඬ හඬා තරාගත් සිය දහස් වතාවක හදවතින් බැති බැති ගෙවුණු මුළු කාලයම මම ඉඳලා තියෙන්නෙම මහ දරුණු මුලාවක ඉතින් දැන් වතහරුණාද හිනි ලස්සන පෝස්ට් එකක් ඔයා ෂෙයා කරලා තියෙන්නේ මේ යන්ද නම් ඊළඟ පැයට ඊළඟ පැය කියන්නේ නැ අන්තිම පැය පැය දෙකක් ගත වුණා මට දැනෙන්නේ නැ අන්තිම පැයදීත් අපි ලස්සන සිදුරි ගත්තාම 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: බෝනුවන රෝග පාලනයේදී අදාළ රෝගීන්ට තමන් භාවිත කරන ඖෂධ පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩසටහනක් ආරම්භ කළා. වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතාදායක කර ගැනීමත් ඊට අයත්. ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජී ඖෂධ වේදිකාවේ සංගම විධායක සභාවේ ධාරින් අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ වැඩ පිළිවෙළ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඔහු අබුඩාබි වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඉරානයේ සමග ඇති කරගත් ගිවිසුමට සම්බන්ධ පළමු ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික බෙහෙවුම මෙයයි. කලාපයේ අනෙක් රටවල නායකයන් සමග සාකච්ඡා කිරීමට ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ කරුණු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමද එහි අරමුණක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. මේනක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු හතරට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව

0: ඕනමන සතිය දෙනකන දවල් එක හතර වනක
1: ඔවතා ජාමී.

0: FM 93.5 FM 93.7 ලකන්න
1: රේස් පහක් වගේ නම් මැසේජ් එකක් කියවනවා නම් ලස්සන සින්දුවක් අහ මූ කියලා HKD ගාමන්ට කියන මේ මැසේජ් එක මාෂා දෙල්හානේ කමල් දිශාන්ත දම්මේකා විනේතා චන්ද්‍රලත ශ්‍රේයානි

ආදපත්‍රයන්ද එලෙපරම ආනන්ද නන්දලාල හෙමපාල ජයතිස්ස සෝමදාස කරුණදාස ජයසෙන සිරිකුමාර ලක්ෂ්මන් පොඩි හිටිය ඔක්කොමලා වැකතු කරගන්න කියලා මැසේජ් එකෙන් කියලා තියෙනවා. හයි ජාමේ, මාත් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කොරියාවෙන් කසුන්. ඔය හැම වෙලාවකම පහුගිය දවස් දෙකේ අන්තිමටම මැසේජ් එක වරක් තිබුණේ මටක මිස් වුණා. සුබ සන්ධ්‍යාවක් වේවා අපිටත් සින්දුවක් ඕනේ. ඒජේ අනුර පොසල්ලාව BF ජනපදයෙන් එපු මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. චාමියක්කේ මගේ හිතේ තිබ්බ හින්දි සිද්දුවම දුන්න කියලා තේනවා. බලන්නකනේ තරුෂේ නම් වත් සතුටින් මාත් සතුටින්. අපිටත් සිද්දුවක් දෙනවද කියලා අහලා තේන ගිනගත් හේන තැපැල් කාඩ මොදලේ හැමද නම එකතු කරගන්න කියලා මංචුල හේමන්ත. උඩතනිය මහත්මයා, චාන්දනී මිස්, දිනුකි, සංගීතා, උපුල් චන්ද්‍රසිරි මහත්මයා එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඒ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම්. හතවතර දරන ප්‍රත්‍යක්ෂ ඖෂධය චාමි කියලා තියන්නේ. හරි හරි හරි, ඒකට මාත් බෙත් බොනවානේ. බලුම් ගල කන්දේ මේ මැසේජ් එක. සුරේකා රේනු, ඔයා හසුදරා, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එක කිව්වට. දැන් සාගර, ඔයාට කේන්ති ගියාද වගේ නම මං කිව්වේ නෑ කියලා. දැන් අනේ මතක්ුණේ, මතක්ුණ ගමන් මං තක්කාලා කිව්වා. සුජිත් විජේසූරිය ඇහලියකුඩින් මැසේජ් එකක් ඇහලා තියෙනවා. පොසොන් වෙනුවෙන් කරන පින්කම් ගොඩක් මට හැමෝම වට්ස්ඇප් කරලා තියෙනවා. ඒවා හොඳින් කරගෙන යන්න, තන්සල් තියන්න, ලවටෙනවා. හැබැයි නියමිත සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම ඒ විධිවිධාන වලට අනුව පිළිපැදල කරන්න හොඳද? චාමි, මේ අපේ හදවත් සොරාගත් ගීත දසවන්ට උදන කාල හොරා කිහිපයයි කියලා තියෙනවා. ස්තුතියි ඒ කමෙන්ට් එකට. හොරණින් මහින්ද කුමාර, වඳුරබ මා බොටුවනින් ඉසුරු මදුෂන්, යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී, නූරෙන් සෞමා, නන්ද තල්පාවිල, හොරණ කිරිකල මාලා, දමයන්ති, උදාරා, ගගනේ, ලතාක්ක, මේ හැමෝම එකතු කරගෙන සිද්ධාකාන දෙන්නද? හවස 3:00 වෙනාඩි 13:00.

0: කලාකාඩ රඩියෝයිTN
1: හවස තුනය වනාට දහසයයි. ලංකේ විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය විතුන්ගේෙන් පපිතාහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වාංක්‍රී වීකටීමයන්ත්‍රයක සාටම්බර හිමිකරමකුමන්න අදම අමතන්න බිඳුව එකයි හතයි හයිසේ හතනමයයි පන්සි හත්තනමය ප්‍රධහන කාර්යාලය නොමර තිස්සක ඇල්හේන පාරමහරගම.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුප

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි. බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාට විසි දෙකයි වෙලාව. ලස්සන සින්දුවක් අහමුද කියලා ජා ඇල ඇන් ඉරෝෂණි ගඳ මුලින් මාසියක්කා කාන්ති කෑගලෙන් චන්දය සිල්වටේච ඉසුරු මල්ලි මාන ලක්කව එකතු කරගන්න කියලා මැසේජ එකක් තිබුණු. ඊට පස්සේ මාතින්නව චාමී සින්දුවක් දෙනවද කියලා චමින්ද ධර්මසිරි නේද ඔගේ මැසේජ එක. චාමී අදත් වහගෙන ඉන්නේ සින්දුවක් කෙරලා තියෙනවා. මම මතක තියාගන්නම් හොඳේ. බර වෙලාකත් සින්දුව අහන්න දුන්නේ නැත්නම් 3:45ට විතර වගේ මම ටක්කලයි මතක් කරන්න හොඳේ. මොකද මේ කියන්නේ? වැරදි වෙන එක තමයි හිතවත මිනිස් දෙවියේ ස්වභාව. එයට දිය හැකි හොඳම දඩුවම හිනාවේ දෙන සමහව. මතකෙහි අප තබා ගත යුතු අපිට වැරදුණු වෙලාව අමතකම කර දැමිය යුත්තේ එලෙස වරදපු කෙනාව. ඒන තැනක නිකන් ගහලා තියාගන්න ඕන වචන මේවා. ලස්සන පෝස්ට් එකක්, වටිනා කියන පෝස්ට් එකක් ඔය අපිට සෙන්ඩ් කරලා තියෙන්නේ. Thank you. පළවත සීනි සමාගමේ ඇග්‍රි වර්ක්ෂොප් එකේ අපි දවස මහන් ඉන්නවා කියලා තියෙනවා. කීර්ති ලහිරු නාමල් ලාල් ප්‍රදීප නාලින්ද සනත් චානක ධර්මය අයියා ඔයාලා අලුතින් මං හිතන්නේ අපිත් එක්ක එකතු වෙන්නේ. දිගටම අපි වහගෙන ඉන්න ඕනි. ස්තුතියි මැසේජ් එකක් ඇහුවාට. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මාධ්‍යවලින් ගායත්මී අහලා තියෙනවා. අර සින්දුවක් දෙන්න අලවපුර අපිටත් සින්දුවක් ඕනේ. දර්ශනී කුමාරතුංග අලවෙන්ගේ ඒ මැසේජ් එක. ඊට පස්සේ සුබදවසක් ශාමී පිළියන්දරේ MLA කමෙන්ට් එකෙන් ලලිත් සර් සිසිර සර් මధుර රම්‍යාක්කා ගීතාක්කා කුමාරියක්කා රෝෂිනී වරුණ ලක්මාලි රමණි මල්ෂා කුමාරී ජයන්ති අසුර මාෂයේ තිරින රක්ෂා ශ්‍රියානි වාසනා රුක්ෂානි මැෂිනාංශයෙන් සිසිර අයවත් එකතු කරගන්න කියලා තියෙන අනුෂ්ක පිළියන්තරින් මගේ මැසේජ් එක මගේ අරමුණ දෙකට අහලා තියෙනවා. එයා ඉතින් මැසේජස් කීපයක් දරනකොට ඒ මැසේජ් එක පහු වෙනවා කියන්නේ. මොකද මේ කියන්නේ පෝස්ට් එකකින්? ලෝකයට හොඳ මිනිසෙකු ලෙස මවා පෙන්වීමට ගන්නා උත්සාහයට වඩා අවංකව පිරිසිදු සිතින් තමා තුළ ගුණය නුවණ වටවා ගැනීමට උත්සාහ කරන්න කියලයි ඒ පෝස්ට් එකේ කියලා තියෙන කතාවට මම එකඟයි. සින්දුවක් ඇහෙනවනේ. ආදරේ. ආලෙ මුදේ සින්දුව. හවස 3:25යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9:28යි.

0: වෙලා ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හවස 3:31 වෙලාව මම් බැලුවේ මැසේජස් වලින් මිදිලා ලක්කන ෆේස්බුක් පේජ් එක පැත්තට එන්න ඕනේ කියලා. අද අපි පෝස්ට් එකක් තිබුණානේ, එකට කමෙන්ට්ස් දාපු අයගේ කමෙන්ට්ස් ටික බලන්නත් එපානේ. කිව්වා වගේ නෙවෙයිනේ, කිව්වේ වකරන්නත් එපායි. සුබ දවසක් වේවා. චෝමි අම්මා තාත්තා පොඩි මල්ලි නංගි නංගිගේ දුව පබලු ඉස්රාලෙන් මල්ලි ඔෂාන්ත භවන්ත මනුකට ඇස්සත් එකතු කරගන්න කියලා කසම් එපුම කමෙන්ට් එකට ස්තුතියි. කබුරු පිටිය මහලා මම ශ්‍යාමට විශ් කරා හැපි බර්ත්ඩේ කියලා. දහරා අපි තහගෙන ඉන්න කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. පුෂ්ප කුමාර එස් ලියනගේ ස්තුතියි ඔයාට. යතේෂ් ඔයාව තාතරෙන් මතක් කරනවා. ශිරානේ දමයන්තිය සුබ දවසක් ශාමිනන්ගේ හැමදාම වගේදත් වහන මඟ බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. රටාත් දලේප සමරසිංහ බොත් වෝකල් ඇන් මියසික් තරපෙ කියලා තියෙනවා. ස්තුතියාට ප්‍රේමසිරි බංගමූගේ එසල් ෆනෑන්ඩෝ හැමදාම වගේ ඉතින් අදත් සත්‍යයට මහකට ඉන්නේ. ලොකු දේවල් ඉල්ලන්නේ ඔබ ආයමත් හැවදින් හිත හදාගත්තා විතරමයි සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒ කමෙන්ට් එකේ තියෙන විදිහට මට එක දෙන්න බෑ වගේ අනේ. ගණන්කාරකමේ මැසේජ් එකනේ. අහන්න දෙන්නම් හදි. කාටගස්තිගලියෙන් උපුල් වජිර වගේ කමෙන්ට් එක. Thank you. සින්දුව කහලා. ඔය කිව්ව සින්දුව අහන්න දෙන්න. හාද? 9:33.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනහට තිස් සහයයි වෙලාව. ඇත්තරෝ මට කරන්න දෙයක් නෑක සිද්දුකට පස්ස මට අයි කතා කරන්න සිද්ධ වෙනවා. කනට අමාරුයිද? මං එහෙම සරෙන් සරේ ඇවිල්ලා කතා කරනකොට කරන්න දෙයක් නෑ. ඔගොල්ලෝ මැසේජස් එවුවනම් අහන් ඉන්න වෙනවා. බලමු මේ මැසේජස් ටික. කෑගල්ල මර සැලොන් එකේ ඉන්න ඔයාව ගොඩාක් ආදරෙන් සිද්දුකට එකතු කරගන්න කියලා ආදරෙන් ඉදනවා කියලා තියෙනවා. හෑ? ආගේ නම මොකක්ද කියලා නෑනි. මතු මන්ති රාජපක්ෂ කියලා මං කියන්නම්. හරිද දන්නේ? අපේ බිඳුවන් කොට ගැන තඩට ඇසෙන්න එකෙන් කියලා තියෙනවා. ලක්මාල්, තරෝෂ, රවින්දු, පාලිත, කුමාර, ශෙහන්, ලසන්තිකා, නංගී, ශ්‍යාමලී නංගී, තරිඳු ඇතුළු ගැනට එකේ ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. නිහල් මාමා අද හොරට වැඩට ඇවිත් නෑ කියලා මට ඔත්තුවක් දීලා තියෙනවා. බොස්ට ඇහුණද දන්නේ නේද? කංජුක්කොලියෙන් එනම්ට මං කැමති. සහස, දිනුක, චේතිය, සුජානි, රෝයි, මුගුණුව, තවනින් ලක්කඩ සන්තට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ස්තූතියි මැසජ් එකක් ඇව්වට. ඊට පස්සේ මාත් ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙනවා. රංජේ, තුෂාරි, කොහොමද? පොල් ගහවල ඉහළගම වටුමඩුවේ සුදායියා, ප්‍රේමදාස මහත්තයා ඔයා ගැන මේ කියන්නේ අහුනද? ඔයා ආතරෙන් එකතු කරගන්න ඔයාගේ නෝන චූටියක්වත් මං ආතරෙන් මතක් කරනවා. හරිද? ඊට පස්සේ මේ කෝල් ගන්න එකද කරන්න බැරි. මං මැසේජ් එකක් කියන්න කලාවට. එතකොට මට මැසේජ් එක පේන්නේ නැතුව යනවා නේද? මහතලේ පහන් ගාමන්ට් එකේ නාලිකා අක්කා, රෝෂණී අක්කවත් ආතරෙන් එකතු කරගන්න කියලා නදේශානි එපු මැසේජ් එකට ස්තුතියි. මමත් වහගෙන ඉන්න චාමී සුබ දවසක් වේවා කියලා. මේ කොටේ නදේකා ඔයා මැසේජ් එකක් කියලා තියෙන්නේ. අපි තෙන්නවා හලාවතින් මහත්තයා ජෝට් පුතා මිනෝල් දුවති සනී. මං අද ඇහලියකට වෙන කරතන්නේ විනීතයි රංගනේ ආගේ මැසේජ් එක. තව එක මැසේජ් එකක් කියලා සිද්ධව ගහන දෙන්නම් ඈ. මේ මැසේජ් එක පිටිගල බරලු හේනේ සුසන්ත සම්පත්, පළවත පුස්සවල ජේ ඒ සුසන්ත ප්‍රේම පත්මවත් එකතු වෙයි. ඊට පස්සේ මේ මැසේජ් එක ටක්කල කියන්න. යටි අන්තොට සීපෝති ජනපදයේ ධනෝෂී දෙදුලංගන ඔය ඉස්කෝලේ ගිහිල්ලත් ආවදානේ අක්කනේ චතුනි නේත්‍රා.

0: Lakhanda Radio ITN
1: Tunai vinadi athale sakai
2: Velav obaveta gena aave
3: Me TVS Sport 110 petrol leader ek
4: Doki ki wale mare memory loss kila
5: Memory loss Call the doctor Yaad sunnade
4: Kupuri doctor ne Doctor hariyatama kila diyanawane
6: Hina Vevi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handave 4 Veddi Tune Karala Thiyaganna
1: Evening Drive with Chamit and Charu
7: Sama Anugrahaya
1: Rasayenut
8: Kavarne Sama Stavara Tempadu Sandaha Ihalama Poliya RDB Bankuen
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස තුනයි වෙනාඩි 43 මං ආවා ආයෙමත් ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. සාමියාගේ කොහොමද ඔයාට ගෙරහලා තියෙන අම්පාරේ හස්විනේ හස්බන්ඩ් මනෝජ් එකතු කරගන්නවා.

tego tu karagamy. Sobata wasak chomi, domin da melwat, wata sindwa tenna. Soba santi hawak, shama leki tulkala. Dwa santa mini ahin sa mahatya arwan, chamara kalawel deni arsalina chanapade amma wasanta. Tata kirtiratna, mali sampat kirtiratna wata tega tu karagamna wa. Ita pasyani gara danot. Alawu betata. Gunasari kola hasake upale na wa. Patmini miss. උදේ කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිරන්ති ඉන්ද්‍රලතා දෙමුතු එකතු කරගන්න කියලා තියෙනවා. එයා හැමදාම කැපිටල් අකුරෙන්ම එවන්නේ. හරි අමාරුයි මට කියව ගන්න. එයා කියන දේ හන්නේ නැහැ. මට ඉතින් කියන්නත් වෙනවා කුමාරි. මේ මැසේජ් එක චම්දේ මහවත්ත පස්සාලෙන් මට ඇත්තටම අද වගේ කවිය කියව ගන්න බෑ හොඳේ. මට පොඩ්ඩක් සනීප නායකයි ප්‍රශ්න තියෙන්නේ. කොහොලානේ ජයකලනේ උපාලි චිත්‍රානි මාධව කසුන් ආලවත් එකතු කරගන්න. මේ මාසේ 20 වෙනිදා 34 වෙනි උපන්දිනය සමරූ මගේ මහත්යට නිතක් නිරෝගී සුව සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම සුභපතනවා කියන සිතාරී මැසේජ් එකක් එවලා තිනවා තීක්ෂණ. දැන්වත් මට මතක් කළා මේ ගැන කිව්ව එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ සිතාරිට. හැමදාම සතුටින් ඉන්න දෙන්න. සුබ උපන්දිනයක් වේවා. දවස් හැට මෙහෙට උනාට කාරි නෑ සඳ. නේද? හැපි බර්ත්ඩේ කියලා විශ් කරන්න අපිට පමා වෙලා නැහනේ. මේ සින්දු අහනකොට ඔයා මේකේ මියුසික් අහනකොට නම් හිතන්න එපා මේ ඔයා හිතන සින්දුව කියලා. මේ ඔයා හිතන සින්දුව නේ. හරිද? මොකද මං කියන්නේ කියන සින්දුව අහලමනේ වා ගන්න වෙන්නේ. මේ මැසේජස් ටික කියන ඉවර කරන්න පුළුවන් වේද දන්න බලමු. එතකම් මම මේ කියුඹි මොකක්ද කියලා මේ පැහැලිකාව විශ්ස ගන්නකෝ. 3:45

මං ඒවයි අනේ රත්නපුර ඇරත්නේ තමරා කුමාර අට ලස්සන සිින්දුවක් දෙල්ලම් චාමියගේ හා ඒ සිින්දුවක් ඕනේ කියලා තියෙනවා සත්සරණේ හංසලේ වර්ෂා ගේශාදේ දෙවුලිනේ අමන්දී සේමිනේ ජනනේ දෙරිනි ඔනාලේ කාව්‍ය කසුන එකතු කරගන්න කියලා අනු තමයි මැසජ් එක වෙලා තියෙන්නේ. ඔයාලට තියනවද කාව්‍ය කෙනේ? මට අපේ කාව්‍යව මතක් වුණා. චාමි නුවරෙන් සංජීව ඔයා කියනවා ඉවසන මිනිස්සු දෙයක් අත්හරින්නේ සදහටමයි කියලා. සත්ත කිව්ව. සුබතවසක් චාමි. හරි දුමි වාගේ මැසේජ් එක. ඔයත් සතුටින් ඉන්න, අපිට සතුටින් ඉන්න කියලා කියනවා. සින්දුකට කෑගල්ලෙන් දුමින්ද ලක්මල් චත්‍රිකා මෙහරාණි දුව සහෙලි නුමායා පොතා හිරුජ සස්වේදුව එකතු කරගන්න කියලා තියෙන්නේ. මමත් අහන් ඉන්නේ සඳ ලංකාවේ තාරුණී හායි කෝවද. සින්දුවකට අපි තින්නව චමින්ද මලිඳු අමාශී දමයන්ති යටියන්තට සීපෝ ජනපදයෙන්නේ. හරි එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්න. නැත්තං ඉතින් මනුස්සෙක් මිනේ මාත ඔහොම කියලා කියව කියව ඉන්න පුළුවන්. 3:51

0: driving Chamit and Charu.
1: ප්‍රධාන අනුග්‍රහය සම් අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න
3: අගල විජය තෝස්සේ මිශ්‍රණය
4: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. අද තුන හැන්දෑව ලස්සන කරන අපේ
1: ජෝඩුව.
0: බය එකම දෙකම ආර.
1: ඔව් ඔව්
0: ඔව්. ජෝඩුව.
1: හරි. ජෝඩුව ඇවිල්ලා ඉන්නේ.
0: ඇවිල්ලා ඉන්නේ. හවස 6:00 වෙනකන් ඉන්න බලාගෙන ඉවිලින් ඩ්‍රයිව් එක ලස්සන සින්දු ගොඩක් අරගෙන. අපි දවස පටන් ගන්න කොච්චර බලාපොරොත්තු එක්කද නේද?
1: ඔව්.
0: දවස පටන් ගන්නේ අද මෙහෙම කරනවා.
1: හා හා.
0: මම කරනවා.
1: ඔව්.
0: එතකොට මේ දේවල්

0: ටික මං ඉවර කරනවා.
1: මම
0: කියලා ගොඩාක් සැලසුම් සහගතවනේ පටන් ගන්න දවස.
1: හැබැයි
0: ගොඩාක් වෙලාවට ওই සැලසුම් වලින් සෑහෙන ප්‍රමාණයක් අපිට කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා.
1: ඒකට
0: එකම හේතුව මොකක්ද කියලා දන්නවද?
1: කාලේ මදිකමද?
0: කාලේ මදිකම තමයි. කාලේ මදි වෙන්නේ ඇයි? අපි උදේනේ හිතන්නේ. උදේ එන ගම බස් එකේදී එක්කෝ හිතන්නේ.
1: නැත්නම්
0: උදේට නැගිටිට පස්සේ හිතන්නේ.
1: ඕකේ.
0: අද මෙහෙම මෙහෙම මෙහෙම කරනවා කියලා.
1: හැබැයි
0: අපි කලින් දවසේ හිතුවොතින් අපි වැඩ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා
1: කෑම
0: ටිකක් කාලා පොඩ්ඩක් නිදහසේ ඉන්න වෙලාවට අපි හිතුවොතින් හෙට දවස මම මෙන්න මේ දේවල් ටික plan කරගත්තා නම් මෙන්න මෙහෙම කරනවා කියලා. මේ time එකට මේ time එකට මෙහෙම කරනවා කියලා.
1: මේක පළවෙනියට කරනවා, මේක දෙවෙනියට කරනවා, එහෙම.
0: එහෙම හිතාගත්තා නම් ගොඩක් වෙලාවට ගොඩක් වැඩ ඉවර කරගන්න පුළුවන්.
1: ඔව්, ඒක ඇත්ත.
0: කලබලයට එන ගමන්.
1: එතකොට
0: වැඩට ඇවිල්ලා.
1: හරි.
0: නම් අපි මේ දේවල් plan කරන්නේ මෙහෙම මෙහෙම කරනවා කියලා.
1: අද මම මොකද කරන්නේ කියලා plan කරනවා නම්
0: අපිට ගත වෙන කාලය වැඩි.
1: හා
0: හා. ඒකත් එක්ක අපිට කරගන්න පුළුවන් තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා.
1: ඔව්.
0: හැබැයි අපි අර සැලසුම් සහගතව කලින් plan කරගත්තා නම් අපි උදේ ඉඳලම උදේ නැගිටින්නේ කීයට ඉඳලම
1: එතන ඉඳන්ම plan එකට අනුව තමයි වැඩ කරගන්නේ.
0: වැඩ කරන්නේ. එතකොට අපිට ගොඩක් වැඩ තියෙනවා නම් අපි ටිකක් කලින් වැඩට.
1: හා හා.
0: එහෙමනේ.
1: ඔව්.
0: ඉතින් එහෙම නැතුව සුපුරුදු වෙලාවටම පරක්කු වෙලා වැඩට ඇවිල්ලා
1: රටේ නැති දේවල් ඔළුවේ දාගත්තට අපිට කරන්න දෙයක් නැහැ.
0: අන්න ඒකයි අපි කියන්නේ. ඒ නිසා දැන් හවස වැඩ ඉවරලා යනවනම්
1: එන
0: දවස ගැන මොනවා හරි බලාපොරොත්තුවක් තියනවනම් මෙන්න මෙහෙම කරන්න ඕන කියලා වැඩ දෙක අද දවසේම ඒක වැඩ ඉවර වෙලා යන ගමන් හරි ගෙදර ගිහිල්ලා හරි
1: හෙට
0: දවස ගැන හිතලා plan කරන්න.
1: හැබැයි ওই ටික කල්පනා කර කර ගෙදර යනකොට පරිස්සමෙන් යන්න.
0: අනිවාර්යයෙන් මේ දවස්වල වැස්සත් එක්ක පාරවල් ඉස්සනවා. ওই කලබල ඇසේ ටිකක් කල්පනා කර ගියා කර ගියාට කවන්නේ.
1: හරි.
0: පරිස්සමෙන් යන්න.
1: ඔව් යන ගමනත් කල්පනා කර කර යන්න මේ යන ගමන් ඉන්නේ කියලා.
0: යන ගමන ගැන අවධානයෙන් යන්න.
1: ඒක
0: තමයි වෙන්න ඕන. ඔව්.
1: රයිට්
0: එවනම් සින්දුව කාණ මැසේජ් එකක් එවන්න අදත් පුළුවන්කම තියෙනවා අපි අහගෙන ඉන්න අතරේ.
1: කටියක් එකතු කරගෙන මේ පැතරෙන වෙනද වගේම ඔයාගේ නම් ටික කියන්න ඔයාලව මතක් කරන් අපි මේ පැත්තේ ගෙන්නවා 0.7 0.3 0.7 0.3 0.7 0.3 0.7 ට ඔයාගේ WhatsApp message එක මේ පැත්තේ. Last.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: හවස 4යි විනාඩි 16යි වෙලාව.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කාන

0: හතරයි විනාඩි 17යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් වෙලදාම බිස්නස් එක කරන අයට එයාලට බිස්නස් කරන්න සමහර අයට අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ.
1: ඇඟේම තියෙනවා.
0: කස්ටමර්ස්ලත් එක කතා කරන විදිය, කස්ටමර්ට තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධව දැනුවත් කරන, හඳුන්වන විදිය, දැනුවත් කරන විදිය, මේ සම්බන්ධව බිස්නස් කරන සමහර අයට කැංගේම තියෙනවා. මේ සමහරු ඉන්නවා බිස්නස් කියන එක ඇඟේ ගෑවිලාවත් නැහැ.
1: හැබැයි කරනවා.
0: කොහොම කරනවද කියලා හිතාගන්න බෑ. මොකද කස්ටමර් කෙනෙක්ට කතා කරන විදිය දන්නේ
1: නැහැ.
0: එහෙම අය ඉන්නවා. සමහර කියන්නේ මේකට තියෙන්න ඕනේ අර ප්‍රියමනාප බව.
1: හරි
0: සුහදශීලී මිත්‍රත්වයෙන් යුතුව කතා කරන එක. ඔය කියන දේවල් ටික අනිවාර්යෙන් බිස්නස් කෙනෙක් ගාව ළඟ තියෙන්න
1: ඕනේ.
0: ඕක දැන් සමහර වෙලාවට අපිට දකින්න නෑ. සමහර කඩවල් වලට ගියාට පස්සේ
1: අපිව
0: ගණන් ගන්නෙ
1: ඕනම් ගන්න.
0: ගණින් නැත්තන් නිකන් හිටපම් වගේ හයිප් එකට නින්නේ.
1: හරි
0: මේ අපි බඩුව නිකන් මොන හරි ගෙනියන්න ආපුදේ මම බාණ්ඩයක් ගන්න ගියාට පස්සේ අපි නිකන් අරන් යන්නවා වගේ.
1: හා එහෙම තමයි හැසිරෙන්නේ.
0: රයිට්. ඉතින් ඒක හරියන්නේ නැහැ බිස්නස්මන් කෙනෙක්ට. අනිවාර්යෙන් ව්‍යාපාරිකයෙක් කියන කෙනාට ඉන්න ඕන පොඩි සුහදශීලී කතාබහක් සහ ප්‍රියමනාප බවක් තියෙනවා.
1: ඒත් එන කෙනාට ආස හිතනවානේ ආ මෙතන මේ අය හොඳයි.
0: සමහර ප්‍රොඩක්ට් තියෙනවා ඒකේ ඇත්තටම වටිනාකම ගැන අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හැබැයි අපි ඒක අරගෙන යන්නේ මුදල හොඳ නිසා.
1: හරි.
0: හරිද? ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකම නෙමෙයි. මුදලාලිගේ හිත හොඳ නිසා.
1: ඔව් නෑ ළඟ කඩෙන් ගන්නත් පුළුවන්. හැබැයි අර දුර තින කඩේටත් යනවා සමහරවිට.
0: සමහරවිට පොඩි ගාණක්වත් වැඩි
1: එතන.
0: ළඟ තැනට වැඩි එහා තැන ගාණක් වැඩි.
1: නෑ අපි අතෙන්ටම ගිහිල්ලා ගමු.
0: හැබැයි එතෙන්ට ගිහිල්ලා ගන්නවා. මොකද මුදලාලි හොඳ නිසා.
1: හරි.
0: එහෙම වෙලාවල් තියෙනවා. අර කියනවනේ මේ අපිට මේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරිකයා ගේ ඉස්සරහට එන හැම මනුස්සෙක්ම තමන්ගේ කස්ටමර් කෙනෙක් කියලා හිතන්න කියලා. ආ හිතන්නකෝ දැන් ඔයා ෆුඩ් සයිකලෙන් යන මනුස්සෙක්.
1: රයිට්.
0: හරිද ෆුඩ් සයිකලෙන් යන එදිනෙදා ජීවත් වෙන්න ආදායම හොයාගෙන මොන හරි කුලි වැඩක් කරලා ඉන්න මනුස්සෙක්. හැබැයි මේ ඒ මනුස්සයා මුණ ගැහෙනවා කාසේල් එකක් කරන මනුස්සෙක්ට. කාසේල් එකක් කරන කෙනෙක්ට මුණ ගැහෙනවා මේ මනුස්සයා.
1: හරි.
0: එයාගේ කාසේ එල්ලක ළඟින් යනවා. හරිද? එතකොට ඒ යන කෙනාට මේ ෆුඩ් සයිකලක් තියෙන මේ
1: කුලි
0: වැඩ කරන මිනිස්සු මොකටද මේ මිනිස්සු වැඩක් නැහැ කියලා.
1: හා
0: හා. ඒ කාසේ එල් කරන කෙනා හිතුවොතින්.
1: ඔව්.
0: හරිද? එහෙම හිතුවොතින් දවසක යාඩම් පසුතැවෙන්න වෙන වෙලාවක් එනවා.
1: ඔව්.
0: හිතන්නකෝ දැන් එයා එහෙම යනකොට කතා කරන්නේ නැහැ කියලා.
1: හා.
0: කතා ගණන් ගන්න නැහැ කියලා ගියොතින් දැන් එක එයාට මිස් වෙන තැනක් තියෙනවා. එයා ගණන් ගත්ත කියමුකෝ.
1: එයා
0: ගණන් අරගෙන ෆුඩ් සයිකලෙන් යනවා. එන්න මල්ලි පොඩ්ඩක් තේ එකක් බීලා යමු කියලා. හරි. නිකන් හිතවත් කමක් පෑවා කියන්නකෝ.
1: එහෙම ඕනේ නැර hina වෙලා හරි යනවනම්.
0: hina වෙලා කොහමද?
1: බූමන් ඉන්නේ නැතුව.
0: කොහමද අද? වැඩ කොහමද? කීයක් හෙව්වද?
1: කියලා
0: හරි පොඩි සුහදශීලී කතාබහක් දවසක් දැම්ම කියන්නකෝ. කතා කරා කියන්නකෝ. ඒ මනුස්ස ෆුඩ් සයිකලෙන් යන ගමන් ටිකට් එකක් ගන්නවා.
1: හරි.
0: ගොවිසෙතල ඔතරයියක් ගන්නවා. හරිද? ගොවිසෙතල ඔතරයියක් අරගෙන ගෙදර ගියාට පස්සේ මෙයාට ඇදෙනෝ කෝටි ගානක තැග්ගක්. ලොකු ජයග්‍රහණයක් ඇදෙනවා.
1: හරිද?
0: මෙයා ඊට පස්සේ ගොවිසෙතල ඔතරයියෙන් ඒ කෝටි ගානක තැග්ගෙන් කාර් එකක් ගන්න හිතනවා.
1: කාර්
0: එකක් ගන්න කියලා හිතනවා.
1: ඊට පස්සේ තැනක් හොයනවා.
0: තැනක් හොයනකොට අර මනුස්සයට මතක් වෙනවා.
1: දා
0: මාත් එක්ක කතා කරපු අර කාසෙල් එකේ මනුස්සයා. කාසෙලගේ මනුස්සය මතක් වෙනවා. එයා මට වතුර එකක් දුන්නා. අතෙන් මාත් එක්ක කතා කරා. වෙන තැනකට යන්නේ
1: නැහැ.
0: එයා යන්නේ අතෙන්.
1: එතනටම තමයි යන්නේ නේ.
0: ඒ නිසා තමයි කියන්නේ ආගේ ඉස්සරහට මුණ ගැහෙන හැම මනුස්සයම
1: ආගේ කස්ටමර් කෙනෙක්
0: කියලා. ආගේ කස්ටමර් කෙනෙක් කියලා බිස්නස්මන් කෙනෙක් හිතුවොතින්.
1: එයා
0: මාර සක්සස් බිස්නස්මන් කෙනෙක්. ඒක හොඳ අවස්ථාවක් නේද?
1: ඔව් ඒක ඇත්ත නේද?
0: ඒක නිසා එහෙම හිතන්න. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරිකයෙක් නම්. ඉතින් ගොවිසෙත ලොතරැයියෙන් යා කාර් එකක් ගත්ත වගේ මොකටත්
1: පුළුවන්කම තියෙනවා මේ වගේ ජයග්‍රහකෙක් වෙන්න.
0: වාසනාවන්තෙක් වෙන්න පුළුවන්.
1: ඉතින් ඒක නිසායි අපි ඔයාලට කියන්නේ කෝටි 6කින් අරබෙන සුපිරි තෑගක් එක්ක සතියේ දින 7ෙම දිනුම් මැදට ගොවිසෙත ලොතරැයිය මිලදී ගන්න කියලා. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වකේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රචේක බද අරමුදලට ඍජුවව දායක වන්නේ ගොවිසෙත ලොතරැයිය. ඉතින් මේ හැමදේමත් කරන ගමන් ඔන්න ඔයාගේ හීන, ඔයාගේ කෝටිපති හීනය හැබැයි කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන ගොවිසෙත ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: ඔයාලට පුළුවන් හොඳ ආදායමක් ලැබෙනවා නම්.
1: හා.
0: හොඳ ඉන්කම් එකක් තියෙන කෙනෙක් නම් ස්ථාවර තන්පතුවක් දාන්න
1: ඒක
0: ලොකු ආයෝජනයක් අනාගතය වෙනුවෙන් කරන. එමනම් යන්න RDB බැංකුවට හොඳ සර්විස් එකක් ඔයාලට ලැබෙනවා වගේම හොඳ පොලියක් ඔයාලට ලබා ගන්න පුළුවන් RDB එකෙන් ස්ථාවර තන්පතු සඳහා.
1: ඉතින් අපි කියලා තිනවා දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක ඔයාට ඔයාගේ ස්ථාවර තන්පතුව දා ගන්න පුළුවන්කම තියෙන ඉහළම පොලියක් එක්ක RDB බැංකුවට ගියොත් අපි කියුවා RDB ශාඛා දිවයින පුරාම 272ක් තියෙනවා. ළඟම තියෙන RDB ශාඛාවකට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ විස්තර තව දුරටත් දැනගන්න.
0: හවස 4:00 විනාඩි 22යි වෙලාව. තව පොඩ්ඩකින් අපි කියනවා නේද අපිට මැසේජ් කරපුවා එක.
1: අයියෝ මේ පෝස්ට් එකක්
0: දිනවා නේද දෙයියනේ.
1: ඒකමද ගුණාද?
0: අසන දෙන්නෙක්ගේ ෆොටෝ එකක් එක්ක අසන පෝස්ට් එකක් දිනවා අපේ Facebook page එකට යන්න ලක්කට.
1: යන්න අපේ ලක්කන official Facebook page එකට. ඒකේ අපේ evening drive ලස්සන මූණු දෙකක් තියෙනවා. ඒකට comment එකක් දාලා ඔබට මේ පැතර එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.

0: තත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 අංකයට ඔබින්

0: අවස 4යි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 33යි වෙලාව. ඩෙන්ගු ගැන කතා නොකර බෑ. අපි හැමදාම කතා කරන්න වෙලා තියෙන තත්වයක් මේ වෙනකොට. විශේෂයෙන්ම ඩෙන්ගු වසංගත තත්වයක් බවට පත් වෙමින් තියෙන වෙලාවක්. රට පුරාම දැන් ඩෙන්ගු මර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන වෙලාවක්. විශේෂයෙන්ම මේක මේ අර අපි හැම වෙලාවෙම හිතනවා මේක මේ කැලිකසල තියෙන තැන්වල ඒ වගේ දේවල් වල විතරයි වතුර රැඳිලා තැන් වල විතරයි මදුරු බෝ වෙන්නේ කියලා. මේකට එහෙම එකක් නැහැනේ. මේක පිරිසිදු ජලයේ පවා ඩෙන්ගු මදුරුවා බිත්තර දානවා කියලා කියනවා. එයාගේ ජීවය තියනවා කියලා. ඉතින් ඒ නිසා මේ සහ විශේෂයෙන්ම එක කීට අවස්ථාවක සෑහෙන්න ප්‍රමාණයක් බිත්තර එළියට එනවා. පැටවුන් බිහි වෙනවා. ඒ නිසා මේක ව්‍යාප්තිය හරි සීග්‍රෙන් වෙනවා කියලා කියන්නේ සෞඛ්‍යංශ. ඉතින් ඒ නිසා මේක පාලනය කරගන්න දැඩි පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ජීවිත බේරගන්න ඩෙන්ගු රෝගයෙන් මේ යන ප්‍රමාණය රෝගී වෙන ප්‍රමාණය අවම කරගන්න. ඉතින් හැමෝම එකවන්ව මේ වැඩේට බැස්සේ නැත්නම් අපිට මේක කන්ට්‍රෝල් කරන්න කවදාවත් බැරි වෙනවා.
1: නැත්නම් අදට මෙච්චරයි හෙටට මෙච්චරයි එහෙම තමයි කියන්නේ. මේක පාලනය වීමක් හරි අපිට කරගන්න පුළුවන් නම් යම් කිසි තරමක අඩු කරගන්න පුළුවන්.
0: විශේෂම මාතර එතකොට කෑගල් රත්නපුරය කොළඹ කියන මේ දිස්ත්‍රික් දැඩි අවදානම් තත්වයකට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඩෙන්ගු ශීඝ්‍ර ව්‍යාප්තියක් එක්ක ඉතින් මේ ප්‍රදේශවල විතරක් නෙවෙයි ලංකාවේ හැම ප්‍රදේශයකටම මේ තර්ජනය මේ විදිහටම තියෙනවා. ඒ නිසා මේක පාලනය කරගන්න හැමෝම එකමුතු වෙමු, එකවන්ව වැඩ කරමු. මේක ලොකු අභියෝගයක් කියන එක තේරුම් ගන්න දැන් හන්දටම කාලේ හරි.
1: මේක තමයි හොඳම වෙලාවයි. මීට පස්සේ තව දුරටත් ඉවසන්න අපිට බැහැනේ.
0: ඉවසන්න බෑ කියන්නේ අපි ලෙඩ උනාට පස්සේ ඩෙන්ගු මදුරු වගේ අපි මේ මේ වාහකෙක් උනාට පස්සේ මේකෙන් අපිට බේරිලා වැඩක් නැහැනේ. එතකොට ලෙඩේ ව්‍යාප්ත වෙලා ඉවරයි. ලෙඩ හැදිලා ඉවරයි. උණ හැදිලා ඉවරයි. ආ එතකොට මේක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක වෙන්න කලින් මේක වළක්ව ගන්නයි අපි මහන්සි වෙන්න ඕන. ඉතින් පුංචි දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට බෝනෝන රෝගවලින් පෙළෙන අයට මේකෙන් විශේෂයෙන්ම ලොකු තර්ජනයක් තියෙනවා. එයාලගේ ප්‍රතිශක්තිය අඩු නිසා මේ වෛරසකට එරෙහි වැටක් කරන්න තියෙන ප්‍රතිශක්තිය අඩුකමින් ඔවුන් ජීවිත වලට හානි

0: කරගන්න වගේම ඒ තැනු සුද්ධ කරගෙන පවිත්‍ර කරගෙන මේක පාලනය කිරීමක් කරගන්න එක තමයි මම හිතන්නේ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. නැත්නම් මේක භයානක වෙනවා තවදුරටත්.
1: භයානක තත්වයක් වෙනෝ කියන්නේ වෙලා ඉවරයි.
0: වෙලා ඉවරයි. ඔව්.
1: මොකද සමහර රෝහල් වල දැන් ධාරිතාවය ඉක්මවා ගිහින් තියෙනවා.
0: අපි ඒත් කතා කරා ඒ ගැන.
1: ඔව් ඒත් කතා කරා. ඉතින් රෝහල් කාර්ය මණ්ඩලය පවා දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා.
0: ඉතින්
1: එතකොට මේ තත්ත්වය පාලනය නොවුනොත් තවදුරටත් මේ තත්ත්වය මේ විදිහටම ගියොත් අවසානයේදී උන් ප්‍රතිකාර කරගන්න බැරි වීම නිසා විශාල රෝගීන් ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේක සරලව අරගෙන මේක අපිට නෑ තවම අපේ ගෙදර ඉන්න මඳුර ඩෙන්ගු නෙවෙයි කියලා වගේ හිතාගෙන හිටියොත්
0: අපේ ගමේ නම් එහෙම එක්කෙනෙක්වත් නෑ.
1: ඔව් එහෙම හිතාගෙන හිටියොත් මරුවා ළඟට එනකම්ම
0: අපි දන්නේ නෑ.
1: අපි දන්නේ නෑ කියලා තමයි කියන්න වෙන්නේ. හරි ඉතින් ඔය ගැන හිතන්න කල්පනාවෙන් වැඩ කරන්න මේක ලොකු තර්ජනයක් කියන එක අවබෝධ කරගන්න. අපි මතක් කරන්න ඕන සුපර් මාකට් එකකට යනවා නම්
0: විශේෂයෙන්ම
1: අපි බලන්නේ හොඳ ඩිස්කවුන්ට් තියෙන කාඩ් ඔෆර්ස් තියෙන
0: ඒ
1: වගේ තැනක් බලන්නේ අපි යන්නේ. ගියාම අහනවා කැෂියකින් මොනවද කාඩ් වලට මොනවද තියෙන ලොයල්ටි කාඩ් වලට ක්‍රෙඩිට් කාඩ් වලට මොනවද තියෙන ඔෆර්ස් එමෙක අහන වෙලාවල් තියෙනවනේ. ඒ කියන්නේ අපි සුපර් මාකට් එකකට යන්නෙම මොන හරි වාසියක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් ලොකු වාසි ගොඩක් ඔයාට ලැබෙන ස්පෙෂල් ඔෆර් එකක් ඔයාට ලැබෙන තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. වෙන සුපර් මාකට් වල නැති සුවිශේෂී අත්දැකීමක් ඔබට විඳ ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්.
0: ඉතින් මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් වගේම රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔන්න ඔබට ඩිලිවරි පහසුකම් නොමිලේ ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් වෙතින්. ඉතින් රස්තියාදුවක් නැතුව කිසිම සුපර් මාකට් ජාලයක් කරහා සිදු නොවූ සුපිරි සහන සැලැස්මක් හඳුන්වා දෙන්නේ කසාගල ග්‍රීන් සුපර් වෙතින්. ඔයාට පුළුවන්කම තියෙනවා නැවුම අත්දැකීමක් එක්ක මේ වාසි සියල්ලම ලබා ගන්න කසාගල ග්‍රීන් සුපර් එකට ගියොතින්.
1: එතෙන්ට ගියාට පස්සේ ගන්න බඩු ලයිස්තුව අරගත්තට පස්සේ මිරිස් කුඩු පැකට් එකක්, නූඩල්ස් පැකට් එකක් ඔය එක එක දේවල් තියෙනවා.
0: ඒක වරදින් නැහැ නේ අපේ.
1: ලිස්ට් එකේ තියෙනවා. ගේන්න කියලා. කතා කළාත් කියනවා ලිස්ට් එක දීලා.
0: ඔව් මේව මතක් කරලා ගේන්න.
1: නූඩල් පැකට් එකක් ගේන්න තේ කුඩු ඉවරයි. කෝපි ඉවරයි. ඔව් ගේන්න කියලා කියනවනේ. අන්න එතකොට ඉවරයි කියලා කියන හැමදේම ගන්න ගියාට පස්සේ ගන්නකොට විජය නම තියෙනවද කියලා බලන්න අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව හොඳම දේ ගන්නව නම් විජය නමත් එක්ක ගෙදරට ඕන කරන ওই දේවල් ටික අරගෙන යන්න.
0: තේමා දානවා 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසය රටේ සමට විතරක් නෙවෙයි ලෝකයේ සමටත් අරගෙන යන විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඔය අරගෙන ඔයා ගන්න යනකොට සුපර් මාකට් එකකින් මේ දේවල් මතක් කරලා විජය අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලම ඔන්න විජය නිෂ්පාදන මිලදී
1: කවුද ඉන්නේ සිද්ධාක් අහන්න සචිත්‍ර මේ පැත්තේ මැසේජ් කළා තියෙනවා සිද්ධාකට එකතු කරගන්න කියලා. ඒ වගේම ආනන්ද සුරාංශ ඒ වගේම රමේෂ් අතුළු යාළු කට්ටිය මේකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
0: SKD ගවර්න්මන්ට් එක පැත්තට යන්න හදනේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, ඉරංගි, ගයින්, කාන්ති මේ වගේ ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. SKD ගවර්න්මන්ට් එක හැමෝම මේ වෙලාවේ එකතු කරගන්නවා. පුස්සල් ලැබිඳන් අනු රෝයාවත් එකතු කරගන්න ගමං බොයිගොඩ පැත්තට යන්න හදනේ හැමදාම අපගේ පොයිගරින්ද සුමුණ අපි වහගෙන ඉන්න ඔය කට්ටිය එකතු කරගන්න ගොඩක් ආදරෙයි.
1: 4:39 වෙලාව.

0: රේඩියෝ ITN
1: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767679
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම

0: ರಕ್ಷಣೆಯ ವ್ಯಾಪಾರಿಯ ಅವ್ರದ್ದು ಹತರಕ ಸೇವಾವಸ ವಗಕೀಮ ಸಮಗ ವಟಿನಾ ದೊರತಿಕೆ ಅಲ್ಮಾರಿಯಕ್ ನೋಮಿಲಿ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿ ಬಿಸ್ನೆಸ್ ವಿತಿನ್ ಸೋನಾಲಿಕಾ ಟ್ರಾಕ್ಟರಿ ಮಹಾಪುಲವಟ ಮಹಾಬಲಯ
1: ಕೂಲ್ ಡ್ರೈವ್ ವಿಕ್ಟ
2: ಲಕ್ಕಾನ ಈವನಿಂಗ್ ಡ್ರೈವ್
3: හතරයි විනාඩි 52යි වෙලාව. තමන්ගේ කියලා දෙයක් තියෙනකොට අපිට තියෙන පොඩි අභිමානයක්. මම තමයි මේකේ CEO. මම තමයි මේකේ චෑර්මන්. මම තමයි මේකේ බොස්.
4: ලොක්කා.
3: හරිද? එහෙම කියලා පොඩි ගැම්මක් අභිමානයක් තියෙනවනේ. පොඩි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ලොක්කා මම. ඒක ලොකු දෙයක්නේ.
4: ඔව්. ඔයාගෙන එක කොහොම
3: හරි. මගේනේ. ඒක මගේ දෙයක්.
4: තව කෙනෙක් නැහැ නේද අයිති කියන්න?
3: අයිතිකාරයෙක්
4: නැහැ.
3: ඒ නිසා පොඩි ව්‍යාපාරයක් හරි තමන්ගේ කියලා පටන් ගන්න. තමන් තමයි ඒකේ චෑර්මන්, තමන් තමයි ඒකේ CEO, බොස් ඔක්කොම කියලා තමන්ට මේකේ තියෙනකොට පොඩි ගැම්මක් තියෙනවා.
4: ඔව්. මේක තවදුරටත් දියුණු කරන්න ඕනි කියලා හිතෙනවා.
3: දියුණු කරගන්න. තැනකට ආව දවසට කියන්න පුළුවන් ගැම්මෙන් කියන්න පුළුවන්.
4: මේක මම පටන් ගත්තේ මේ විදිහට.
3: මේ විදිහට පටන් ගත්තේ.
4: අද මේක මේ තැන තියෙන්නේ මගේ උත්සාහය හින්දා.
3: අන්න එහෙම ගැම්මට කියන්න පුළුවන්.
4: හා. මම ගැම්මටද කිව්වේ?
3: ඔය ගැම්මට කිව්වේ. ඒක ගැම්මට කිව්ව විතරයි.
4: තාම ගැම්ම හම්බෙලා නැහැ.
3: ඒක කරන කිසිම අදහසක් නැහැ. ගැම්මට කියන්න පුළුවන් විතරයි.
4: හා.
3: ඒක නිසා තමයි මම මෙහෙම මෙහෙම වැඩකට ආවේ. ගැම්මට කියන්න පුළුවන්. ගඩේ කරන්න.
4: හරි හරි ඉන්නකෝ අපි ගැම්මට ඒක පටන් ගන්නකම් පොඩ්ඩක්.
3: ආ රයිට්. අන්න එහෙම ගැම්මට පටන් ගන්න ව්‍යාපාරයක් වෙනුවෙන් ඕන කරන තාක්ෂණික සහාය දැන් ගන්නවම මෙතින් ලැබෙනවා. මැෂින්ස් ගණනාවක් තියෙනවා ව්‍යාපාරයක් ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොන හරි අඹරුම් කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට දැන් අඹරුම් යන්ත්‍ර තියෙනවා අරගෙන දිනු වෙන්න පුළුවන් ටෝම අඹරුම් යන්ත්‍ර. එතකොට පොල් තෙල් හිඳින යන්ත්‍ර. පිරිසිදු පොල් තෙල් ටිකක් අද කාලේ හොයා ගන්නවා කෙනෙක්.
4: ඉදිරි ගොඩාස්සේ හැංගිච්ච ඉදි කට්ට වගේ.
3: අන්න නමා ඩවෝදු අම්මෝ. මාර ඔයා හරියනෝ.
4: දෙනානේ.
3: අම්මෝ.
4: ආඩ සතුටු ඉනේ මං ගැන.
3: දුම දනුවක් තියන්නේ. යන්න එපා පින්නට. උදේනකොට හෙට උදේනවා කියෝ නේද?
4: ඔව්.
3: පින්නෙන්න එපා. මොලේ පෙඟෙන්න පුළුවා. හරිද?
4: පොඩක් දලු දාගෙන
3: ආවේ. මේක පටන් ගත්තට පස්සේ ඉවිලින් ඩ්‍රයිව් එක කරන්න පටන් ගත්තට පස්සේ වා සෑහෙන්න
4: දිනු
3: වෙලා මොලේ වර්ධනය වෙලා.
4: ඒ කට්ටිය කියන ඔයක
3: ඉන්න හින්දා.
4: පැටරෙනවත් එක එහෙම නෙමෙයි හින්දා.
3: කලබල ඒකයි ඔය.
4: හරි
3: හරි. හරිද? හවසට යනකොටත් වහින වේලාවට එම හොඳට ඔලුවත් එක්ක වැහෙන ජැකට් දාගෙන යන්න පරිස්සමට.
4: ඒක තමයි.
3: ඔය පෙඟුණොත්ෙන් ආයි පරදත්තට යන්න පුළුවන්. ජනවාරි වලින් එහාට යන්න පුළුවන්.
4: ආ කොයිද? හරි.
3: දැන් මං කියන්න හැදුව එක මතක නැති වුණා අතනම.
4: ඔයාට සතුටුයි නේ ඒක ඇති මට.
3: අන්න ඒකයි. ඉතින් මොනවාද මේවා? පොල් තෙල් පිරිසිදු ටිකක් හොයා ගන්නවා කියන එක ලේසි නෑ.
4: හව්.
3: මේ ඒ නිසා හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් හදලා කීයට හරි ගමක් නෑ හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් ගන්න තියෙනවා නම් කියලා කෙනෙක් කියනවනේ.
4: හරි.
3: මටත් පැටලෙනවා.
4: අර හිතා ගන්න බැරුව මේ ඉන්න මට තේරෙනවා.
3: කන්ෆියුස් වෙලා ඉන්නවා ගැර අර ප්‍රකාශයත් එක්ක.
4: ඒක තමයි.
3: කන්ෆියුස් වෙන ඇත්තටම.
4: අවන් ඒවා එන්න මේ ලොකෙට එන්න තක්කාල.
3: ඒක නිසා ඔයාට හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් හදන්න.
4: ඔව්.
3: බිස්නස් එකක් කරන්න. ගන්න පුළුවන් ඩෝමා පොල් තෙල් හිඳින යන්ත්‍රය.
4: හරි.
3: අරගෙන බිස්නස් එකක් පටන් ගන්න. ඔයාගෙම කියලා දෙයක්.
4: ඔව්. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ ඔයා දන්නවා දැන් සහල් ආශිත මොනා හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකටත් අවශ්‍ය කරන යන්ත්‍ර ටික සියල්ලම තියෙනවා ඩෝමා නමින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමගම. ඉතින් ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙන්න මේ කියන යන්ත්‍ර පෙළක්ම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිලි වලින්. ඉතින් ඔයා දන්නවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ අලවෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන තැනක් කියලා. ඉතින් යන්න ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න නම්බර 30 කැල්හෙන පාරු මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව දින තැන්ට යන්න පුළුවන්. ඔයාට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. 011-617-579-579 කෝල් එකක් දෙන්න.
3: ඒ වගේම තමයි දැන් බිස්නස් එකකින් ගන්න මුදලෙන් ඔක්කොම දේවල් ටික වියදම් කරලා ලැබෙන හැම සතයෙම වියදම් කරලා දාන්න නැතුව එකෙන් ඉතිරියක් කරන්න ඕන. ටික ඉතුරු කරලා ස්ථාවර තැන්පතුවක් තමන්ගේ කියලා තියෙනකොට වාඩ බිස්නස් එකක් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ඕක ප්‍රයෝජනවත් වෙන වෙලාවක් තියෙනවා. අන්න ඒ නිසා ස්ථාවර තැන්පතුවක් දානවා නම් හොඳ පොලියක් තියෙන තැනකට තමයි යන්න ඕන. ඒකට යන්න RDB බැංකුවට.
4: රාජ්‍ය සංවර්ධන බැංකුව දිවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහට මාට පුළුවන්කම තියෙනවා ඉහළම පොලියක් එක ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න RDB බැංකුවත් සමගින්.
3: විජේ නිෂ්පාදන ගෙදර කැම වේල රස ගන්වන

නිෂ්පාදන පෙළක්ම ඔබට හඳුන්වා දෙනවා. වසවිස රසකාරක නැති කෘතිම දේවල් නැති හොඳම නිෂ්පාදන පෙළක් තමයි විජය නමත් එක්ක ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙන්නේ 30 වසරක පාරිභෝගික විශ්වාසයත් සමගින්. හවස 4:57 වෙලාව.

0: ITN රටට වග කියන රේඩියෝව
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: සීනික තනි වෙලා
3: අනේ සුදු කිව්වම ෂෝයි හැබැයි තින් එහෙම කියන්න එපා දිනේ දැනගත්තොත් ඒකටත් මට බනි
4: විශ්සරම සුදු කියන්නේ මට ඔය ගැන මතක් කරන්න බනි
3: මං ගිහලා ඒකක් හදාගෙන එන්නම් ඔයා දවසම වැඩ කරා
5: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්
6: ඔයා නිකම් ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නැතු එහෙම බෑ වගකීමෙන් වැඩ කරන්න
3: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ ඕක මගේ වැරද්දක් නෙමෙයි
6: එහෙනම් දැන් කාගේද වැරද්ද
3: නිකි නිකි
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
2: සීනික තනි වෙලා
0: සම්බුදු සිසිලසෙන් ලක්ටිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
7: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රාජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ද රේඩියෝ ITN

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.

0: අවස 5:08 වෙලාව එවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මේ එක්තරා ආයතනයක් තිබුණා.
1: හා
0: මේ ආයතනේ
1: ඔව්
0: මේ මොස්කේ ක්‍රියාකලාපයේ එක්ක සේවකයෝ දැඩි පීඩනයට ලක් වෙලා හිටියේ.
1: හරි.
0: හරිද? දැඩි පීඩනයකින් හිටියේ මේ වැඩ කරන කියන එක එපා වෙලා හිටියේ.
1: ඔව්.
0: ඩියුටියක් පැවරුවට පස්සේ ඒක ප්‍රශ්න දාරෝ. හරිද? හරි මොන මොන පොඩි දේවල් අල්ලගෙන හරියට පීඩනයට ලක් කරලා හිටියේ.
1: හරි.
0: මේ අතරේ කොහොම කොහොම හරි ඉන්නකොට මේ බොස්ට ලොකු තර්ජන තිබුණා එළියේ. ලොකු සල්ලියක් තියෙන මිනිස්සේ ව්‍යාපාරකේ. ඉතින් මොකද එක ව්‍යාපාරයක් නෙවෙයි, ව්‍යාපාර ගණනාවක් තියෙන බිස්නස්මන් කෙනෙක්. ඉතින් තමන්ගේ ඔය හැම තැනම වැඩ කරද්දී සේවකයොන්ට හැබැයි සලකන විදිය
1: අන්තිම
0: නරකයි.
1: හරි.
0: හිමුනාම වැඩ කරගෙන යන බෑ, ටික දවසක් ඉන්න සේවක අයින් වෙනවා.
1: ආයල්තෙන්
0: ගන්නවා.
1: ආයත් යනවා.
0: ඔහොම තමයි ගියේ වැඩ. කොහොම කොහොම හරි මේ ආයතනේ හැබැයි ඉස්සරහට අරගෙන ගියා. මෙයාට හොඳ ආදායම් ලැබුණා.
1: හරි.
0: බිස්නස් එක ඉස්සරහට අරගෙන ගියා. එක වෙලාවකදී මෙයා ගාව මේ ලොකු සල්ලියක් තියෙනවා කියලා දැනගත්ත නිසා මෙයාව කිඩ්නැප් කරනවා.
1: හොරු
0: කිඩ්නැප් කරනවා. හරි. කිඩ්නැප් කරාට පස්සේ දැන් මේක ලොකු ප්‍රශ්නයක්.
1: ඒකනේ.
0: දැන් කෝල් එනවා.
1: කගෙන්ද?
0: හොරුන්ගෙන් කෝල් එනවා.
1: හා
0: මේ
1: මට බේගාන දෙන්න.
0: එම්කෙලද? ඔයාලගේ බොස් බේර ගන්න ඕන නම් මේ සේවකයන්ට දැන් එනවා.
1: හා සේවකයන්ට
0: කෝල් කරලා කියනවා ඔයාලගේ බොස් බේරලා ඕන නම් අපිට දෙන්න.
1: හා
0: මිලියන 10ක්.
1: මිලියන 10ක්. මේ යාම තියාගන්න කියන්නේ.
0: මිලියන 10ක් දෙන්න කියලා කියනවා.
1: හරි.
0: මිලියන 10 නොදුන්නොතින්
1: හා
0: මොකද කරන්නේ?
1: බොස්ස හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට.
0: බොස්ස හම්බෙන්නේ නැහැ. බොස්ට පෙට්‍රල් දාලා ගිනි තියනවා කියලා. හොරුන්ගෙන් කෝල් එක ආවේ උඩ ලෙවල් එකේ ඉන්න මැනේජර් කෙනෙක්ට. ඉන්නවනේ එක්සකියුටිව්
1: ඩයරෙක්ටර්.
0: ඉන්නවනේ ආයතනයක් වුණාට පස්සේ ඒ උඩ ලේයර් එකේ ඉන්න කෙනෙක්ට තමයි ආවේ මේ මැසේජ් එක.
1: ඔව්.
0: හොරුන්ගෙන්
1: මේ ගාන දෙන්න
0: නැත්තම්
1: බොස් කන
0: බලාපොරොත්තු. ඔව් බොස් කන බලාපොරොත්තු ගන්න එපා. පෙට්‍රල් දාලා ගිනි තියනවා
1: කියලා. ඕකේ.
0: කුතර්ජනයන් ඉතින් දැන්. ඉතින් මේක කල්පනා කරලා දැන් මේ මැනේජර්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නැහනේ.
1: ඔව්.
0: එයා කල්පනා කළා මේ
1: මිනිහයත් මෙයාගෙන් පඩි ගන්න කෙනානේ. ඔව්.
0: දැන් කොහෙන්ද මිලියන 10ක් හොයන්නේ?
1: ඒකනේ.
0: පොර දැන් අරන් ගිහිල්ලා
1: එයාගේ
0: ඔක්කොම බැංකුවල දාලා.
1: ඔව්.
0: ෆික්ස් ඩිපොසිට් දාලා.
1: හ්ම්.
0: එහෙමනේ ඉතින්.
1: ඔව්.
0: RDB බැංකුවේ වගේ ලොකු පොලියක් ලැබෙන තැන්වල දාලා තියෙන්නේ.
1: ෆික්ස් එක දාලා තියෙන්නේ. ඔව්.
0: ඉතින් එතකොට දැන් මේක ප්‍රශ්නයක් කොහොමද දැන් මේ සල්ලි හොයාගන්නේ කියලා. අර මොන්සේ නැතු ඔය ෆික්ස් ඩිපොසිට් රිලීස් කරන්න බෑනේ. ඉතින් කොහොමද දැන් සල්ලි හොයන්නේ කියලා කල්පනා කරාට පස්සේ
1: හරි
0: මේ මැනේජර් කිව්වා දැන් කරන්න දෙයක් නැහැ, මේ අපි ඒගාලගේ උඩ ලේයර්ගේ මැනේජර් සෙට් එකක තුල කතා කරලා කිව්වා මේ අපි මේක සේවකයන්ගෙන් කී කී හරි එකතු කරලා කොහොම හරි
1: මේ ගාන හදාගමු
0: කියලා. රයිට්.
1: ඊට
0: පස්සේ දැන් මේ ලොකු සේවක කණ්ඩායමක් ඉන්න ආයතන තියෙනවනේ. දැන් ආයතන ගණනාවක් තියෙනවා. හැම ආයතනෙම සේවකයන්ගෙන්
1: මට දැන් ගොඩක් ආයතන තියෙනවානේ.
0: ඔව්. සල්ලි එකතු කරමු කියලා කල්පනා කරා. එකතු කරමු කියලා කල්පනා කරලා දැන් ඔන්න දැන් වැඩේට බැස්සා.
1: හා.
0: උඩ ලේයර්ගේ මැනේජර්ස් ටික.
1: දැන් සල්ලි ටික එකතු කරනවා.
0: ටික එකතු කරන් යනවා.
1: හා.
0: එකතු කරන් යනකොට කතනගදී දැන් කමොසේ ගාවට ගිහිල්ලා සේවකයෙක්ගෙන් අහනෝ මේ අපි බොස් බේරගන්න දැන් සල්ලි නෑ, සල්ලි දෙන්න මෙහෙම කියලා කිව්වා.
1: ඔව්.
0: දැන් එතකොට දැන් කීයක් එකතු වෙලා තියෙනවද
1: හා
0: කියලා
1: අනිත් අයගෙන උත් එකතු කළා කීයක් එකතු වෙලාද කියලා
0: තියද කියලා අහුවා.
1: හරි.
0: දැන් මෙහෙම කීයකින් කියන්නේ මෙහෙමයි. අනේ කොහොම හරි බොස් බේරගන්න ඕන නැත්නම් බොස්ව පෙට්‍රල් දාලා ගිනි තියනවා කියලා තියෙන්නේ.
1: හා හා.
0: මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: ඒ නිසා දැන් අපි කීය කී හරි දාමු මේ වැඩේ මෙයා බේරගන්න එපැයි.
1: ඒකනේ.
0: ඔච්චර උනත් අපේ බොස්නේ.
1: ඒකනේ.
0: එහෙම කියලා කියනවා. කියලා වෙරලා දැන් අර මිනිස්සු අහනවා සේවකෙක් එක සේවකෙක් අහනවා
1: හරි
0: දැන් මේ දැන් ඔයකට කීයක් එකතු වෙලා තියෙනවද අපි එහෙම අහනවනේ දැන් මොන හරි ආධාරයක එකතු වෙනවද
1: මේ වෙනකොට කීයක් එකතු වෙලාද
0: දැන් වෙනකොට කීයක් එකතු වෙලා තියෙනවද
1: හා
0: හා මදි සම්පූර්ණ මදි ගානම Taman දෙන්න වගේ අහන්නේ එහෙම දෙන්නේ නැහැ
1: හරි ටික අපිට දැනගන්න අහන්නේ ඉතින්
0: දෙන්න දැන් මෙච්චර කොච්චර ගානක් කට්ටිය දීලාද කියලා
1: නේ කෙනෙක් කොච්චරක් දීලාද කියලා වගේ
0: පොඩි අයිඩියා එකක් ගන්න නේ
1: හා හා
0: දැන් කීයක් විතර දීලා තියෙනවද කියලා ඇහුවා
1: හරි
0: මේකයි දැනට මේ ඔක්කොම හම්බෙලා තියෙන්නේ පෙට්‍රල් කිව්වා.
1: ඈ?
0: අර මොන්සයා ගිනි තියලා මරවගෝනේ පෙට්‍රල්ද? ඔක්කොම දැනට හම්බෙලා තියෙන පෙට්‍රල් කෑන් පහ.
1: හරි.
0: පෙට්‍රල් කෑන් පහ
1: හම්බෙලා තියෙන. කවුරු සල්ලි නම්
0: දීලා නැහැ. අම කවුරුවත් සල්ලි නම් දීලා
1: නැහැ. ඔයාවත් කීයක් හරි දෙන්නකෝ අනේ.
0: මිලියන 10ක් දුන්නේ නැත්තම් පෙට්‍රල් දාලා ගිනි දිනනවා.
1: ඒක ලේසි වෙන්නේ නැතිනේ.
0: දැනට එකතුලා තියෙන පෙට්‍රල් විතරයි. හවස 5:13 වෙලාව.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 25 වනදා ආන්තන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
0: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: අවස පහයි විනාඩි 22යි වෙලාව. කවුද ඉන්නේ සිදුවක් අහන්න මැසේජ් කරපු අය අපේ පෝස්ට් එකටත් කමෙන්ට් කරලා තියෙනවා කට්ටිය. කට්ටියම මතක් කරන්න ඕන නැත්තම් නඩු මෙව්වා.
1: මොහොත හුස්මක් ගන්න දෙන්නම්මා.
0: ලොකුට ගැම්මට හුස්මක් ගන්න.
1: කොලියාපිටිය පැත්තට යන හදන්නේ පැත්තේ ඉලක්ෂි මැසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්න. ඒත් එක්කම විනීතා අයරංගිනී හැමදාමත් වගේ ඔන්න ඔයාවත් එකතු කරගන්න ගමන් දෙසනී ලාභ කඩේ පැත්තට යන හදන්නේ. ඒ පැත්තේ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුබ සන්ධ්‍යාවක් වේවා චාරු චමිත් දෙන්නටම. ලස්සන මැසේජ් එකක් එක්ක අපිට එවලා තිනවා එකතු කරගන්න කියලා. අම්පාරෙන් නදී රාජපක්ෂ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. රයිගමේන සරච්චන්ද ඩයස් ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මතුගම පසන් සඳ කැලුම් වගේම ගලිගමු ඉඳන් රැනපන ලෝචනා මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මව එතකොට නංගි විහාර මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා.
0: ඒ වගේම අමල්ක මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න කියලා. දිවුල පිටිනවා කියලා කිව්වා. ඒ වගේම ශානුව මත එකතු කරගන්නවා. රන්දිම ඒ වගේම සංජය ඉරාන් ඒ වගේම ෂහන් තරංග ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තනෝ ගම්පහෙන් මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම චින්තක වාව එකතු කරගන්න වැඩගෙන ගමන් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා බිබිල ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ සන්දීප අනුත්තර ඒ වගේම සමීර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. සුනන්ද තමයි මැසේජ් එක එවන්නේ මට. ගම් පොලින් තමයි මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙන්නේ. රයිට්. ඒ වගේම අපිට මතක් කරන්න ඕන ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න බිස්නස් එක ගොඩ දාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අලුත් තමයි නවීනතම තාක්ෂණය යොදාගෙන ඔන්න දැන් ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ගණනාවක් ඩෝම නවින් ලංකාවේ අපිට හඳුන්වා දීලා තියෙනවා. හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒවට හොඳ සර්විස් එකක් අලෙවිල් පස්සෙත් ලබා දෙන ආයතනයක් තමයි මාක්ස්මෙන් හෝල්ඩින් සමාගම කියලා කියන්නේ.
1: දැන් ඔයා සහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා හිතාගෙන ඉඳවන නම් දැන් ඒක හිතාගෙන ඉන්නතෝ පටන් ගන්න. ඒකට ඒ වෙනුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා පුංචියට පටන් ගන්නකොට ස්ටීම් බට්ටව මෙලදී ගන්න. ස්ටීම් බට්ට කියලා කියන්නේ කුඩා වීකිටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්මෙන් හෝල්ඩින් සාඩම්බරෙන් හඳුන්වා දෙන නවතම උපාංගය. ඉතින් ඊටම අඩු කාලයකින් වී තම්බා වේලා ගැනීම සිදු කරගන්න පුළුවන්කම තියෙනවා ස්ටීම් බට්ටගෙන්. ඒ වගේම තමයි වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවකින් යුත යන්ත්‍ර පෙළක් තියෙන නිසා පැය 3ක් ඇතුළත එක් කාණ්ඩයක් වර නිමවා ගන්න පුළුවන්කම තියෙනයි කියන්නේ. වී තම්බල වේලා කෙටීම මෙන්න මේ කියන සියල්ලම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. වගේම තමයි ස්ටීම් බටගෙන් ඔයාගේ සහල් වලට ඉහළම ගුණාත්මක භාවයක් ලබා දෙන නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මාක්ස්මෙන් හෝල්ඩින් සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 011 779 579 079 579 579ට කෝල් එකක් දෙන්න.
0: හරි, ඒ වගේම තමයි අපි ස්ථාවර තැන්පතුවක් දාන්න වගේ සල්ලි ටිකට නියම වටිනාකම ලැබෙන තැනකට අපි යන්න ඕන. එහෙම නැත්නම් අපි කොහේ හරි ආයෝජනය කළා ලොකු ලොකු පොලියන් ගන්න කියලා බලාගෙන අපේ සල්ලි නාස්ති කරගන්නේ නැතුව හොඳ විශ්වාසවන්ත කාලයක් තිස්සේ ගනුදෙනු කරපු ගනුදෙනු කරන බැංකුවකට යන එක තමයි හොඳම දේ. අන්නේ වෙනුවෙන් පුළුවන්කම තියෙනාට RDB බැංකුව තෝරගන්න.
1: දැන් දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් එහෙම ඔයාගේ ස්ථාවර තැන්පතුව ඉහළම පොලියක් එක RDB බැංකුවෙන් පටන් ගන්න.
0: රයිට්. එවගේම විජය නිෂ්පාදන එකතු කරගන්න කෑම වේලට කෑම වේල රසවත් කරන්න වස කියලා කියන්නේ අපි රසකාරක. එතකොට සමහර මේ වස විස මේ දේවල් අපිත් එක්ක අපි කෑමත් එක්ක අපේ ශරීරයට එකතු වෙනවා. එහෙම ශරීරයට එකතු වෙන්නේ අපි නියම නිෂ්පාදනය ගත්තේ නැත්තම්. රස විතරක් ගැන හිතලා මොනහරි දේවල් ගත්තොත් වස විස අපේ කෑමත් එක්ක අපේ ශරීරයට එකතු වෙනවා. ඉතින් එහෙම නැතුව හොඳ පිරිසිදු රසවත් ඒ වගේම ගුණදායි පෝෂදායි කෑම වේලක් හදාගන්න නම් විජේ නිෂ්පාදන වගේ ගෙදර තියෙන්න ඕන.
1: ඉතින් ඕනම ගෙදරක තියෙන ගෘහණියන් අතේ ගෘහණියන්ගේ කුස්සියේ තියෙන හොඳම නිෂ්පාදන තමයි විජේ නමින් ලැබෙන්නේ. විජේ කුළුබඩු ටික වර්ධින්නේ නැහැ. ඉතින් කෑම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්නව නම් එක කරගන්න කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජය නිෂ්පාදන.
0: අවස 5:26 දැන් වෙලාව.

0: අවස පහයි විනාඩි 31යි වෙලාව.
1: එහෙනම් කියන්නේ කුටි ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම වෙරිවිලා?
2: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නම් විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5 වෙනි අර්ථය සෑයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: Cool drive එකට
5: ලක්කන Evening Drive
1: සමහර වෙලාවල් තියෙනවා අපි විහිළු කරන්න ඕනේ නැහැ අපිට hina වෙන්න.
4: හරි.
1: අපිම විහිළුවට ලක් වෙන වෙලාවල් තියෙනවා.
4: ඔයා මොකද මේ ගාගා ඉන්නේ?
1: යාර සමහර වෙලාවට වචන කියන්න නවත්ත ගත්තාම
4: හරි.
1: බ්‍රේක් කරාට බ්‍රේක් හරියට වදින්නේ නැහැ. වාහන උනත් එහෙමනේ.
4: හා
1: හා. වාහන බ්‍රේක් කරාට පස්සේ
4: ඔව්.
1: බ්‍රේක් එක ඇදිලා යනවනේ අර ගාන. ඒ වගේ වචන උනත්
4: හවස් ගාගා ඉන්නෝ මේක නවත්තන්න එන්න.
1: හවස් ගාලා එම අල් සයන්නේ නැවතුවා නැවතුවා බ්‍රේක්ුන්නේ විකටම ගාල ගියා
4: මන්ට අග්ගාලේ ඉන්න මයිකින් ඕෆ් කරා මේක ගාගා ඉන්න නිසා
1: අම්මෝ
4: අයියෝ අයියෝ
1: එහෙම සමහර වෙලාවට අපි විහිළු කරාට අපිම විහිළුවට ලක් වෙන වෙලාවට
4: ඒක අවස්ථාවල් තියෙනවා ඒක තමයි මේ ටික කර කලින් උනේ
1: හරි හිතන්න එපා ඒවා
4: හරි
1: දැන් ඔයා දන්නවද
4: ඔව්
1: ලෝකෙ ගත්තට පස්සේ ලෝකෙ හරි පුදුම දේවල් සිද්ධ වෙනවා අපි නොහිතන දේවල් අපි පහුගිය දවසේ කිව්වර මේ නගරයක් වෙන නැවක් ගැන.
4: ඔව් අපි කිව්වා.
1: දැන්
4: අද මොකද්ද?
1: අලුත්ම වැඩේ තමයි.
4: හා හා.
1: මේ ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක.
4: ඔව්.
1: ගොඩබිම ජීවත් වෙන මිනිසුන්ට ලොකු තර්ජනයක් කියලා වෙමින් තිබෙනවනේ. උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක.
4: හා.
1: ඉතින් මේ තත්වයට විසඳුමක් විදියට දැන් විද්‍යාඥයින් අලුත් අලුත් සොයාගැනීම් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා කියලා කියනවා.
4: ඔව්.
1: ඉතින් මේ විද්‍යාඥින්ගේ නවතම සොයාගැනීමක් විදියට තමයි මේක එළිදක්වන්නේ.
4: හරි මොකද්ද?
1: මිනිස් වර්ගයාගේ අනාගතය වෙනුවෙන් සාගර පතුලේ දැවැන්ත නගරයක් ඉදිකරන්න යනවා කියලා කියනවා.
4: ස්මාර්ට් නගරයක්.
1: ස්මාර්ට් නගරයක්. හරිද?
4: හා.
1: ඉතින් මේක මේ විදියට ලෝකයේ සැලසුම් කරන්නේ ලෝකේ ප්‍රථම වතාවට තමයි මේ වගේ ස්මාර්ට් නගරයක් සාගරය ඇතුලේ නැත්තම් නියුදු පතුලේ නිර්මාණය වෙනවා කියලා කියන්නේ.
4: ඒක මරුනේ.
1: සාගර මතුපිට සිට මීටර දහස් ගණනක් ගැඹුරින් තමයි මේක පිහිටවනවා කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන සුවිශේෂීම කාරණේ වෙන්නේ නගරයට අවශ්‍ය කරන ඔක්සිජන් සහ විදුලි බලය.
4: හරි.
1: සාගර ජලය සහ ඒ වගේම බලශක්තිය.
4: තරංග බලශක්තිය කියලා කියන්නේ.
1: තරංග බලශක්තිය.
4: හා.
1: නිපදවන්න ක්‍රියාත්මක කරන්න නැත්නම් ස්වයංක්‍රීයව නිපදවා ගන්න සාගර ජලයම යොදා ගන්නවා කියලා තමයි කියන්නේ.
4: හා හා.
1: ඉතින් දහස් ගණනක් පිරිසකට එකවර පදිංචි වෙන්න පුළුවන් විදියට සුපිරි නිවාස, ඒ වගේම පරීක්ෂණාගාර සහ වගාබීම් පවා.
4: හා හා.
1: මේ ජලය යට
4: තියෙනවා කියලා කියනවා.
1: පතුලේ නිර්මාණය කරන්න ඒගොල්ලෝ සූදානම් වෙමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක සමහර වෙලාවට නිකන් හිතෙන්න පුළුවන් එක චිත්‍රපටියක. චිත්‍රපටයක දර්ශනයක් වගේ කියලා හිතෙන්න පුළුවන්. කොහොමනත් මේක ඊට වැඩි හාගෙපු සැබෑ ලෝකෙ සිද්ධ වෙන මහා සංග්‍රාමයක් කියලා තමයි කියන්නේ.
4: ඉතින්
1: මේ නිසා අනාගතයේදී පෘථිවියට එල්ල වෙන්න පුළුවන් දේශගුණික බලපෑම් වලට සාර්ථකව මුහුණ දෙන්න
4: මිනිසාට
1: හැකියාව ලැබෙනවා ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. බුද්ධිය සහ නවීන තාක්ෂණයේ උපරිම සලකුණක් විදියට මේක නිර්මාණය කරන්න දැන් විද්‍යාඥයින් සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අය ඉංජිනේරුවන් කටයුතු කරමින් ඉන්නවා කියලා කියනවා. තිල් දැන් දැනට අපිට තිබුණේ මූදෙන් එගොඩ වෙලා ගිහිල්ලා වෙනත් දූපතකට නැත්නම් වෙනත් රටකට වෙනත් ගොඩබිමකට යන අත්දැකීමක් විතරයි.
4: ඒකනේ.
1: හැබැයි දැන් අනාගත ලෝකයේ තුල අපිට ගොඩබිමකට මූදේ ඉහළින් ගියා වගේම
4: හරි
1: මූදේ අටට ගිහිල්ලත්
4: ඕ ඉන්න පුළුවන් ඒ අපි ස්ටුඩියෝ කරන් යන දෙතෙන්ට
1: ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා තමයි කියන්නේ. ඉතින් දැන් එල්නිනෝ කියයි කේක තත්ත්වයන් එක්ක
4: පෘථිවිය
1: උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවානේ. මේ නිසා විශේෂයෙන්ම සමහර රටවල් පවා අවදානමට ලක් වෙලා තියෙනවා. සාගර ජලය ඉහළ යාමත් එක්ක දැන් ඒ නිසා මිනිසා කියන්නේ කොච්චර තාක්ෂණ පැත්තෙන් ඉහළ

0: යන සත්වයෙක්ද කියන එක
1: මේව දැක්කහම අපිට හිතා ගන්න
0: පුළුවන්. වතුර උඩට එනවා, ගොඩ බිම යට කරගෙන යන්න. දැන් වතුර උඩට එමින් තියෙනවා. එතකොට දැන් මිනිසා කරන්නේ වතුර යට හදන්න පුළුවන් නගර නිර්මාණයක්.
1: ඒක බැරි නම් අපි මේක හරි කරලා පෙන්නන්නකෝ.
0: උඩ ඉන්න බැරි නම් අපි යටට යනවා.
1: ඔව්, ඒක තමයි අපිට තියෙන එකම විසඳුම. දැන්
0: විසඳුමනේ ඒකට දැන් ලෝකේ ලෑස්ති වෙමින් ඉන්නවා. අපි කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හවස 5:42 වෙලාව. ඕනකමයි ලොකු.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සට 5 විනාඩි 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩෙංගු වඩින දින තුනේ මෙහෙයුම. මුල් මාස පහේ අපනයන ආදායම. කටුනායකදී අත්අඩංගුවට ගත් කැනඩා තරුණිය. ඇමරිකා ජනපතිගේ අභියෝගය.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ලකඩ රේඩියෝ ITN
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදබර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
5: මගේ දරුවටවත් පවරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
6: මා මලෑනේ කුයි බෝනි මේදී නහයෙන් අඬනවා නෙත් මිනිව හෙඩ් කරලා දෙන්න කියලා මගුල එපා යනවා ඔයි. ආ මොකද කියන්නේ? අපේ සංගීත කොළවට කැමතිද?
7: චේටි මට දැන් ඔයාගේ මූණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
5: ඕනෙන්න ඕනංගි අම්බලංගුඩු මගේ චකවුස ගන්න දන්න බා මම දන්නවා අම්බලංගුඩු තමයි කියලා මොකද අපේ නංගි මේ වෙස් මූණක් කියලා
2: සතියේ දින පහේම රාත්‍රී 9ට IT

0: පහයි විනාඩි 53යි වෙලා වීමින් ඩ්‍රයිව් අහගෙන මේ වෙලාවේ ගමනක් බිමනක් යන ගමන් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: එහෙම නැත්නම් බස් එකේ යන ගමන් වෙන්න පුළුවන් ඔයා.
1: හරි. වැඩ කරන්න දැන් ඔන් වෙන්න යන වෙන්න පුළුවන්.
0: කොතන හිටියත් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවනම් වඩ කම්මැලි කමක් නැහැ කියලා මම දන්නවා.
1: ඒක
0: අපිට ෂුවර්.
1: මම දන්නවා කියන්නේ පා මෙතන මම නෑනේ.
0: අපි දන්නවා. අන්න ඒක.
1: ඔයා එහෙම වරද්ද ගන්න එපා.
0: මම අපි.
1: මේ මාව පේන්නේ නැද මෙච්චර?
0: මම අපි දෙක නේද? පොදු බහුවචනෙන්.
1: ඔව් බහුවචනෙන් කතා කරා.
0: බහුවචනෙන් කතා කරන්න.
1: හා.
0: රයිට් සෑහෙන දිනු වෙලා තියෙන්නේ. සිංහල පැත්තෙන් පුදුම දැනුමක්.
1: මොනවද වර දැනගන්න ඕනේ මගෙන් අහන්න.
0: අත්ෝපදේශ.
1: හරි.
0: එතකොට දෙලින් එහාට ගිහිල්ලා අක්ෂර වින්‍යාසය.
1: ඔව්.
0: මේවා බුදුම.
1: මුල අග මැද මුල මැද අගනේ.
0: මැද අග
1: මැද නෙමෙයි.
0: සෑහෙන දිනු වෙලා තියෙනවා.
1: ගැලපීමත් හොඳයි.
0: පාඩම් කරනවද වෙනස් සමහර?
1: පොඩ පාඩම් කරනවා.
0: ඒක තමයි මට හිතුණා.
1: මොනාද කියලා අහන්නේ පාඩම්
0: රයිට් අපිට මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් ඔයාගේ මුදල් වලට වටිනාකමක් අරගන්න
1: හරි
0: සල්ලි වලට වටිනාකමක් දෙන්න ඒක වැඩි දියුණු කරගන්න ක්‍රමයක් හොයනවා නම් හොඳම දෙයක් තමයි හොඳ බැංකුවක හොඳ පොලියක් දෙන තැනක ස්ථාවර තැන්පතුවක් දාන එක.
1: ඒකට
0: හොඳම තැනක් තමයි RDB කියන්නේ. වසර ගණනාවක් තිස්සේ තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙමින් විශ්වාසවන්ත සේවාවක් ලබා දෙන ආයතනයක් නිසා.
1: ඔව් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුව. ඉතින් දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ආදි පළංකම තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් එහෙම රාජ්‍ය බැංකුවක සුරක්ෂිත බවේ සමගින් ඉහළම රකවරණයත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඔන ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවට ගියොත්
0: දැන් කුරක්කන් පිටිවලින්
1: හහා
0: මොනවද හදන්න පුළුවන් කියලා ආදන්නවද?
1: ඔව්
0: මොනවද හදන්න පුළුවන්?
1: ඔව් කියලා නේ මං
0: කිව්වේ.
1: කුරක්කන් තලප.
0: ආ
1: කුරක්කන් කැඳ.
0: හරි.
1: එස කුරක්කන් රොටි.
0: හරි.
1: හොඳයි නේ?
0: හොඳයි. සෑහෙන හොඳයි.
1: දිනුවලා එච්චරයි මන්ද.
0: ඕනෙම කිව්වේ නෑ.
1: මොකද?
0: හැලප.
1: අන්න හරි. එව කන්නේ යන්නේ.
0: ගොඩක් දේවල් හදන්න පුළුවන් නේ මේක විදියට. මොකද කුරක්කන් කියන්නේ හොඳ පෝෂදායී ආහාරයක්. ඉස්සර කුරක්කන් ගල දැකලා තියනවද?
1: ඔව් අර අඹරන ගල නේද?
0: අර මිටක් වගේ තියෙන ගල් මෙහෙම ගලක
1: ගල් දෙකක් මෙහෙම එක ළඟට තියලා මෙහෙම ගොඩ පේන්නේ
0: නැහැ. මෙහෙම පේන්නේ නැහැ. මම දැක්කා හරි ඔව් හරි. මෙහෙම තියලා මෙහෙම අඹරන ගන්නේ.
1: හරි.
0: ඊට පස්සේ එකකින් අර වැදිර වැටෙන ටික එකතු කරලා අරගෙන
1: එහෙම
0: මේ ගන්නවා.
1: හහා. එහෙම ගන්නවා.
0: හරිද? දැන් එතකොට දැන් ඉස්සර.
1: හරි.
0: එහෙම ඉස්සර ඒව කරාට දැන් ඕක කරගන්න වෙලාවක් නැහනේ.
1: ඒකනේ.
0: දැන් ඔය දේවල් කරන්න වෙලාවක් නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ. ඔය මේ කුරක්කන් ඇට අඹරලා අරගෙන පිටි හදලා ඔයන් හැලපතල බහදලා ගන්නකොට බැරිය.
1: කන්නවත් වෙලාවක් නැති එකේ.
0: කඩේ තියෙන කුරක්කන් පැටයක් අත අරන් ගිහලා හදලා කන්න නැති කොට.
1: ඔව
0: කවද කරන්නද?
1: ඒකනේ.
0: ඉතින් හැබැයි මේකේ හරි ගුණ කෑමක් කුරක්කන් කියන්නේ. ඉතින් කුරක්කන් තන පහදලා කනකොට මේකට තියෙන්න ඕන අර මේ ආනම කියලා එකක් තියෙනවා.
1: හා
0: මේක අර කුලක්කන් නැත්තම් කටේ ඇලෙන.
1: කෙල ගිහින් එපා.
0: කියනකොටත් කෙල ගිනවා.
1: හරි.
0: කටේ ඇලෙන්නේ නැති වෙන්න
1: උලි
0: හදලා ගිලිනවා.
1: ඔව් ඔව් ඔව්.
0: ඒකට ගිලින්න හොඳ රසට හදාගත්ත ආනම කියලා එකක් තියෙනවා.
1: හා හපන්න නැතුව ගිලිනවා නේ.
0: ගිලින්න තියෙනවා.
1: ඉතින්
0: මේකෙන් ගුලි දෙකක් ගිල්ලා කියන්නේ.
1: හයි.
0: බඩු බඩු ෆ්ලැකෂ්.
1: ආයි කන්න ඕනේ වේල් දෙකක් විතර.
0: ආයි කන්න ඕනේ වේල් දෙකකට විතර හරියන්න. ඉතින් ඕක තමයි ඉස්සර මිනිස්සු කොයි බිමට යනකොට.
1: ඔව්.
0: හේනට පැලට යනකොට කුරක්කන් උලි දෙකක් උදේට ගිල්ලලා යනවා.
1: හරි.
0: ගියාට පස්සේ ඉතින් ආයෙ ඕන්නෑ මොකද? හවසනකම් වැඩ කරන්න හොඳ හයිය හත්තිය තියෙනවා.
1: බඩ පිරෙලා.
0: ඉතින් ඒක නිසා කුරක්කන් කියන්නේ හොඳ කෑමක්.
1: හා.
0: ඉතින් දැන් මේක ගෙදර හදාගන්න බැරි නිසා
1: විජේ
0: කුරක්කන් පිටි පැකට් එකක් අරන් යන කඩෙන් යනකොට ගෙදර ගිහිල්ලා හදලා කන්න උණු තරම් කෑම වර්ග තියෙනවා.
1: හා.
0: අපි කිව්වා ඒවා try කරලා බලන්න. විජේ නාමත් එක්ක ගන්න හරිම නිෂ්පාදනය එතකොට ගන්න පුළුවන් ඔයාලට.
1: ඉතින් අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔන්න විජේ කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නම අපිට ලැබෙන්නේ. අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි. දැන් ලෝකයේ සමරත් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ විශ්වාසයත් එක්ක. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාලට පුළුවන්කම තියෙනවා විජේ කුරක්කන් පිටි විතරක් නෙවෙයි. විජේ නමින් යන අනෙකුත් නිෂ්පාදන සියල්ලම ඔන්න ළඟම වෙනසලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 57 වෙලාව ඉන්දික මැසේජ් කරලා තියෙනවා සිඳුව කහන එකතු කරගන්න කෑගල්ලෙන් ඒ වගේම රන්දිම චමෝ දතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාව සිඳුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ ඉඳලා මැසේජ් කළා.
1: තික්ෂණිනෝ යටි අඳුර පැත්තේ ඉඳන් ඔයාවත් එකතු කරගන්න ගමන් සුරන්නේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන නුගාර මැසේජ් එකක් දාලා තියෙනවා. හා අපිට සිඳුවක් දෙන්න කියලා මතුගමෙන් පසන්නිනෝ මේ වෙලාවේ කළුතර ඉඳලා පැතුණු මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ කට්ටිය උමු ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාගන්න. සර් මං අයින් සර් මම සර්. මට ඔය කිසිම අවුලක් අදාළ නැහැ සර්. හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු. මම වල්ලා දානවා සර් අහුවෙන තැනක.
1: විෂේකාරේ
2: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ?
3: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටිකක්. කිරිහාමි මාමගේ පුතයි, සුදු හාමිනේ නැන්දගේ පුතයි, ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි. ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ. අපේ ගමේ කොල්ලෝ පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ.
1: විෂේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: Lakhanda Radio ITN
5: සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 9යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලට වටිනම දෙයක්. ඒ තමයි RDB බැංකුව ගැන. දැන්තිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට කියලා ආදන්න. ඉතින් අපි කතා කරා දැන් ස්ථාවර තැන්පතුවක් ඔයා දාන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක් හොයනවා නම් ඔන්න ඒ තැන තමයි මම මේ කියන්නේ යන්නේ. ඒ තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන අගස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්න ළඟම තියෙන RDB බැංකුවට ගියොතින්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 6යි විනාඩි 12යි.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඇදෙක්කට
1: ලක්කන ඊවෙනින් ට්‍රයි.
2: ්‍රයි හගෙන ඉන්න හවසහය පහුවෙලා තියෙන් ඉතින්න හැඳවේගෙන නොකොට අපි පතක් කරන්න ඕන ගෙදරට යනය ගෙදරට ගේ ඕන කියපු අමුද්‍රව්‍යටි කරගෙන යනකොට ගෙදරට ඕන කරන බඩුටි කරගෙන යනකොට ඔයා අරගෙන යන්න කෑමවේ රසගන්ව ගන්න වගේම පුංචයට වැඩිහිටියන්ට මේ ඕනම කෙනෙක්ට හොඳට රසට කෑම එකක් හදල දෙන වගේම වස විසින් තොරව රසායනික දේවල් වලින් තොරව එවැගේම කල් තබා ගැනීම ද්‍රව වලින් තොරව කැම වේලක් හදා ගන්න විජේ නිෂ්පාදන ගෙදරට අරගෙන යන්න ඕන.
3: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළගම තින වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, ආට මිලදී ගන්න පුළුවන්කම තියෙන අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
2: රයිට්, ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් යාලගේ ව්‍යාපෘති ගණනාව අතරට එකතු වෙන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසල් ජාලය පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. ඉතින් මේ වෙතින් ඔබට දැන් සුපිරි වාසි රසක් ලැබෙන බව අමතක කරන්න එපා. කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට නැවුම් අත්දැකීම් රසක් තිළන කරන්න එයාලා බලාගෙන ඉන්නවා. ඉතින් අඩු මිල ගන්න නැති ඔබට පසුම්බියට වාසි සහ ඒ වගේම සහන සැලසෙන විදියට යාලගේ භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාව තියෙනවා. ඒ වගේම රුපියල් 25,000ක් දක්වා මිලදී ගන්න අයට ණය සහනයක් හඳුනා දීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
3: ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එකෙන් ඔන්න දැන් ඔයාට 25,000කට මිලදී ගැනීම කරනකොට ඔයාට අවශ්‍යතාවය පරිදි ඔයාට පුළුවන් ඩිලිවරි පහසුකම නොමිලේම ලබා ගන්න.
2: මේ වගේ සහනදායි අවස්ථාවන් රසක් එක්ක ඔබට ඔන්න දැන් ගනුදෙනු කරන්න ඔබට ඕන කරන බඩු භාණ්ඩ මිලදී ගන්න කසාගල ග්‍රීන් සුපර් වේ දයන් කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. රයිට්, ඒ බරංග ඉවනිං ඩ්‍රයිව් වහගෙන ඉන්න අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: 7 ලකන රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176679579 දෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයාර් මීළඟ වැඩසටහන
2: ජුනි 25 වනදා ආන්ටන්කුලම් රෝමානු කතෝලික දමිළ මහාවිද්‍යාලය මඩු සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරකිමු මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස්සලා තියෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන. ගෙදර යන ගමන් ඔයාට වුණ පුළුවන් කම තියෙනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවි සිතල උතරයත් එක්ක.
2: ඉතින් ඔයාට පුළුවන් කම තියෙනවා ඔගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වේදන් කරන ලොතරැයියක් මිලදී ගන්න. එතුලින් ඔයාට පුළුවන් කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් ඉතින් වැඩියෙන් ගොවි සිත ලොතරැයියක් මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට ගිහින් ගෙනනම් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙන්නේ.
1: අපි යනවා අදට ගිහින් ගන්න මම චමිත්.
2: ගිහින් ගන්න ඔයාට සුබ දවසක් මම චාරු.
3: Evening
2: drive with Chamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

0: разрастала.
1: ඩෙංගු අධි වසංගතයක් වෙද්දී දින තුනේ මෙහෙයුම ඇරඹෙයි. ඩෙංගු කීටයන් බෝකොළත් දැඩි දඩුවම් චක්‍රලේඛයත් නිකුත් කෙරේ. වසරේ මුල් මාස පහේදී අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි. අධිකරණයේදී එලියට ආ ගෝටාගේ අසාත් මවුලානාගේ ඡායාරූප. වසර 25ක් පෙරදී පරිසර පනතට සංශෝධන. මාස 16කදී රුපියල් බිලියන 2 ලක්ෂයකට වැඩි බද්‍රව්‍ය අත්අඩංගුවේ. ඉරානයේ සමග ට්‍රම්ප්ගේ යුද්ධය ඇමරිකා කොංග්‍රසය හෙලා දකී. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 48,000 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේ තුල පමණක් වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 750ක්. එයරුව ජූනි මාසයේ බෙදක්වා රෝගීන් 14,446 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. මෙවැනි තත්ත්වයක් හම් වේවෝද ඩෙංගු වර්ධනය සඳහා ජනතාව සක්‍රීය දායකත්වයක් ලබන්න ඕන බව ඔවුන් සඳහන් කළා. ඩෙංගු ව්‍යාප්තිය හම් වී ඒ පාලනය සඳහා තොරතුරු ලබා ගැනීමට ඩෙංගු වෙහෙයුම් බැදිරියක්ද පිහිටුවා තිබෙනවා. මදුරුවන් බෝවඩ ස්ථාන සහිත පාසල් සහ පූජනීය ස්ථානවලටද නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ. ඩෙංගු මරණ 29ක් වාර්තා වී තිබෙනවා. කොළඹ, ගම්පහ, බාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නොරිලී යන දිස්ත්‍රික් අධි අවදානම් කලාප ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. අධි අවදානම් තත්ත්වයක් සහිත පළාත්වල අද සිට ලබන 26 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වනවා. සෙත් සිරිපාය පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. අමාත්‍ය ආචාර්ය උපාලි පණ්ඩිල මහතා සඳහන් කළේ ග්‍රාමීය බටමින් ජනතාව සම්බන්ධීකරණය කරමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කටයුතු කරන බවයි.
2: අපේ ගාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැනීමේ අමාත්‍යාංශයේ විදියට සතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ ඩෙංගු රෝගයේ වළක්වා ගැනීම සහ ඒ මර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සඳහා. අපේ විශේෂයෙන්ම ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022 තිබෙන ප්‍රජා සංවර්ධන සභාවලට අපි උපදෙස් දීලා තියෙනවා ග්‍රාමීය මට්ටමින් ජනතාව සම්බන්ධ කරලා තමන්ගේ අවට පරිසරය පිරිසිදු කරලා මදුරුවන් බෝවීම වළක්වා ගැනීම
1: කොළඹ මහනගර සභාව ඉදිරිපිට ඩ්‍රෝන් තාක්ෂණ යොදා ගනිමින් ඩෙංගු මැඩපැත්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මදුරු කීටයන් බෝවඩ ස්ථාන විනාශ කිරීම හා එසේ ක්‍රියාත්මක නොවන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාභාර ගැනීමට සිදුවන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති ඔබුල් රෝහණ මහතා ස්ථාන කළේ.
3: අද දිනේ වෙන විට ඩෙංගු අසංගතත්වය ඉතාමත් අපි අපේක්ෂා නොකළ මට්ටමින් වර්ධනය වෙමින් පවතිනවා. පහුගිය කාලයේ පුරාවටම අපි ඩෙංගු අසංගතය පාලනය කර ගැනීම සඳහා යම් උත්සාහයක් දැරුවත් තාමත් පාලනය වෙනම ලක්ෂණ පේන්නේ නැහැ. මේ වෙද්දී ලංකාවේ දිනකට ඩෙංගු රෝගීන් 10 ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත සහ ඒ ආශ්‍රිත අනෙකුත් පළාත්වලට ඩෙංගු රෝගය තදින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපිට ඇත්තටම මේ මොහොත වෙද්දී මහජනතාවගේ සහයෝගය අපි අපේක්ෂා කරන මට්ටමේ නොලඹුණත් යම් තරමකට මහජන සහයෝගය ලැබෙනවා. කෙසේ වෙතත් මේ පවතින වෛරසවල වෙනස් වීම, මේ වගේම මදුරු ඝනත්වය ඉතාම ඉහළ යන ලෙස පවතින පරිසරයේ වෙනස් වීම සහ මහජනතාවගේ නොසැලකිලිමත්කම යන කාරණා තුනම පදනම් කරගෙන ඉතාම ඉක්මෙන් ඩෙංගු රෝගය පැතිරමින් පවතින බව තමයි අපිට පේන්න තියෙන්නේ. මේ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉදිරි දින කීපෙදී අසාමාන්‍ය ලෙස ඉහළ ගියොත් අපි අපේක්ෂා නොකළ මට්ටමේ අර්බුදයකට සෞඛ්‍ය සේවය, නිවාරණ සේවය සහ රටක් විදිහට තල්ලු වෙමින් තියෙන බව අපි රටේ මහජනතාවට අනතුරු අඟවනවා. ඒ නිසා වහාම තමන්ගේ නිවෙස් අවට, පරිසර අවට, ආයතන අවට සියලුම ස්ථාන හොයලා බලලා මදුරුවන් බොන ස්ථාන තියෙනවා නම් සියල්ල විනාශ කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.
1: ජාතික ඩෙංගු මර්ධන එකකේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩාකර මහතා අදහස් පළ කළා.
4: මේ වන විට රෝගීන් 48,287ක් වාර්තා වෙලා තිබෙනවා. එතකොට ඊයේ දවස තුළ රෝගීන් 750ක් පමණ වැඩි වෙලා තිබෙනවා 22 වෙනිදාත් එක්ක සංසන්දනය කරනකොට. එතකොට මේ වෙන විට ජූනි මාසයේ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 14,446ක් වෙලා තිනවා. බස්නාහිර පළාත තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන පළාත. ඒකේ කොළඹ 10,085ක්, ගම්පහ 9,093ක් සහ මහනගර සභා සීමාවේ 2,251ක් පමණ රෝගීන් වාර්තාලා තිබෙනවා. එතකොට මේක ගත්තොත් එහෙනම් බස්නාහිර පළාත තමයි මේ රෝගීන්ගෙන් 152.12% ප්‍රතිශතයක් පෙන්වුම් කරනවා බස්නාහිර පළාතේ. ඊළඟට දකුණු පළාතේ 16.04% ඉන්නවා මේ රෝගීන්ගෙන්. ඊළඟට සබරගමුවේ 9.15% පෙන්වුම් කරනවා සහ මධ්‍යම පළාතේ 7.1% ඉන්නවා. නැගෙනහිර පළාතෙත් 5.4% පෙන්වුම් කරනවා. ඉතින් මේ ඔය

0: වෙනවා එහෙමම. ඒක එක්ක කපලා කරලා ඒක දාන්න ඕනේ. වතුර ටිකක් රැදෙන්නේ නැති වෙන්න. පොල් ගෙඩිය බින්දොත් ගෑව දැම්මා. ඒක මෙව කරලා දාන්න ඕනේ කුඩු වෙන්න. එතකොට වතුර හිටින්නේ නෑනේ. තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරගන්න මහත්තයෝ තමන් දැනගන්න ඕනේ. අනුන් හදන්න ඉස්සෙල්ලා තමන් හැදෙන්න ඕනේ. තමන්ගේ අවට හදා ගන්න ඕනේ.
1: ඒවා ඉතින් මිනිස්සුම දැනගන්න ඕන. ආණ්ඩුවෙන් ඔබ කරන්න බෑ.
2: රජයට පමණක් මේක කරන්න බෑ. මහජන සහයෝගය 100% ඕන. රජය නිදාගන්න පුළුවන් එක සීමිත ප්‍රමාණයක් පමණයිනේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ වත්ත සුද්ධ කරන පවිත්‍ර කරන මහජන කරදරයක් නැතුව ජීවත් වෙන්න.
3: අපි කර අපේ ගෙවට සුද්ධ කරලා අවට කාණු සුද්ධ කරලා අපි ඒව කරගත්තා ඉතින්. ඉතින් අපි ඉස්සර අපේ වත්ත සුද්ධ කරගන්න තමයි.
4: ජනතා විදියට අපි සෑහෙන කැපවීමක් කළොත් මේක අපිට මර්ධනය කරගන්න පුළුවන් වෙයි.
5: බෝතලේ බිව්වා එතන දැම්මා. යෝගට් කෝප්පේ ගැව්වා එතන දැම්මා. මේ සම්මදාන දාලා සුද්ධ කරන පණයනක ඊදවස සුද්ධ කරනවා.
6: දැන් සෞඛ්‍ය නිලධාරී ඉන්නවා. ඒගොල්ලෝ එනවා. ඉතින් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන එක තමයි තියෙන්නේ ලොකුම දේ.
7: කවුරුත් එකතු වෙලා කවුරුත් හැංගීමෙන් යුතුව කටයුතු කරනවා නම් ඕක ඇත්තර මේ කන්නේ. නමුත් කවුරුත් ආරය කරනවා මෙයා කරනවා දැන් එහෙම නැහැ. හැබැයි දැන් කවුරුත් නම් මිසුළු වෙලා වැඩ කරනවා අපි කියන්න ඕන. අපි දැකපු තැන් වල මිනිස්සු සුද්ධ කරනවා ගේවල් මේ කළා තිනවා. ඒක හැමතැනම වගේ මම දැකලා තිනවා. ඩෙන්ගු නැති කාලෙට වුණත් ඒක කන්ටිනියු කරන්න ඕනේ. මේක දිගටම යන්න ඕන.
8: ඩෙන්ගු රෝගය වැළැක්වීම සහ පාලනය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඩෙංගු රෝගයේ සීග්‍රෙන් ව්‍යාප්ත වෙමින් අධි අවදානම් තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා සියලු ආයතනවල සක්‍රීය දායකත්වයෙන් කඩිනම් ඩෙංගු මර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි එහි සඳහන් වන්නේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන හා පෙර පාසල් ආයතන සුරක්ෂිත කිරීම රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය පරිපාලනයේ මගින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක්ද ඊට ඇතුළත් වෙනවා. මේ වසරේ මුල් මාස පහේදී ශ්‍රී ලංකාවේ යාපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 7.3 ඉක්මවා තිබෙනවා. මෙය මෙරට බාහිර ආර්ථික අංශයේ ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරන සුවිශේෂී සංදිස්ථානයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මේ මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය 18.25% හා සේවා අපනයනය 18.67% වර්ධනයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා රේගෝ මගින් නිකුත් කළ තාවකාලික දත්ත සහ මැණිකා සොණ්ඩාබන්න මෙන්ම ඛණ්ඩ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තු ගත සංඛ්‍යා ලේඛනවලට අනුව ජනවාරි සිට මැයි දක්වා මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 7.3939 ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණා. ඒ 2025 වසරට සාපේක්ෂව 7.56% වර්ධනයක්. මේ වසරේ මැයි මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 1570 ඉක්මවා තිබෙනවා. එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 18.34% කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්තරන්කුට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද දෙවන දිනටත් අභියාචන අධිකරණයේ හම්වේ විභාගයට ගෙන තිබෙනවා. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා විරුවින් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමිෂ්ඨ සිල්වා මහතා සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සුවා බැලීමට පත් කළ කොමිසම හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරිපත් කර තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් කර නොමැති බවයි. මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන විරෝධතා සමග වගුත්තරකරුවන් විසින් අසත් මෞලානා නැමැත්තාගේ ප්‍රකාශය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ සමග ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා. පිල්ලියන් සහ කණ්ඩායන පාර්ශ්ව සමග සිය සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරත වූ බවත් අදාළ ඡායාරූප දේශපාලන රැස්වීමකදී ගත් බවත් ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා. තම සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරත වීමේදී මෙවැනි ඡායාරූප ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු සඳහන් කළේ. වැඩිදුර කරුණු දැක්වීම සඳහා මෙම නඩුව ජූලි මාස 6 සහ 9 යන දිනවලදී යලි කැඳවීමට අභියාචන අධිකරණය නියෝග කළා. 2025 වසරේ ජනවාරි සිට 2026 වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ අත්අඩංගුවට විෂ භද්‍රව්‍ය සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කරුණු ඉදිරිපත් කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
9: 2025 එක දින සිට 26 4 30 දක්වා කාල සීමාව තුළ සමස්තයක් වශයෙන්

0: හෙරෝයින් කිලෝග්‍රෑම් 2761 ග්‍රෑම් 116ක්, ගංජා කිලෝග්‍රෑම් 17899ක්, කොකේන් කිලෝග්‍රෑම් 300යි, හෂිෂ් කිලෝග්‍රෑම් 1959ක්, අයිස් කිලෝග්‍රෑම් 3554ක්, මත් කරල් 1395445ක්, මත් පෙති 3,135,612ක් අත්අඩංගු කරලා තියෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 226,447ක් වෙනවා.
1: මේ අතර පසුගියදා දැරණීගල ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
2: පැහැදිලිව දැරණීගල ගමේ ඇති වුණ ප්‍රශ්න සම්බන්ධයෙන් මම කාරුණික ඉල්ලන්නේ අහිංසක අයට ප්‍රශ්න නොවන විදියකටත් පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි කටයුතු කරන්න ඕනේ කියන එක ඒ දැරණීගල ප්‍රශ්නෙන් ඉස්මතු වුණ කරුණක්.
0: දැරණීගල සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරනවා. විමර්ශනයක් කරලා අදාළ පාර්ශ්වයන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. පොලිසිය පැත්තෙන් වැරද්දක් කළා තියෙනවා නම් ඒ සියල්ල එරෙහිව කටයුතු කරන වගේම අනාගතයේ වෙනි සිද්ධීන් බලක්වා ගැනීමට කටයුතු කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කම් රසමාණික්කම් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
3: මේ මඩකලපුව දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර ප්‍රමාණය හරි වෙලාවට ලැබුණේ නැහැ.
4: ඔව් ඔව්.
3: කෘෂිකර්මාන්තය තමයි ගරු අමාත්‍යතුමා ඔබතුමා දන්නවා පහුගිය රජයේදී කෘෂිකර්මයේදී එදින ගොවි මහත්වරුන්ගේ අප්‍රසාදය නිසා රජයට විශාල අපහසුතාවක් කළා. දැන් මේ පාරත් ගැටලු තියෙනවා. ඒ ඉල්ලීම තමයි හරි සාධාරණ මිලක් ගොවියට ලබා දෙන්න.
1: වී මිලදී ගැනීමේ සැලැස්ම පිළිබඳවයි අමාත්‍ය කෙරී ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ.
5: දැනට ගබඩා පිරලා තියෙනවා කියන එකත් හරි. ඒ ගබඩාවල දැන් පිරිලා තියෙන වී අයින් කරමින් තිබෙනවා. දැන් මේ වෙනකොට අම්පාරේ සුළු වශයෙන් අස්වැන්න එනවා, වැල්ලවායේ පැත්තෙත් එනවා, උතුරේ ප්‍රදේශවලත් සුළු සුළු වශයෙන් එනවා අස්වැන්නත්. අපි දැන් වී අලෙවි මණ්ඩලයේ වී අලෙවි කරන්න වැඩපිළිවෙළකුත් යොදලා තියෙනවා. ඒ අනුවත් ප්‍රමාණයන් අඩු කරමින් තියෙනවා. අපේ සැලැස්මේ තියෙනවා දැන් ගොයන් කැපෙන නිසා වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්න. ඒ වගේම තාම තීරණය කරලා නැහැ යල්කන්නේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඇත්ත කරුණු දෙකක් නිසා විශේෂයෙන් ගොයන් කපන්න යන මිල වැඩි වෙලා තියෙනවා. දැන් තෙල් මිල වැඩිවීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙට අනිද්දා වෙනකොට ගන්න පුළුවන්.
1: ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. වසර 25කට පසුවයි පනත් කෙටුම් පත සංශෝධනය කෙරෙන්නේ. නියුච අභාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා එහිදී අදහස් පළ කළා.
6: අපේ බොහොමයක් පාරිසරික මිතුරු සංවර්ධනයක් වෙනකොට වීමට තිබිච්චේවා බොහොමයක් අපි පාරිසරික හතුරු සංවර්ධනයක් බවට පරිවර්තනය වුණා. ගොඩ නැගිච්ච පාරිසරික ගැටලු වලට අපි විසඳුමක් හොයන්න ඕනේ නීතිමය පැත්තෙන්. මේ පාර්ලිමේන්තුවේ තියෙන අන්න ඒ ක්‍රියාවලියට. ඒ වගේම තමයි අපි මේක නීතිමය පැත්තෙන් මේක විසඳ ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ ආර්ථික ක්‍රියාවලිය තුළ අපි මේකට මිනිස්සු හැටියට සාමූහිකව මුණ දෙන්න ඕනේ තැනකට අපි පත් වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒ වෙනුවෙන් අපි මේ පරිසර පනත වෙනස් කරන්න ඕනේ. මේ තිබිච්ච අඩුපාඩුකම්, මේ තිබිච්ච පාරිසරික ගැටලු, මේ තියෙන නිෂ්පාදනයන් මෙන්න මේ පනත්වලට සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රධාන ක්ෂේත්‍ර 8ක් ඔස්සේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහම් මහතා සඳහන් කළේ අවශ්‍ය සංශෝධන පවතින බවයි.
7: මේක ඇතුලේ තියෙන සංශෝධන හොඳයි. මේකට විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට අවශ්‍ය කරන බලතල, නීතිමය කටයුතු මේ සියල්ලම කරන්න අවශ්‍ය සංශෝධන ටික ඇවිල්ලා තියෙනවා. ඒක හරි. හැබැයි මෙතනදී යම්කිසි ගැටලුවක් තියෙනවා. දැන් මේ පරිසර විශේෂයෙන්ම මූලික පරිසර පරීක්ෂණය. මේ පරීක්ෂණ කටයුතු කරනකොට මෙතනදී වග බලාගත යුතු කාරණාවක් තියෙනවා. අපිට විශේෂයෙන්ම අද කර්මාන්ත කරද්දී මේ කර්මාන්ත කඩා වැටෙන්නේ නැති විදිහට කාරේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. මේ දාලා තියෙන නීති රීති ගත්තහම ඉතාමත්ම දැඩි නීති පනවල තියෙනවා මේ බලයක් හැටියට.
1: නියුච අභාතේ රඟ ගුණසේකර මහතාද අදහස් පළ කළා.
3: වසර 26ක් වෙනකම් අපේ රටේ ජනාධිපතිවරු ගණනාවක් හිටියා. අපේ රටේ මේ විපක්ෂයේ ඉන්න ගොඩාක් අපේ දැන් අපිට උපදෙස් දෙන මන්ත්‍රීවරු ඇමතිවරු බවට පත් වෙලා තිබුණා. හැබැයි ඒගොල්ල කාටවත් බැරුණා අවුරුදු 26ක් වෙනකම් මේ කතා කරන පරිසරයට අදාළ කරන සංශෝධන ටික ගෙන්න ගන්න. ඒක නිසා අවුරුදු 26කට පස්සේ මේ සංශෝධන මේ පරිසරය පිළිබඳ ඇගීම ඒක පදනම් කරගෙන මේ පාර්ලිමේන්තුව තුළ නීති රීති සම්මත කරගෙන මෙවැනි පරිසර පනතක් පිළිබඳ සාකච්ඡාව එන්නෙම මේක එන්නෙම වසර ගණනාවක් ඇතුලේ විශේෂයෙන්ම ජනතාවාදී අරගල ඇතුලේ ඒ වගේම තරුණ කණ්ඩායම් පරිසරවේදීන් මේ සියලු දෙනා මේ මැදිහත්ීමේ කරපු අරගලේ ප්‍රතිඵලයක් ඇතුලේ දෙවැනි එක තමයි මේක ජනතාවාදී රජයක් නිසා දේවල් වලට ගලපන විදිහට අපිට සංශෝධන ප්‍රමාණය ගෙනහල්ලා අද මේක ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඒ සාධක සියල්ලම වෙනස් වෙද්දී අපි දන්නවා පරිසර පනතක් කියලා කියන ගල් ගෙහිච්ච පනතක් නෙමෙයි. ඒක ඒ තියෙන ආර්ථික දේශපාලන සහ පාරිසරික මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඒවා මත ඒවා සංශෝධනය විය යුතුයි. අපේ රටේ ඒබැවි තත්ත්වයක් බවට පරිවර්තනය කරගන්න බැරි වුණා.
1: මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ITN ටේක්යා සුරකුම් බගතුට වැඩසටහනේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් සාර්ථකව අවසන් වුණා. ඕබාත මහවිද්‍යාලයේදී පැවැත්වුණු ටේක්යා වැඩසටහන මගින් දරුවන් දැනුවත් කිරීම සඳහා අගරසක් සංවිධානය කර තිබූ බවයි අප නියෝජිත ගිහන්ගේ ඉෂේර සඳහන් කළේ.
4: දුවදරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. අද දවසේදීත් ඔවුන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් නිසියාකාරව යතුරුපැදියක් අපි ගමන් කරනවා නම් කොහොමද ආරක්ෂිතව ගමන් කරන්නේ? ආරක්ෂිත හිස්වසුම් පළඳින්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අද දවසේදී ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුම ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයයි මූලිකත්වයෙන් කටයුතු කරේ. අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය රතවාහන මූලස්ථාන පොලිස් සියදනාගේම සහයෝගීත්ව සහිතවයි අපි ටෙක් සුරක්ෂිත මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ නවවන වැඩසටහන සාර්ථකව නිමාවටපත් කරන්නේ හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. අද දවසේදී ඕමන්ත මධ්‍ය විද්‍යාලයේ සිට ස්වාධින් රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් නජිත් ධම්මික සමගින් මම ගිහන් ගීතිෂේන.
1: උසස් පෙළ විභාගයේ ලැබන අගෝස්තු 10 වනදා නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළා. කිසිදු ආකාරයකින් විභාගයේ පැවැත්වෙන දින කල්දැමීමක් සිදු නොකරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
8: අගෝස්තු මාසේ 10 වෙනිදා විභාගයේ තියෙන බවට ගත්ත තීරණය හදිසියේ ගත්ත තීරණයක්වත් එහෙම තීරණයක් නෙමෙයි. ඒ තීරණය සියලු කරුණු සලකා බලා නිසි කාලයේදී අපි තවදුරටත් ඒ දින වකවානු ලබා දෙමින් ගත්ත තීරණයක්. එතකොට ඒ තීරණයට පදනම් වන්නේ පාසල් පවත්වන දින සංඛ්‍යාව. එතන මේ වර්ෂයේදී මේ කියන දිනේට අගෝස්තු මාසේ විභාගයේ තියෙන දින වෙනකොට පාසල් පවත්වන දින සංඛ්‍යාව 343ක් වශයෙන් ගණනය කරලා තමයි මේ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. 2020 වර්ෂයේදී දින 318ක් තමයි මම කියපු පරතර දෙක අතර පාසල් පැවැත්වෙන පාසල් දින ගණන තිබිලා තියෙන්නේ 2021 වර්ෂයේදී 253ක්. ඒ වගේම 2022 වර්ෂයේදී 251ක්. 2023 වර්ෂයේ දවස් 361ක්. වගේම 2024 වර්ෂයේ දවස් 367ක් සහ 2025 වර්ෂයේ දවස් 355ක්. එතන මේ වර්ෂයේ අපිට තියෙන්නේ දින 343ක්. එතකොට අර අපි කලින් නිවේදනය කරා වගේම අවශ්‍ය දින සංඛ්‍යාව අපෝ සුසස් පෙළ නිර්දේශ අවසන් කිරීමට යෝජිත නැත්නම් නියම කර තිබෙන දින සංඛ්‍යාව දින 300ක් එහෙම නැත්නම් කාල පරිච්ඡේද 600ක් ඒ පදනම මත ඉඳලා මේ දින සංඛ්‍යාව තමයි අපි තීරණය කරලා තින්නේ. මේක ප්‍රමාණවත් කියලා මේ කාලේ ප්‍රමාණවත් වීම මත අපි උපසස් පෙළ විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තියෙනවා.
1: රුපියල් 35 කෝටි 26 ලක්ෂ 50 දහසක් වටින හෂිෂ් කිලෝග්‍රෑම් 35ක් සමග කැනඩා ජාතික කාන්තාවක් කටුවක් ගොතුටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ගුවන්තොටුපලේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත භවත ඔස්සේ පිට යාමට උත්සාහ කිරීමේදී ඇය රේගුල ධාරින්ගේ පරීක්ෂාවට ලක් වුණා. එහිදී ඇගේ ගමන් බලු දෙකක් තුළ ඇසුරුම් 140 රැගෙන හෂිෂ් තොගේ සොහකෙට තිබෙනවා. ඒවා කැනඩා වෙස්ට් රැගෙන ඩුබායි වෙත පැමිණ කටුවකට ළඟා වී ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. බද්‍රව්‍ය සහාය තරුණිය වීගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2026 සුභති සම්මාන උළෙල සඳහා ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍ය රැසක් නිර්දේශ වී තිබෙනවා. 31 වන වරටත් සම්මාන උළෙල ලබන 15 වනදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. 2025 වසරේ ජනවාරි 15 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා විකාශය වූ ටෙලිනාට්‍ය හා වැඩසටහන් අතරින් තෝරාගත් නිර්මාණවලට සම්මාන පිරිනැමීමයි එහිදී සිදුවන්නේ. මෙරට කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාව ඇගේම සඳහා මෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් දිරිමත් කිරීමත් එහි අරමුණක් වී තිබෙනවා. ස්වාධීන රූපවාහිනී විකාශය වූ සසංකාර ටෙලිනාට්‍යද අංශ රසක් වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් යානා 10ක් නිල වශයෙන් බහර ගැනීම ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී කදවරට පැමිණි ජනාධිපතිවරයාව ගුවන් හමුදා උතුමාචාර සහිතව අභිමානවත් ලෙස පිළිගත්තා. අනතුරුව හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකටද එක් වුණා. එහිදී ද්විපාර්ශ්වික ගිවිසුමකට ලැබුණු අතර ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ඇමරිකා පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරල් කෙවින් ෂ්නයිඩර් මහතා ඊටත් සැතැබුවා. මෙම සීරේ ජානා සතු බහුකාර්ය හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බිහිවීම සඳහා යෙදවීමයි සැලසුම වී තිබෙන්නේ. එන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියම් පුහුණු ධාරිතාව හා ගුවන් බිහිවීම පුළුල් වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ. හෙලිකොප්ටර් යානා බලෑණිය මගින් ආපදා සහන සේවා සෙවීම් සහ බුදා ගැනීම මෙන්ම හදිසි භාජන සේවා කටයුතු සඳහා විශාල සහයක් හිමිවනවා. එක්සත් ජාතීන්ගේ සාමසාධක බිහිවීම සඳහා ගුවන් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමද ඉන් සිදුවනවා. නෝරිලියේ සංචාරක හෝටලයක් තුලදී බෞද්ධ චිකිත්සකවරියක් ඝාතනය කර සැකව සිටි සැකකරු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට තිබෙනවා. යාපනයේ පොලිස් කොට්ටාසේ අපරාධ විමර්ශනාංශයයි වැටලීම සිදු කළේ. සැකකරු සහ ඔහුගේ බිරිඳ වෙස්වලාගෙන සුඛෝපභෝගී බස් රථයකින් වැලවතේ සිට යාපනය දක්වා ගමන් කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. තෙල්දෙඩි ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබේ කාන්තා බලසිරුරක් හම්බුනේ පසුගිය 17 වනදා. එලෙස වේගොස් සිටියේ අම්පාර බහරෝහලේ සේවය කළ 33 හැවිරිදී භෞතික චිකිත්සකවරයා. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස පෙනී සිටියගේ පෙම්වතා සිරුර මෝටර් රථයක තබා පළක්කුස් ඇති බවටයි වාර්තා වුණේ. ඔහු ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බවත් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු නොවන බවටත් තොරතුරු හෙළිව තිබෙනවා. බෞද්ධ චිකිත්සකවරියට විවාහ පුරුදු ලබා දී කැනඩාවට යන බව පවසමින් ඇගෙන් රුපියල් 1,50,00,000 අවස්ථා කීපයකදී ලබා ගැනීමට සැකකරු කටයුතු කර තිබුණා. සැකකරු මීට පෙරද තරුණියන් රවටා වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවටයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. අස්වසු ප්‍රතිලාභී යාවත් කාලෙ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවල ගෙදර මහතා සඳහන් කළා. ඒ පළමු අදිරේ තොරතුරු යථාවත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කරමින්
9: මේ 2023 සුදුසු අය අස්වැසුම වැඩසටහනට තේරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි මේ තොරතුරු යථාවත් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. එතෙන්දී නිවැරදි තොරතුරු සමාජගත වුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඉදිරියේදී ලබා දෙන ආධාර වැඩසටහන හරියාකාරව ලබා දෙන්න. දැන් අපි මේක පද්ධතියක් කරහා සිද්ධ වෙන්නේ ලකුණු දැමීමෙන් තමයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. අලුත් බවක් දැනුණට බොහෝ දුරට නිවැරදි. යම් අඩුපාඩු සිද්ධ වුණොත් ඒ වහාම අඳුන ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. පුද්ගලිකව සම්බන්ධතා මත නෙමෙයි, සංගණන කටයුතු වලින් පසුව තීරීම් ක්‍රියාවලියක් තියෙනවා. තීරීම් ක්‍රියාවලියෙන් පසුව තෝරා ගැනීම සිද්ධ වෙනවා.
1: සුබසාධක ප්‍රතිලාභ බඩලේ නියෝජක කොමසාරිස් ඉසුරු ප්‍රනාතු මහතාද අදහස් පළ කළා.
10: 2026 ජූනි 23 වෙනිදා වෙද්දි ප්‍රගතිය ගත්තොත් අපිට තමන් අභිමතයේ ප්‍රකාශ කරපු 31,27,234 දෙනෙක් සමස්ත කාම ඉදිරිපත් වෙලා තිබ්බා අයදුම්කරුවන්. එතකොට ඒ අතරින් වැඩිම අයදුම්කරුවන් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ, ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්කවල අඩුම, ඒ කියන්නේ ජනසංඛ්‍යාව 90 වෙනස් වෙනවා. එතකොට මන්නාරම, කිලිනොච්චි, මුලතිව් කියන දිස්ත්‍රික්කවල තමයි අවම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉන්නේ. මේ වෙද්දි 150% ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ 15,11,376 මේ වෙද්දි සංගණන කටයුතු අවසන් කරලා තියෙනවා. 165%කට 100%කට 95% වගේ වෙනකන් කෑගල්ල, රත්නපුරයේ, මුලතිව්, අම්පාර, මාතරේ, ත්‍රිකුණාමලයේ, මන්නාරම, මඩකල්ලපු, කිලිනොච්චි, යාපනේ වගේ දිස්ත්‍රික්ක හොඳ ප්‍රගතියක් පෙන්වලා තියෙනවා. කරොත් සංගණන කටයුතු අපි ජූනි 30 වෙනිදා වෙද්දි අවසන් වෙනවා.
1: 21 වැඩ ආසියා පැසිෆික් සහභාගීතා බෙහුම් කම්ප රැස්වීම බිගම්බුවේදී ආරම්භ වුණා. ලබන 26 වෙනිදා දක්වා එය පැවැත්වෙනවා. සමාරභක උත්සවය පැවැත්ුණේ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. රටවල් 21ක් නියෝජනය කරමින් නියෝජිතයන් 80 දෙනෙක් මෙම රැස්වීමට එක්ව සිටියා.
11: අපිට පේන්නේ ආසියා ශාන්තිකර කලාපය තුළ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාව තුළ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා තත්ත්වය, ඒ වගේම ජාත්‍යන්තර ආයතන සමග සහයෝගයෙන් ඒවායේ නියාමනයන් සමග සහයෝගීව කටයුතු කිරීම පිළිබඳ ඇති පිළිගැනීමක් හැටියට අපි මේක දකිනවා.
1: ඇමරිකා කොංග්‍රසයේ පළමු වරට ඉරට යුද බලතල සම්බන්ධ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සමග කළ යුද්ධය හෙළාදැක තිබෙනවා. රිපබ්ලිකන් පාලනය යටතේ පවතින සිනට් සභාව ජනාධිපතිවරයාට ඉරාන යුද්ධයේ පවත්වාගෙන යාම හෝ නතර කිරීමට පෙර කොංග්‍රස් අනුමැතිය ලබා ගැනීම සඳහා උපදෙස් දෙර යෝජනාවක් සම්මත කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ 5848ක් ලෙස. මේ අතර ඇමරිකා රාජලේකම් බාකෝ රූබියෝ මැදපෙර දිග සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඔහු අබුඩාබි වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඉරානය සමග ඇති කරගත් ගිවිසුමට සම්බන්ධ පළමු ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික බෙහෙවුම මෙයයි. කලාපයේ අනෙක් රටවල නායකයන් සමග සාකච්ඡා කිරීමට ඇමරිකා රාජලේකම්වරයා සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අදාළ කඩු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමද එහි අරමුණක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ යළිත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලි 6කදීම ගොල් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් උස්බෙකිස්තානයට එරෙහිව පැවති තරගයේදී 5-0 ලෙස ජය ගැනීමට පෘතුගාල කණ්ඩායම සමත් වුණා. එහිදී රොනාල්ඩෝ ගෝල දෙකක් රැස් කර තිබෙනවා. ඒ අනුව 2006, 2010, 2014, 2018, 2022 සහ 2026 වසරවලදී අකණ්ඩව ගෝල් ලබා ගැනීමෙන් ඔහු වාර්තාව පිහිටුවා ඇති බවයි මාධ්‍ය සඳහන් කළේ. ඩෙංගු අධි වසංගතයක් වෙද්දී දින තුනේ මෙහෙයුම ඇරඹෙයි. ඩෙංගු කීටයන් බෝකලොත් දැඩි දඩුවම් චක්‍රලේඛයත් නිකුත් කෙරේ. වසරේ මුල් මාස පහේදී අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි. අධික දේදී එලියට ආ ගෝඨාගේ අසත් බෞලානාගේ ඡායාරූප. වසර 25ක් පෙරදී පරිසර පනතට සංශෝධන. මාස 16කදී රුපියල් බිලියන 2 ලක්ෂයකට වැඩි මත්ද්‍රව්‍ය අත්අඩංගුවේ. ඉරානයේ සමග ට්‍රම්ප්ගේ යුද්ධය ඇමරිකා කොංග්‍රසය හෙලා දකී. ඒත් සමග අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.
14: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
15: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
16: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
17: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: විඳින්න.
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 200,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40,00,000 හොඳටම ඇති.
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ආයුබෝවන් ආදරණීය වසවතුනි, සංගීත රසකාමේ හිතවතුනි, ගීතලෝලී සුලවතුනි, සංගීතයේ අපූර්වත්වයක් විඳෙමින් ගී පදවලක අරුත් බරබවත් පසඳෙමින් මානව බන්ධුත්වයේ හෘදයාංගම උත්තරීතර ප්‍රේමයත් බිඳී ගිය ආදරයක විරහවේ ශෝකාලාපයත් මధుර ස්වරයෙන් ගලාවිත් ඔබ රූප මංචරියක ගිල්වන මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම ව්‍යමනේ තවත් පියවරක් තබන මොහොත. වසවතුනි, වාග්ගේය කාර්යයේ භූමිකාවෙන් සිංහල ස්වභාවිත ගීතයේ වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන වේදියාගේ, එවැගේම විශාරද ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ, එවැගේම ප්‍රශාන්ත ඉරන්දක ප්‍රවීණ ගායන ශිල්පියාගේ ස්වර මාතූර්යෙන් සහෘද රසමනස් ආනන්දයෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යමින් රූප මංචරියක ගිල්වන්නට අවසරයි. මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන ලක්කඳ සඳතිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් සහෘද සන්තකයට පත් කරන්නට. හැමදාමත්ම වගේ මේ සඳතිය දහර ප්‍රාසංගික සජීවකරණ වේදිකාව ඉදිරිපස අසුන් ගනිමින් දැත් එකතු කොට නගන අත්පොල සම්ප්‍රසාදයෙන් දිරි ලබමින් සිංහල ස්වභාවිත ගීතයේ රසය ආදරණීය ඔබේ රසවින්දනය වෙනුවෙන් සමීප කිරීමට තියෙන උවමනාවෙන් වෙනද වගේම සුපුරුදු සෙනෙහසින් රසවතුනේ අපි අදත් මේ වේදිකාවේ සිට සඳුදිය ධාර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ආරම්භන්නේ. අපි සූදානම් ආදරණීය ඔබට අද මේ ප්‍රාසංගික හමුවීමේ ආරම්භමේදීම බොහොම අරුත්බර, බොහොම රසාලිප්ත ප්‍රේමේ වැහෙන ගීතාවලියක් විඳින්න ඉඩකඩ සපයන. ඒ වෙනුවෙන් අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් හොඳ අත්පොල සම්ප්‍රසාදයකින් වේදිකාවට මුලින්ම ආරාධනා කරමු අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාට. අපි හොඳ අත්පොල සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: අදත් මේ ලක්හඬ යුරුමියසියට ගීත ගයන තසුන්ගේ ආරාධනය ලැබෙන මම බොහොම සන්තෝෂින් ආවා. අපි අද ආරම්භක ගීතයේ වශයෙන් ගීතයක් තෝරගත්තා. මම රචනා කරපු ගීතයක් සැඳෑ අඳුරලව ගලන වෙලාවටකින් ගීතය. මම ගීත කීපයක් රචනා කරලා තියෙනවාත් වශයෙන්ම ඒ රචනා කරපු ගීත අතර මේ ගීතය දෙවෙනි, මම රචනා කරපු දෙවෙනි ගීතයයි. එමා ගීත රචනා කිරීමට මට පිළිමෙන්න සිද්ධ වුණේ ඇත්තටම මේ මගේ වැඩසටහන් සරලගේ වැඩසටහන් වලට හොඳ නිර්මාණ වලට හොයාගන්න අපහසු වුණා. ඒ නිසා, ඒ හේතුව නිසා රචනා කරපු ගීතයක් තමයි මේ සැඳෑ අඳුර අපි ශ්‍රවණය කරලා බලමු.

මීළඟට ගායනා කරන ගීතය බිඳුනු ආදරය පිළිබඳර අනුවේදිනය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුනු ආදරය කඩින් කඩ අපේ හදවත්තුලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් ඒක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාවෙන් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුනු ප්‍රේමයෙන් බිඳුන වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකයන්ට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තත් ස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීත වේදී අනන් මසුකලා. අපි ඒ ගීතයට සම්බන්ධව

මීළඟට මම තෝරගත්තා මේ ආදරයක සේයාවක් ඇති බවක් ඇත්තටම කියන්නේ. ඒත් එවන්නක් ඇති බව අපට නිකන් හැඟෙනවා. එවැනි ආදරයක ඇල්මක් බැල්මක් මේ පෙම්වතාට ඇතයි කියලා කෙලින්ම කියන්නේ. ඒත් අපට එවන්නකුත් නිකන් හැඟෙනවා. මේ විදිහේ ගීත සංකල්පනාවක් ඇතුළත් මේ ගීතය අහලා අපි ඒ උත්තරේ ඒ ප්‍රශ්නෙට අපි ඇත්තටම උත්තර හොයාගමු. ගැයම්පද මහාචාර්ය සුනිල් ආර්රත්නයන්ගේ.

මීළඟට තෝරගත්තු ගීතය ටිකක් මං ගැයෝ ගීත අතර ටිකක් වෙනස් විෂයක්. කිරුල රජුන්ගේ රට මිනිසුන්ගේ ඔය ඇත්තසෙම ජනතාව විසින් කලින් කලට මේ රජකිරුල්ල නැත්තං ඔටුන්න කාට හරි පළඳවනවා. ඒ පළඳවන්නේ තුන් සිංහලයම නියෝජනය වන ඔටුන්න. දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් මේ ඔටුන්න පළඳින්න බලාගෙන තමයි ඉන්නේ. නමුත් මේ කිරුලට හානියක් වෙතොත් ඔටුන්න පළඳින්න බලාගෙන ඉන්න මුළු දේශපාලන ලෝකයේම එකට එක්ව ඒ රැක ගැනීම ගත යුතුය කියන අදහස ඇතුළත් ගීතයක් තමයි මේ ගරු රඹුක්කන සිද්ධාර්ථ හිමියන් රචනා කරලා තියෙන්නේ. මේ ගීතයට සංගීතයෙන් දායක වුණ රෝහණ වීරසිංහ සංගීතවේදියා නම්.

0: කිරුල්ල රජුන්ගේ රට මිනිසුන්ගේ බරණි බරට පිරි මැණික් දිලෙන රට රැකුණොත් මිස රන් කිරුලක් කොයි බෙද. සිංහල ගීතේ නිවුණ ශාන්තිදායි ගීස්වරයෙන් ලකන සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය ඇරඹුණේ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායනවේදියාණන් ගීස්වරය. සෝමතිලක ජයමා මහත්මයාගේ ගේ හඬට මොහොතක විරාමයක් තබමින් අපි සූදානම් අද බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි ඇරයුම් කොට කැඳවාගත් ඇයට විවේදිකාව භාර කරන්න ඔබ වෙනුවෙන් ගයන්. ඊට කලින් වසමතුනේ අපට අනුග්‍රහයකුතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහයකුතු කරන්න සඳදිය දහරත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍ය මුදල් හිණිය වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගේ තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ඔබේ සිහින සැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න උන පහසුකම් සංසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. නම්බර 31 ඇල් හේන පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා සෝමතිලක ජයමහස්වරයෙන් රසවත්ව අරුත්බරව ඇරඹුණු ලක්කඩ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට අවසරයි වේදිකාව බාර කරන්නට ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ආදරණීය ශිල්පිනියට අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු.
1: බොහොම ස්තුතියි දසුන්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද මම ලක්හඬ මියුරු මියසියට කලිනුත් ගීත ගායනා කරා මට ආරාධනා කළ නිසා ගොඩක් ස්තුතියි. අදත් මට මේ ආරාධනා ලැබුණා, මම ගොඩක් සන්තෝෂ වුණා. මොකද ලක්හඬට අපි ගොඩක් ආදරේ, ලක්හඬ අපටත් ආදරේ. ඉතින් මම හිතනවා මේ සුභාවිත ගීතය කියන දෙය ජනතාව අතරට නැවත ගෙන යන්න ලක්හඬ ගොඩක් මහන්සි වෙනවා. ඉතින් අපිත් එයට දායක වෙන ගොඩක් කැමතියි. ඒ හින්දා අද මේ ප්‍රසංගයේදී මම මුලින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා කියන ගීය. මේ ගීය ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙක් වන ස්වර්ණ ගුණවර්ධන මහත්මයා තමයි රචනා කළේ. මෙහි සංගීත නිර්මාණය ගුවන් විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ වයලින් වාදකයෙකු වන ෂෙල්ටන් විජේසේකර මහත්මයාගේ. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ අකීකරු වෙච්ච දියණියක් ගැන. ඉතින් අපි මේ ගීතය කරේ ගුවන් විදුලියේ තිබුණ නව නිර්මාණ කියලා වැඩසටහනකට. මේ වැඩසටහනේදී අපි මේ ගීය හැඳින්වුවේ වල්මත් වී ගිය කිරිල්ලියකගේ විලාපය කියන නමින්. ඉතින් එහි සඳහන් වෙන්නේ අකීකරු වෙච්ච දුවෙක් තම දෙමෝපියන් අතැරලා ගිහිල්ලා, නමුත් අන්තිමේදී ඇයට ඇය ගිය පාර වැරදිච්ච බව දැනුන නිසා ආපහු ඇය තම අම්මාව සොයාගෙන එනවා. ඒක තමයි මේ ගීයෙන් කියවෙන්නේ. අපි අද මුලින්ම අහලා බලමු විදුලි එළිය ගීතය. මම දැන් ගායනා කරන්නේ

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ නිල නෙතු සංගලින් කියන ගීතය. මේ ගීතයත් මම මුලින්ම ගායනා කරේ ගුවන්විදුලි සංස්ථාවේ මගේ සරලගී වැඩසටහනකට. මේම ගීතය මට රචනා කළ දුන්නේ ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් දල්විස් මහත්මයා. එවකට එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරෙක් වශයෙන් සේවය කරා. එතුමා තමයි මේ ගීතය මගේ අයියට දීලා තිබුණේ මා ලව්වා ගායනා කරන්න කියලා. එතකොට මම එතුමාව දැකලා තිබෙත් නැහැ. නමුත් මේ ගීතය අයියා ගීතනුවක් යොදලා අපි ගායනා කරාට පස්සේ පටිගත කිරීම දවසේ එතුමා මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම තමයි ඩෝල්ටන් ඇලිස් කියන්නේ. එතුමාව මට හඳුන්වලා දීලා කතා කරා. ඉතින් හරි සන්තෝෂයටපත් වුණා පටිගත කරාට පස්සේ. මොකද එතුමාට ඌමනා කටහඬ මේ ගීතය තුලින් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ගීතය අදටත් මං හිතන්නේ එදා වගේම ජනප්‍රියයි. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙම්කල වරදට කියන ගීතය. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදිකා දයාදාල්ඩිස් මහත්මිය. මෙහි සංගීත නිර්මාණය විශාරද චන්ද්‍රදාස බෝගුණය. මේ ගීතය මම ගායනා කළේ මං හිතන්නේ 1979 පමණ තමයි මේ ගීය ගායනා කරේ ගුවන්විදුලියේ සරලගේ වැඩසටහනකට. ඉතින් මම හිතන්නේ අද දක්වා මේ ගීතයේ ඒ ජනප්‍රියත්වයේ අවුරුදු දැන් මම හිතන්නේ 30 ගණනක් විතර වෙනවා තාමත් පවතින ඒ විදියටම. ඉතින් අදටත් මම හිතන්නේ ගොඩක් මේ තරුණ ළමයිත් මේ ගීතේ ගායනා කරනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියතාවය තාමත් මේ ගීයේ තියෙනවා කියලා. අපි දැන් ඒ ගීතේ ගායනා කරමු.

සමහර තැන්වලදී ප්‍රේමය කරලා ආදරය කරලා අවසන ඉතිරි වෙන්නේ කඳුළු පමණක් වන්න පුළුවන්. ඒ තුල රැඳිලා තියෙන්නේ අමරණීය මතකයන් වන්නටත් පුළුවන්. ඒත් නොනවති ජීවිතේ ඉදිරියට යා යුතුයි. ඉන්ද්‍රණ බෝගණස්වරයනුවේ ඒ විදිහට හරි අපූර්වට ප්‍රේමණීයව ලක්කඳ

0: ආකෘතිය දහර රස ගැන්නුනේ. අපි ආදරණය සහෘද රසවතුනේ අද නක්කන සඳදිය ධහරමේ ප්‍රාසාංගික සචීව කරනේ සෝමතිලකජය මහස්වරයෙන් සහ ඉන්ද්‍රන් බෝගුරස්වරයෙන් ගැනු බොහොම රසවත් ප්‍රේමණිය ගේත සමුච්චයක් එක්ව රසවෙන්ද. අපි සූදානම් මෙතැන් සිට ගයන්නට ඔහුට නිවේදිකාවට ආරාධනා කරන්න. සිංහල ගීතයේ සුභාවිත කරනේ දෙවන පරම්පරාවේ නියෝජනයක් විදිහට අපිට ඔහුත් හඳුනා ගන්නට පුළුවන්. කලබලයකින් තොරව බොහොම සීරු මාරුවට අරුත්බර පදවැල් තෝරා බීරා ගනිමින් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගයමින් මේ දක්වා ආගමන් මග තුල ඔබට ගැයූ ප්‍රේමණීයම ගීත සමුච්චයකින් රසවත්ම ගීත සමුච්චයකින් ලක්කන සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට අපි හොඳ අත්ප සම්ප්‍රසාදයකින් ආරාධනා කරපු වේදිකාවට ක්‍රිෂාන්ත ඉරන්දක ආදරණීය ප්‍රවීණ ගායන වේදයාලන්ට.
1: අද ලක්කන මියුරු මියස්සී ප්‍රසංගය වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් ලක්කන ගුවන් ඉදිරියට පිරිනමනවා. කවදත් රසබර හරවත් ස්වභාවිත සරල ගීතය වෙනුවෙන් පෙනී සිටින ලක්කන ගුවන් ඉදුලිය මේ කරන් යන ප්‍රයත්නය, මේ කරන් යන මේ ප්‍රසංගය ඇත්තටම බොහෝම ජනප්‍රිය ප්‍රසංගයක්. ඉතින් විශේෂ ස්තුතියක් දසුන්ටත් ලක්කනටත් පිරිනමමින් මම අද පළවෙනි ගීතය විදිහට තෝරගන්නවා මගේ වීපැදුරෙන් CD පාටයට ගයපු මන්දාරම් අඳුර කියන ගීතය. ඇත්තටම මේ ගීතය බොහොම කතාබහට ලක්වුණු ගීතයක්. මේ ගීතය රසික සහෘද බොහෝ දෙනා තම තමන්ගේ ජීවිතවලට බොහොම ළඟින් තියාගත්ත ගීතයක්. මමත් බොහොම ආදරය කරන ගීතයක්. මේ ගීතය රචනා වෙන්නේ ගායමන් දිසානායක අතින්, සංගීතවත් වෙන්නේ ප්‍රවීණ සංගීත රේදී රෝහණ වීරසිංහ මහත්මයා අතින්. මන්දාරම් අඳුර මැදින් හිරිපොද වෙහි වැටෙන වෙලේ ඇත්තටම මාත් සමග ඇවිදන් යන්න හිටියා වගේම ඔබටත් දැනේ. ඔබත් සමග ඇවිදගෙන යන්න තව කවුරු හරි තනියට හිටියා නම් කියලා අපි අහමු මේ ගීතය.

අද මා තෝරාගත්තු ඊළඟ ගීතය මාව රසික ජනතාව අතරට අරන් ගියපු වීපදුරෙන් කියන ගීතය ගයන්න සූදානම්. මේ ගීතය මහින්ද දිසානායක කියන ප්‍රවීණ ගීත රචකයා අතින් ලියවුණු ගීතය. සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධනයන්. ඇත්තටම අපූර්ව ගීතයක්. මේ ගීතය තමා මම ගායන ශාස්ත්‍රයේ බොහොම ඉදිරියට අරන් ගියපු ගීතය. ඉතින් ඇත්තටම මේ ගීතය තුඩින් තුඩ නොගැයුණු කෙනෙක් නැතුව ඇති. ඉතින් මේ ගීතයේ පළවෙනි ගීතය විදිහට අද අපි හමු වෙමු.

මා තෝරාගත් ඊළඟ ගීතය මේ ප්‍රසංගය වෙනුවෙන් ඔබ ගොඩක් ආදරය කරන පංච කල්යාණී කියන ගීතය. ඇත්තටම මේ ගීතය බණ්ඩාර හැලියගොඩ ප්‍රවීණ ගීත රචකයා විසින් රචනා කරලා දෙනවා. එච්.එම්. ජයවර්ධනන් නැතින් සංගීතවත් වෙනවා. එච්.එම්. ජයවර්ධනන් නැතින් සංගීතවත් වුණු ගීත අතරින් වෙනම ආකාරයකට සංගීතය නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම බණ්ඩාර හැලියගොඩ කියන ගීත රචකයා ඇතින් ආදර ගීත නොලියවෙන අඩුවෙන් ලියවෙන කෙනෙක් විදිහට, නමුත් මේ ආදර ගීතය ලියුණා. ඇත්තටම මේක රූපాయని සංස්ථාවේදී තමයි මට මේ ගීතේ කොටසක් වෙන්නන්නේ. මම ඒ කොටස අරගෙන යනවා එච්.එම්. හම්බෙන්න. ඉතින් මම හිතනවා මේ ගීතේ බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. අපි අහමු මේ ගීතේ දැන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Life, a new green life.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
2: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479.
4: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය.

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලය.

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
0: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ හොඳ වෙලාවට ඔයා වෙ නැත්තම් අපි තහුවෙමු
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

කීතනෝලේ සහෘද වසවතුනි, මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකව වියමන ලක්කඩ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ සමගින් අපි නැවතත් මුණගැහෙන වෙලාව. අද සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන වේදයාණන්ගේත්, එවැගේම ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත්, එවැගේම ප්‍රශාන්ති රන්දක ප්‍රවීණ ගායන ශිල්පියාගේත් ස්වරාලංකාරයෙනුයි ලක්කඩ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබේ වසාවේශණය වෙනුවෙන් මෙලෙසින් දිගහැරෙන්නේ. එමනම් විරාමී දනතුරු ආදරණීය සහෘද රසවතුනි, අපි හොඳ අත්පෝ සම්ප්‍රසාදයකින් නැවතත් ලක්කඩ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වන්නට වේදිකාවට ඇරයුම් කරමු සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන වේදියාගන්ට.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහේ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපි ඒ වගේම අහලා තියෙනවා. දිගින් දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසත් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නැහැ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයෙන් ඩී.ඩී. ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතය හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

සියල්ල දමා යා හැකි. එහෙත් බියපත් බිරිඳ දමා යන්න සිදු වුණොත් ඇයට කාගේ පිළිසරණක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්, බියපත් සැමියෙකුට. ඒ වගේම බියපත් බිරිඳකටත් ඒක සාමාන්‍ය පොදු කරුණක්. නිර්මාණ කලාකරුවේ සුළු සිද්ධියක් සමහරට පදනම් කරගෙන කොච්චර යථාර්ථවාදීව ඒව දකිනාද කියලා අපිට මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙනවා. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ සහ රෝහණ වීරසිංහ යන දෙදෙනාගේ අත්තල් බැඳ ගැනීම තුළින් නිර්මාණය වුණු සාරතක නිර්මාණයක්.

සුති දේවින්ද සුති සෝභතුලක ජය මහා ප්‍රවීණ ගායන වේදියාණන් ඔබතුමන්ට අදත් අපේ ගෞරවනීය ඇරයුමු තුල සපැමිණ ලක්කන සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි අදත් වේදිකාවෙන් ඔබතුමන්ට සමු දෙන්නේ තවත් දවසක බොහොම රසවත් ගීත සමුච්චයක් මේ සහෘද රසවතුන් වෙනුවෙන් ගයන්නට ඒ ගීතවල පදරුත් විමසන්නට අතීත මතකයන් අවදි කරන්නට මේ වේදිකාවේ සිට මුණගැහෙමුයි කියන ආදරණීය ආරාධනාව තුල බොහොම ස්තුතියි නැවතත් ඔබතුමන්ට සහෘද රසවතුනේ සෝමතිලක ජයමහස්වරයෙන් එලෙසින් රසවත් වුණු ලක්කන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය මීළඟට රසවත් කරන්නට අපි සූදානම් ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට වේදිකාවට ආරයුම් කරන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න අපට අනුග්‍රහය එකතු කරන්නට අපිත් එක්ක අත්වල බැඳගෙන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳව සිහිපත් කරන්නට. අපට අනුග්‍රහය එකතු කරන්න අදත් අපිත් සමගින් අත්වල බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිරා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍ය මුදල්හීනිය වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ඔබේ සිහින සැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය අංකකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න උන පහසුකම් සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. නම්බර 31 ඇල් හේන පාර මහරගම තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතන ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597 දුරකථන අංකය. ඒ පිළිබඳවත් මාදරෙන් සෙනෙහසින් සිහිපත් කරන. හොඳයි. එමනම් ආදරණීය සහෘද රසවතුනි අපි හොඳ අත්පු සම්ප්‍රසාදයකින් මෙතැන් සිට ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ රසවත් කරන්නට ඇරයුම් කරමු වේදිකාවට ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ආදරණීය ශිල්පිනියට. අපි හොඳ අත්පු සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීල වර්ණ නිල කුබියෝ කියන ගීය. මේ ගීතය මම ගායනා කරෙත් මේ ගීතයත් මම හිතන්නේ 70 දශකයේ පමණ අපි ගායපු ගීත තමයි. මේ ගීතෙත් සංගීත නිර්මාණය කළේ අයියා චන්තුදාස් බෝබඩයන්. මෙහි පද රචනය කළේ GHK රත්නසිරි කියන මහත්මයා. ඉතින් මේ ගීත රචනයේ මම හිතන්නේ පොඩි කතාවක් තියෙනවා මේකේ. රත්නසිරි මහත්මයා හිටියේ ඒ රාජකාරිය කළේ කාලේ මහවැලියේ. එතුමා මේ බස් නැවතුම්පලකදී එක්තරා තරුණ යුවලක් ඉන්නවා දැකලා ඒ දෙන්නාගේ ආදරයෙන් වෙලෙල ඉන්නවා දැකලා තමයි මේ ගීතේ ඔහු ඒ දුටු දේ රචනා කළේ. ඊට පසු කාලෙක තමයි මම මේ ගීය ගායනා කළේ. ඉතින් මං හිතන්නේ මේ ගීතය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් මං හිතන්නේ මේ ගීතය ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

මා ඊළඟට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මා හිස පිරිමැද නැවත නොඉන්නට කියන ගීතය. මේ ගීතය මම මගේ සරල ගීත වැඩසටහනකට තමයි මුලින්ම ගායනා කරේ. මේ ගීතය ප්‍රවීණ නිවේදිකා දයාදල්ලිස් මහත්මිය තමයි රචනා කරේ. සංගීත නිර්මාණ කළේ විශාරද චන්ද්‍රදාස බෝගොඩයන්. මම හිතනවා මේ ගීතයත් විරහව දනවන ගීයක්. මේ පද රචනයට ගොඩක් අය ගොඩාක් ආස කරා. මම වුණත් ඒ විශේෂත්වයක් දකිනවා. ඉතින් දැන් අපි ඒ ගීතය අහලා බලමු.

සුති දෙවිනි සුති ඉන්ද්‍රාලි බෝගොඩ ප්‍රවීණ ආදරණීය ශිල්පිනී නෙබුතුමියටත් අදත් ඇවිත් මේ සහෘද රසවතුන් රසගන්වන්නට ඔබේ ගීහඬ මේ වේදිකාවේ සිට අවදි කළාට අපි ඔබතුමියටත් වේදිකාවෙන් සමුදෙන්නේ තවත් දවසක ඔබතුමියගේ ගීතාවලිය රසමුසු තැන් බෙදා හදා ගන්නට මේ වේදිකාවේ සිට මුණගැහෙමුයි කියන ආදරණීය බලාපොරොත්තුව ඇරීම තුල ආදරණීය සහෘද රසවතුනේ සිංහල ස්වභාවිත ගීතයේ රසය සොයා යන ලක්කන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ අද හමුවේ අවසන් අදියරට අපි කෙමෙන් කෙමෙන් ළඟාව අවසන්. අපි සූදානම් සෝමතිලක ජය මහස්වරයෙන් ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයෙන් හරි අපූර්වට රසවත් වුණු ලක්කන සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට හමාරවරතෙක් ගයන්නට ක්‍රිෂාන්ත රන්දක ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියනන්ට නිවේදිකාව භාර කරන්නට. අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු ක්‍රිෂාන්ත රන්දක ස්වරයෙන් ලක්කන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට.

අද ප්‍රසංගයේ මා ගයන මීළඟ ගීතය අව්වේ මුතුවැට වපුරා කියන ගීතය. මේ ගීතය ගැන ඇත්තටම මට කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. මේ ගීතය ලියවෙන්නේ ගයාමන් දිසානායක අතින්. මේ ගීතය සංගීතවත් වෙන්නේ සමන්ත පෙරරා කියන ප්‍රවීණ සංගීතවේදියා අතින්. ඇත්තටම මේ ගීතය මට ගයාමන් ලියලා දෙනකොට ගයාමන් ලියලා දීලා කිව්වේ ශාන්තයිය මේ අපේ තාත්තා කියලා. හැබැයි මේක මම කියවුවාම මට හිතුනේ මේ මගේ තාත්තා කියලා. අපේ තාත්තල එහෙම තමයි. අපිට හැමදේම පුළුවන් විදිහට සැප සම්පත් දීලා ඔවුන් හැමදාම බඩගින්නේ හිටියා. එහෙම තමයි නූර කලාවේ පියවරුන්ගේ හැටි. මම කියන්නේ අනිත් අයත් එහෙම නැතුව ඇති කියලා. ඉතින් මේ ගීතය ඇත්තටම සංවේදී ගීතයක්. අපි අහමු මේ ගීතය.

මා තෝරාගත් ඊළඟ ගීතය මේ ප්‍රසංගය වෙනුවෙන් මේ නිහඬ බව කියන ගීතය. මම දන්නවා බොහොම ආදරය කරන ගීතයක් ඔබ සියලු දෙනා. ඇත්තටම මේ ගීතයට පොඩි කතා වස්තුවක් තියෙනවා. මේ ගීතය රචනය සම්බන්ධයෙන් නෙවෙයි, මේ ගීතය නිර්මාණය වෙන්නේ ටෙලිනාට්‍යයක් සඳහා. බොහොම කිටි කාලයකින් ආදරණීය රෝහණ වීරසිංහයන් මට එන්න කියලා ස්ටුඩියෝ එක ඇතුළෙම ශබ්දාගාරය ඇතුළෙම බොහොම ඉක්මනින් නිර්මාණය වුණු ගීතයක්. මේක ලියන්නේ ටානියා පංචාලි අමරසිංහ කියන ආධුනික ගීත රචකාවිය. මේ ගීතය එහෙම කරලා, නමුත් අවාසනාවකට මේ ගීතය ටෙලිනාටිය සඳහා භාවිතා වෙන්නේ නැහැ. පසු කාලයක මේ ධනසිරිනාතුල කියන මගේ බොහොම සෞහෘද හිතවතා ගේ හිතවත්කමක් උඩ ආනන්ද අපේනායක කියන අපේ ප්‍රවීණ ටෙලිනාට්‍ය සිනමාකරුවාගෙන් මේ ගීතය ඉල්ල ගන්නවා. මම මේ ගීතය ඊට පස්සේ මේ CD පටයට එන්නේ. මෙහෙම කතා කරලා බෑනේ, මේ නිහඬ බව විඳින්න අපි මේ ගීතය අහමු.

එමනම් ආදරණීය සහෘද රසවතුනේ ප්‍රශාන්ත රන්දකස්පරෙන් ගැයින මේ ගීතයත් සමගින් ලක්කන සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය හමාර කරමින් ඔබලඟින් නික්ම යන්නට අපට අවසරයි. අදත් අපි ගෞරවනීය ආරාධනය තුල සැපමින ලක්කන සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කළ සෝමතිලක ජය මහ ප්‍රවීණ ගායන වේදිකාවේ මුතුමන්ටත්, ඉන්ද්‍ර අනිමෝගල ප්‍රවීණ ශිල්පිනීන මුතුමියටත්, ඒ වගේම ප්‍රශාන්තයි ඔබටත් බෙහෙවින් සුති. අදත් අපේ ගෞරවනීය ආරාධනය තුල සැපමින ලක්කන සඳදී ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් රසවත් කළා. ඒ වගේම ආදරණීය සහෘද රසවතුනි, ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් සුති. ඔබ ආදරෙන් සෙනෙහසෙන් ලෙන්ගතු කමෙන් අදත් සඳදී ධර්මයේ රසය විඳින්නට අප සමගින් එක්කාසු වුණා. ආදරණීය රසවතුනි, අපි සමුගන්නේ ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම දසුන් වසන්ත අපි මුණ ගැහෙමු. තවත් සතියකින් රසවත් හරවත් ප්‍රසංගයක් විඳින්නට ලක්කන සඳදී ධර්ම ප්‍රාසංගික සජීවකරණය සමගින්.

0: සමානුග්‍රහය
1: එකොළහේ දන නිධාන ලොතරය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 6796 579

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes.

0: ETN Max. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: සම්බුදු සිසිලසෙන් ලක්දිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
3: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු හයේ සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබරදායකත්වය. පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: එළව රාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. අපේ ජීවිතේට හීන තියෙනවා. මේ හීන හැබෑ කරගන්න අපි එක එක ක්‍රම හොයනවා. ඒ ක්‍රම අතරේ අපි ඔයාට යෝජනා කරනවා මෙන්න මේ ක්‍රමෙත් චුට්ටක් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අයිබෝවන්, දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය ඉහළින්ම තහවුරු කළ නිසක වශයෙන් ඔබේ වාසනාව ඔබටම හිමි කර දෙන, ඔබේ ජීවිත වෙනස් කරන ලංකාවේ අංක එකේ ලොතරැයි සන්නාමය NLB, ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ මොහොත NLB ජාතික ජයවර්ණය. අද දිනේ අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා. දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වන විද්වත් අධීක්ෂණ මණ්ඩලය, රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා දොලේවත්ත මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ඉන්ද්‍රා පද්මිනී මහත්මිය. ලොතරැයි දිනුම් බාර 8කින් ඔබේ වාසනාවේ ගමන අපි පළමුවෙන් ආරම්භ කරන්නේ NLB ජය තුලින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 496 වන වාසනාවන්ත දිනුම් බාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. දැන් අපි යමු ජය ඔබේ දිනුම් මැදීමට. ජයග්‍රහණේ හොයන ඔබ වෙනුවෙන් NLB ජය අද ඔබේ වාසනාව බලන්නයි මේ සූදානම. NLB ජය අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ H ජයාංක 0.024. රටේ සෞඛ්‍ය ශේත්‍රයේ සුබසාධනයේ උදෙසා පිහිටු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මුලතරයිය NLB ජය තුලින් 2026 වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 225 දෙනෙක් සමගින් 50,000 ත්‍යාගලාභින් 5,733 දෙනෙක් NLB අපි රටට බිහි කළා.
3: Today selected English letter is H and the winning number is 0024.
2: අද දිනුම් බාරේ රුපියල් ලක්ෂ 5ක ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පතාල විකර තිබෙන්නේ මන්නාරම අලවි නියෝජිත N මහේන්ද්‍රන්. ඒත් එක්කම රුපියල් 50,000 ත්‍යාග 37ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් බාරේදී සමස්ත ජයග්‍රහකින් 76,145 දෙනෙක් අතර රුපියල් 65,44,360ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. වැඩිම සුපිරි ත්‍යාගලාභින් අඩුම කාලයක් තුල රටට බිහි කළ නියත ධනයෝග NLB හදාන 1537 වන වාසනාවන්ත දිනුම් බාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. හදාන් ගලපන්න NLB හදාන ගන්න ඔබේ අතට. ධනයෝග ගලපා දෙන පළමු වාසනාව ජයග්‍රහී ලග්න සංකේතය දැන් අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. අද ඔබට නියත ධනයෝග ලැබෙන දවස වන්නට පුළුවන්. දැන් අපි තෝරගන්නවා අද ඔබට ජයගෙන එන ජයාංක මේ විදිහට. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා අද දවසේ පළමු ජයාංකයේ විදිහට අංක 11. අඩුම කාලයක් තුල වේගයෙන් ලංකාවේ ජනප්‍රිය වුණු ලොතරැයියක් NLB අනහන. මෙන්න දැන් ලැබුණා දෙවන ජයාංකයේ විදිහට අංක 59. සුබ ඵල ලබා දෙන තුන්වන ජය අංකය යන්ත්‍රය අපට ලබා දුන්නා. ඒ අංක 28 වෘශ්චික ලග්නය, අංක 11, අංක 59, අංක 28 සුපිරි ත්‍යාගය ඔබට දිනා දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න හිතෝතුනි දැන් යන්ත්‍රය අපට ලබා දුන්නා. ඒ අංක 23. අපේ රටේ ශක්තිය වූ රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හදාන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 7 දෙනෙක් සමගින් 10,00,000 122 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී තිබෙනවා.
3: Today selected zodiac sign is Scorpio and the winning numbers are 11, 59, 28 and number 23.
2: අද දිනම් බාරෙන් 10,00,000 වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට. ජයග්‍රහී ලොතරැයි පතාල විකර තිබෙන්නේ අනුරාධපුර අලවි නියෝජිත PHP රාජකරුණ යනුව. අද දිනම් බාරේදී සමස්ත ජයග්‍රහකින් 137,226 දෙනෙක් අතර රුපියල් 94,25,780ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. නියත ධනයෝග ඔබට ලැබෙන හෙට NLB හඳහනේ ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,21,507ක මුදලක්. කෝටිපති සිහින සැබෑ කර දෙන සද්දිනම චෛනියත ගොවිසෙත 4,450 දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්න සූදානම්. දැන් අපි යමු ගොවිසෙත ඔබේම දිනුම් මැදීමට. අද ගොවිසෙත දිනුම් වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය A. ඔබට කෝටිපතියෙක් වෙන්න හොඳම දවස අදයි. දැන් අපි තෝරගන්නවා ගොවිසෙත අද දිනුම් වාරයේ ජයග්‍රාහි ජය අංක. මෙන්න අද දවසේ පල්ලම්මු ජය අංකයේ විදිහට අපට ලැබෙන්නේ අංක 32. දිවයිනපුර සුපිරි කෝටිපතියන් බිහිකල ලොතරැයියක් තමයි ගොවිසෙත කියන්නේ. මෙන්න අද දෙවන ජය අංකය අංක 71. බලමු අපි යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක් වේවිද. මෙන්න හිතවතුනි තුන්වන ජය අංකය අංක 17. ඒ අක්ෂරය අංක 32, අංක 71, අංක 17. සුපිරි ත්‍යාගය ඔබට දිනා ගැනීමට හැකියාව ලැබෙවිද? එහෙමනම් මෙන්න ඒ තීරණාත්මක අවසන් ජය අංකය අංක 76. රටේ කෘෂිකර්මාන්තය නගා සිටීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් සමගින් 20,53 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී තිබෙනවා.
3: Today's selected English ladies A and the winning numbers are 32, 71, 17 and number 76.
2: අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 ත්‍යාග හතරකට ඔබ හිමිකම් කියා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. ප්‍රදීප් රණසිංහ මාතර, AM පොඩි මහත්තයා යටිගල්ලොලුව, සුනන්ද බාලගේ නුවරඑළිය, IM ගුණතිලක කැස් බෑව. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රාහකයන් 1,23,709 දෙනෙක් අතර රුපියල් 84,15,840 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. ගොවිසෙත මිලදී ගන්නවා නම් හෙට හොඳම දවස ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,87,187.96 දැවැන්ත මුදලක්. ඉතින් වාසනාවන්ත හිතවතුනි ඔබ දන්නවා සුබ දවසක් ලොතරැයිය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තිබෙන්නේ. නවතම ත්‍යාග රටාව ඔස්සේ ඔබට මෙන්න මේ විදිහට තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. දැන් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000, අංක 3ට රුපියල් 50,000, ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000 විදිහට තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. එහෙමනම් ඔබ NLB සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. දවස සුබ කරන සුබ දවසක් 344 වන දිනු මැදීමට දැන් අපි යමු. සිහින දිනවන සුබ ලග්න සංකේතය දැන් අපි තෝරගන්න. අද සුබ දවසක් සුබ ලග්න සංකේතය මීන. සිහින සැබෑ කර දෙන වාසනාවන්ත ජය අංක තෝරගන්නයි මේ සූදානම. මෙන්න අද පළමු ජය අංකය විදිහට අපට ලැබුණේ අංක 36. මෙන්න හිතවතුනි දෙවන ජය අංකය අංක 4. සිහින සැබෑ කර දෙන තීරණාත්මක අවසන් ජය අංකයක් ලැබුණා ඒ අංක 22. ඔබේ හිතේ තිබෙන රුපියල් 25,000 ත්‍යාග ඔබටම ලබා දෙන්නයි මේ සූදානම. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය 8,114. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේදී රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රාහකින් 221 දෙනෙක් අපි රටට බිහි කළා. අද
3: Today selected zodiac sign is Pisces and the winning numbers are 36, 4 and number 22.
2: අද දිනුම් වාරයෙන් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදිය බැගින් දිනා ගන්නා ජයග්‍රාහකින් 3 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රාහි ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. ඊ සුදර්ශිනී ප්‍රියංගිකා පන්නිපිටිය, තිලකා පොන්සේකා මහරගම, ඩබ්ලිව් සයිර් කාන් කුරුණෑගල. එවගම රුපියල් 50,000 ත්‍යාග පහකටත් ඔබ අද හිමිකම් කියා තිබෙනවා. ඒකම ප්‍රවර්ධන ත්‍යාග අංකයේ යටතේ රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 41 දෙනෙක් දිනා ගන්නවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 109,582 දෙනෙක් අතරේ රුපියල් 1,04,79,80 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර හතරකින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට සූදානම් ජිතාරා සමගින් විදුර්ෂන්.
3: මීළඟට මෙගා පවර්. ඔබ මේ දකින කෝටි 29 අද අපි ඔබට ලබා දුන්නොත් ඔබේ හිතේ තිබෙන හීන කීයක් නම් සැබෑ වේවිද? ඉතින් ඒ වාසනාව ඔබේ කරන්න කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්නු මෙගා පවර් අද දිනුම් වාරය ආරම්භ කරන්නයි මේ අපේ සූදානම. සාමාන්‍යයෙන් හැමෝම දකින හීන අතර උඩින්ම තියෙන හීනයක් තමයි තමන්ගෙම කියලා මෝටර් රථයක හීනය. ඉතින් NLB අපේ සූදානම් ඔබේ ඒ හීනය හැබෑ කරන්න මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය ඔබටම ලබා දෙමින්. ඉතින් අදත් සුපිරිත්‍යාග තුනකම වාසනා ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව ජයග්‍රහී 2576 වන දිනුම් වාරය. එහෙමනම් අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරාගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන්නේ ජේ අක්ෂරය. දෙවැනි අංශයෙන් දැන් අපි තෝරාගන්නේ අද දවසේ සුපිරි අංකය. අද දවසේ සුපිරි අංකය අංක 14. මෙගා වාසනාවක් ඔබේ කරන්න දැන් තෝරාගන්නේ අද දවසේ ජය අංක 4. පළමු ජය අංකය අංක 30. දෙවන ජය අංකය අංක 37. අද දවසේ තෙවන ජය අංකය අංක 42. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 72. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පොරොත්තුරැයියෙන් මේ වසරදී සුපිරිත්‍යාගලාභීන් සිව් දිනෙක 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 45 දිනෙක මේ වෙනකොටත් අපි බීකට අවසන්.
4: Today's selected English letter is J. Super number is 14. The winning numbers are 30, 37, 42 and 72.
3: ඉංග්‍රීසි අක්ෂර සමගින් ජය අංක තුනක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා අජිතලහකෝන් පිටකොට්ටේ WA ආර්යවති දෙමටගොඩ කියන NLB අලෙවියෝජිතින් විසින්. ඒ අනුව අද රට පුරාම වාසනාවන්තින් 124,555 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 75,65,320 මුදලක් ඔබ සිහින සබෑ කරන මෙගා පොතුලින් මේ දැන් අපි බෙදා දෙන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්ම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබේ සිහින සබෑ කරන මෙගා පොතුලින් හෙට ඔබේ වෙන දවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 29,60,37,462 පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්. ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. රුපියල් 40ක ලොතරැයියකින් නිධානයක් මතු වුණොත් ඔබ මොකද හිතන්නේ? ඉතින් අද රුපියල් කෝටි 8 ඉක්මවා ගිය නිධානයක වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2258 වන දිනුම් වාරය. නිධානයක් ඔබේ කරන්න අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන ඉංග්‍රීසි අක්ෂරය C. දෙවැනි අංශයෙන් අද දවසේ ජය අංක 4ක් දැන් අපි තෝරාගන්න. පළමු ජය අංකය අංක 44. දෙවන ජය අංකය අංක 35. අද දවසේ තෙවන ජය අංකය අංක 7. ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය අංක 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ වර්තදී සුපිරි ත්‍යාගලාභීන් එක්කෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 28 දෙනෙක් ඔබ අතරින් අපි බිහි කළා.
4: Today's selected English letter is C. The winning numbers are 44, 35, 7 and 4.
3: අදත් අපිට හැකියාව ලැබුණා 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් ඔබ අතරින් බිහි කරන්න මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ මහරගම NLB අලෙවි නියෝජිත මදුරාණී චන්ද්‍රාවතී මහත්මිය විසින්. ඒ විතරක් නෙමෙයි ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් තිදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා MAP උදේ කුමාර දදයන්තලාව පුෂ්පමාලා චන්ද්‍රකාන්ති කොට්ටාව YAW කුමාර සෝරේවව කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ අනුව අද රට පුරාම වාසනාවන්තීන් 94,573 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 78,57,760 මුදලක් මේ දැන් ධන නිධානයෙන් අපි බෙදා දුන්නා. කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාග ඔබට ලබා දුන්න ධන නිධානයෙන් හෙට පිවෙන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. ඉතින් හෙට ධන නිධානයෙන් ඔබේ වෙන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 8,56,90,418.732. 6,228 වන වතාවටත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පතින් වාසනාව ඔබේ කරන්න දැන් අපි සෝදානම්. එහෙමනම් රුපියල් කෝටි 2 ඉක්මාගිය සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනම මැදීමට. අද වාසනාවන්තින් විකරණ මහජන සම්පත වාසනාවේ රජාවයි මේ අපි තෝරාගන්න. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R. ජය අංක 5, 4, 8, 9, 6 සහ 9. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 191 දෙනෙක් ඔබ අතරින් අපි බිහි කළා.
4: Today's selected English letter is R. The winning numbers are 5, 4, 8, 9, 6 එන්නයි.
5: අද මහජන සම්පතින් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභයක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ ඉබ්බාගම NLB අලෙවි නියෝජිත නිහාල් රත්නමලන මහතා විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා ශාක්‍ය ළමා හේවා හිඟුරක්ගොඩ, සීතා කුමාරි පොඩිමැණිකේ යටවත්ත, PS දයාවංශ ඉංගිරිය, S හරිකරන් බාලච්චේනය, දෙලගේ ඉන්ද්‍රාවති නුගේගොඩ, W උදේ කුමාර හෝමාගම, NYS රත්නවීර හොරණ, චිත්‍රා මල්කාන්ති බද්දේගම, සෝමලතා ජයතිලක පිළිමතලාව, K සමරතුංග බණ්ඩා ගල්නෑව, රංජිත් සූර්යවංශ ආනමඩුව, TF ඩේන් කොටිකාවත්ත, වසන්ත ජයවීර වැලිගම, NGC ප්‍රියදර්ශනී දමුල්ල, LHA සුමන සිරි කිරිඳිවැල, JAL ගාමිණී වැලිවේරිය, පද්මසිරි පීරිස් මාරවිල, සමන් හෙට්ටිආරච්චි නාවලපිටිය, JAB වීරසිංහ රුවන්වැල්ල, KG වික්‍රමසිංහ අනුරාධපුරය, තේජෝනි ලංගගේ කොම්පඤ්ඤා වීදිය, එතෙකම අයිරංගනී පුෂ්පවර්ණ කහවත්ත කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ අනුව අද රට පුරාම වාසනාවන්තයින් 265,832 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹10,16,18,160 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්න. ලතරැයිලව රජ කිරුළ මහජන සම්පතින් හෙටෝ බේවන දැවන්ත සුප්‍රීතියාගේ ₹2,75,30,928. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින්. අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයංක 4. ඒ අනුව 803 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය R, ජය අංක 8, 9, 6, 9. අද සම්පත winning English letter is R and the winning numbers are 8, 9, 6 and 9. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන ₹2,50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා තිලිනි ඉෂාරි ප්‍රනාන්දු මහරගම, පුෂ්පානන්ද විජයසිරි කුරවිටි කියන NLB අලෙවි නියෝජිතයින් විසින්. එතෙක්ම ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 47 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ ₹1,15,78,120 මුදලක් අද අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණයෙන් රට පුරාම වාසනාවන්තින් 9,57,599 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ ₹8,34,84,420 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි පුරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සේනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

0: එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
1: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 18යි.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්න

එයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේ.

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

මුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා.

සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා, දැන් මගේ සිතට
ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීන මානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරුකරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

0: FM 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ